0: Money. විනාඩි 37යි දැන් වෙලාව. Good morning. අපි යන්නේ කහවත්ත පැත්තට. සුසිත පුතා ඉන්නවා අපිත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන. දැන් දුරකතනේ හරහා සම්බන්ධ වෙනවා. Good morning සුසිත.
1: Good morning.
0: හරි. සුසිතගේ ඉස්කෝලේ මොකද්ද?
1: මගේ ඉස්කෝලේ කහවත්ත මහාවිද්‍යාලේ.
0: කහවත්ත මහාවිද්‍යාලේ 8 වසර ඉගෙන ගන්න සුසිත පුතා වන්න අද ලෑස්ති මුලින්ම පොකට් මනී දිනන්න. ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තර දුන්නොත් එහෙම රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්නත් පුළුවන්.
2: ලෑස්ති නේද සුසිත?
1: ලෑස්ති.
2: මේ තමයි සුසිතට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: සුසිත, හොඳ අපි පළවෙනි ප්‍රශ්නය හදලා තියෙන ඉතිහාසයේ විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 1592 ඉඳලා 1604 වෙනකම් උඩරට පාලනය කරේ පළවෙනි විමල ධර්මසූරිය රජතුමා. ඒ කාලේ ඔහු බුදු සසුන ගොඩනගන්න සැහෙන්න උත්සාහ කළා, කටයුතු කළා. එතුමා පෘතුගීසින්ට විරුද්ධව සටන් කරලා මහනුවර රාජධානිය ආරක්ෂා කළා. මෙන්න ප්‍රශ්නය. පළවෙනි විමල ධර්මසූරිය නමින් උඩරට රජ වුණේ කවුද? 1. යමසිංහ බණ්ඩාර, 2. කොනප්පු බණ්ඩාර.
1: 2. කොනප්පු බණ්ඩාර.
2: සුසිත, ඔයාගේ උත්තරේ හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධර්මසාරති ගුණය ගැන කියන ග්‍රන්ථය තමයි අමාවතුර. මේක ලියුවේ ගුරුළුගෝමි පඬිතුමා. අමාවතුර ග්‍රන්ථයේ පරිච්ඡේද 18ක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ කුමන යුගයේදීද? 1. කෝට්ටේ යුගයේදී, 2. පොළොන්නරු යුගයේදී.
1: 1.
2: සුසිත, හරි උත්තරේ වෙන්න ඕනි පොළොන්නරුව යුගයේදී. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන්. රටක දේශපාලන බලය එක පක්ෂයක් විසින් පවත්වාගෙන යන එකට අපි කියනවා ඒක පක්ෂ ක්‍රමය කියලා. මේ පක්ෂ ක්‍රමයේදී විරුද්ධ පක්ෂ නැහැ. මේ පාලනයේදී විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ වගේ සියලු ආයතන පාලනය කරන්නේ එකම පක්ෂයක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ඒක පක්ෂ ක්‍රමයක් ඇති රටක් වන්නේ 1. චීනය, 2. ඔස්ට්‍රේලියාව.
2: හරි උත්තරේ වෙන්න ඕනි චීනය. හරි, දැන් මේ වෙලාවේ සුසිත ගාව තියෙන රුපියල් 250ක් පොකට් මනි. දැන් බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාව තියෙන. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔහර 250 පස්ගුණයක් කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණොත් පොකට් මනි ගන්න භාගයක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
0: ඔලිම්පික් කියලා කියන්නේ ලෝකේ රටවල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රීඩකයන් සහභාගී වන ලෝකයේ තියෙන ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල. ඔලිම්පික් උළෙල ග්‍රීෂ්ම සහ සීත ලෙස වසර 4කට වරක් පැවැත්වෙනවා. පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණේ ග්‍රීසියේ ඔලිම්පීඩියා නගරයේදී. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවට මුලින්ම ඔලිම්පික් පදක්කමක් රැගෙන ආවේ කවුද? 1. ඩන්කන් වයිට්, 2. සුසන්තිකා ජයසිංහ.
2: සුසිත, අතේ රුපියල් 250ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දීලා ඔයා රුපියල් 250 රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා.
0: සුසිත පුතා, දැන් ඉස්කෝලේ පටන් ගන්නවනේ ලබන සඳුදර නේද? ලෑස්ති ඉස්කෝලේ යන්න. යාළුවන්ටත් ගිහිල්ලා කියන්න ඕනේ මේ පොකට් මනී මෙහෙම දින්න කියලා. හරිද? හරි, එහෙනම් ජය වේවා.
2: සුසිත, ඒ විදිහට ජයග්‍රහණය කරද්දී ඔබටත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න 0714-151-151 එවන්න මැසේජ් එක. අපි ඇස්තලා ඉන්න පොකට් මනි දෙන්න.
3: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න. සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: පිරෙන්න සියත
1: ලියුම් වලින් රණ්ඩු වෙනවා කියන එක හරිම අමාරු වැඩ.
2: බෑනේ සිංහ.
1: ලියුම් වලින් රණ්ඩු වෙන බැලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලා.
2: මකලෝ.
1: මොකද?
2: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීමක්.
1: ඕ වෙන්න ඇතිද? අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙන්නේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: සෙනසුරාදා උදේ 8ට
6: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
7: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
6: ඈ?
7: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් දෙන්නවද?
9: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
10: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ
4: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්

0: Money. පහයි විනාඩි 52යි දැන් වෙලාව. අපි ලැස්වෙන මේ වෙලාවේ ඔන්න අද දවසේ අපිත් එක්ක දිරන්න බලාගෙන සම්බන්ධ වෙන දෙවැනි පොඩ්ඩත් එක්ක කතා කරන්න. අපි යනවා මේ ගමුවට සනුකි ධාරණ්‍ය. දුව මේ වෙලාවේ අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. Good morning.
1: Good morning.
0: සනුකි ඉස්කෝලේ 6 වසර නේද ඉන්නේ? කවුද හොඳම යාළුවා? හරි, දැන් යසස්මිටත් කියන්න ඕනේ පොකට් මනි අභියෝගය ගැන ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ලැබෙන සඳුදා. හරිද? දැන් ප්‍රශ්න හතරක් තියෙනවානේ. මේ ප්‍රශ්න හතරට හරි උත්තර දෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් ගන්න පුළුවන්. ඊට පස්සේ හැම ප්‍රශ්නයකදීම ඔයා හරි උත්තර දුන්නාම අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් වෙනවා.
2: ඔව්, ඒ වගේම ඔයාට අපි දෙන්නේ හරියටම තප්පර 5යි. මේ තප්පර 5 ඇතුළත තමයි උත්තර දෙන්න ඕනේ. ලෑස්ති නේද? හරි, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: ඉස්කෝලේ 6 වසර ඉතිහාසයේ පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ ඔන්න හදලා තියෙන්නේ. අභයගිරි විහාරය පිහිටලා තියෙන්නේ ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. අභයගිරිය උත්තර මහා චෛත්‍ය කියලාත් අපි හඳුන්වනවා. ක්‍රිස්තු වර්ෂ 1 සියවසේදී තමයි මේ චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. අභයගිරිය ඉදි කර වූ රජතුමා වන්නේ 1. දුටුගැමුණු රජතුමා, 2. වලගම්බා රජතුමා.
2: සනුකේ හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන පොකට් මනි දිනා ගන්නවා. දැන් යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: මෙන්න දෙවැනි ප්‍රශ්නේ. අපි අහන්නේ භූගෝල විද්‍යාව පාඩමෙන්.

0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් සන්නිවේදනය කරන්න ලැබිලා තියෙන සුවිශේෂී හැකියාව තමයි කටහඬ. කටහඬ එක එක පුද්ගලයාට අනුව ආවේනික වෙච්ච ජෛව විද්‍යාත්මක ලක්ෂණයක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් කටහඬ ඇති වෙන්නේ කොමන ඉන්ද්‍රියෙන්ද? 1. ශ්වසනාලය 2. ස්වරාලය
1: සනුකේ හරි උත්තරේ ඔන්න දුන්නා. දැන් මේ වෙලාවේ රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේදී ඔය 500ට පස් ගුණයක් කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් ඔය අතේ තියෙන පොකට් මනි ගාන භාගයක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
2: ඔව්.
0: බුදුන් උපන් ස්ථානය වන ලුම්බිනිය අයත් වන්නේ නේපාලයට. නේපාලයේ එවරස්ට් ඇතුළු ලොව උසම කඳු 10න් 8ක්ම පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. නේපාලයේ අගනුවර වන්නේ 1. ඩකා 2. කත්මන්ඩු.
1: සනුකිගේ අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරලා රුපියල් 500 රුපියල් 2500ක් වෙනකන් සනුකි වැඩි කරගත්තා.
0: ඉතින් සනුකි හොඳට අද දවසේ පොකට් මනි ප්‍රශ්නවලට ඔයා උත්තර දුන්නා. දැන් කවුද මේ වෙලාවේ ළඟ ඉඳලා ඔයා එක්ක මේ වැඩේට උදව් කළේ?
2: අයියා.
0: හරි. එහෙනම් ජය වේවා. අපි ආය දවසක පොකට් මනි ප්‍රශ්න 4ටම උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු හොඳේ? අපිත් එක්ක පොඩ්ඩු දෙන්නෙක් එකතු වුණානි සම්බන්ධ වුණානේ. පැය ඉවර වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. විනාඩි 2ක් විතර තියෙන්නේ. ජයග්‍රහණය වෙනුවෙන් හැම වෙලාවෙම හැමෝම උත්සාහ කරනවා. ඒකනේ මේ උදේ පාන්දර නැගිටලා හැම වැඩක්ම ලස්සනට කරලා ජීවිතේ ලස්සන කරගන්න හදන්නේ. ඉතින් මේ වෙලාවේ දෙන්න පුළුවන් හොඳම දේ තමයි ජීවිතේ දිනන්න අවශ්‍ය කරන පුංචි සපෝට් එකක්. 13:19 අමතක කරන්න එපා. 13:19 කතා කරන්න ඕනේ සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට. ඇයි කතා කරන්න ඕනේ? මේ දවස්වල ස්ථාවර තැන්පතුවල පොලිය වැඩි කරලා තියෙන්නේ. 15%ක් ගෙවනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. ස්ථාවර තැන්පතුව පටන් ගත්තොත් අවුරුදු 5ක කාලෙකට 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකුත් ගන්න පුළුවන්නේ. ඉතින් එන්න බල බල ඉන්න එපා. අතේ තියෙන කීයක් වුණත් කමක් නැහැ. ඒක අරගෙන එන්න. අවුරුදු 5ක් යනකොට ඔබට හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක් එකතු කරගන්න පුළුවන්. අනික ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමය තමයි ස්ථාවර තැන්පතු. 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරොත් එහෙම ඔයාට කියලා දෙනවා කොහොමද මේ අතේ තියෙන මුදල 2-3 ගුණයකින් වැඩි කරගන්න ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න කියලා. ගෙවල් දොරවල් වල වැඩ, එතකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, මේ කීම කී නොකී ඔක්කොම ටික කරලා ඉවර වෙලා ඔබට කවදා හරි දවසක සැනසිරිදායක විශ්‍රාම ජීවිතයක් ගත කරන්න මේක හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් වෙනවා. ඉතින් බලබල ඉන්න එපා. අදම කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට. අපි වෙලාව බලමු නේද මාෂි?
1: ඔව්, වෙලාව 10:06.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.

0: ඉන්නේ වර්ෂාපතනය සැලකියුතු වර්ධනයක්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතා ආරම්භයි. ප්‍රියංකර වැලිකඩට
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: ලොවෙත් නෑ
1: මෙවලොවිකා හෙත් නෑ 98.2 94.

0: Money.
1: මාෂි දෙයක් දෙගන්න ඕන නම් ඒකට කෙටි පාරවල් නෑ. ඒකට යන්න ඕන දුර, ඒ කරන්න ඕන කැපකිරීම ඒ විදිහටම කරන්න ඕනේ. ගුඩ් මෝර්නින්, 6 විනාඩි 5යි දැන් වෙලා. වොන්න දෙවෙනි පැයේ අපිත් එක්ක එකතු වෙන පළවෙනි වාසනාවන්තය, කියන්නේ අද දවසේ පොකට් මනි දිනන්න සම්බන්ධ වෙන තුන්වෙනියා. අපි යන්නේ රන්සෑගොඩ පැත්තට. ගුඩ් මෝර්නින්, මාතර දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන ගමක් නේද රන්සෑගොඩ?
2: ලකිඳු ශෂීන් ඉන්න අපිත් එක්ක. ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්. ඉතින් ඔන්න ප්‍රශ්න හතරකට හරියට උත්තර දීලා පොකට් මනි දිනන්න ලකිඳු ලෑස්ති නේද?
3: ඔව්.
2: හරි, එහෙනම් අපි ප්‍රශ්න වලට උත්තර දෙමු. ඔයාට එක ප්‍රශ්නකට හරියට උත්තර තෝරන්න අපි තප්පර 5ක් දෙනවා. ඒ වගේම හරියට උත්තර දුන්නොත් ඔයාට ප්‍රශ්න හතරට රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ලකිඳු, ඉස්සර කාලේ ලංකාවේ මුදල් භාවිතා කරපු බවට සාක්ෂි හොයාගෙන තියෙනවා. පුරාවිද්‍යාත්මක කැණීම් වලදී විවිධ වර්ගවල කාසි හම්බ වෙලා තියෙනවා. ලංකාවට අයිතියව විතරක් නෙමෙයි පිට රටවල් වලට අයිතියවත් හම්බ වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 3 සියවසේ ඉඳලා ලංකාවේ කාසි භාවිතා වුණා, එහෙම නැත්නම් වෙළඳාම පැවතුණා කියලා මේ සාක්ෂි අනුව අපිට කල්පනා කරන්න පුළුවන්. වෙන ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ හමුවන පැරණිතම කාසි වර්ගය මොකක්ද? 1. තඹ මස්ස කාසි. 2. කහාපන කාසි.
3: කහාපන.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන්න දිනාගෙන තියෙන අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ පොත්වලින් විද්‍යාව පාඩම, එහෙම නැත්නම් විද්‍යාව පොතෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. මොනෝසැකරයිඩ් කියන්නේ සරලතම කාබෝහයිඩ්‍රේට් සංයෝගයක්. මොනෝසැකරයිඩ් කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයක්. මෙය සරල සීනි ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය, මේ කාබෝහයිඩ්‍රේට් සංයෝගය අතරින් මොනෝසැකරයිඩ් වන්නේ 1. ග්ලැක්ටෝස්. 2. මෝල්ටෝස්.
3: ග්ලැක්ටෝස්.
2: දෙවෙනි ප්‍රශ්නයටත් හරි උත්තරේ හම්බුණා. දැන් මේ විදි රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා. අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ලකිඳු, පුරවැසි අධ්‍යාපනයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර පාලනය කරන්න පිහිටවල තියෙන ආයතනය ප්‍රාදේශීය පළාත් පාලන ආයතන, එහෙම නැත්නම් මහනගර සභාව කියලත් අපි කියනවා. ප්‍රදේශ ජීවත් වෙන ජනතාවට අවශ්‍ය කරන යටිතල පහසුකම්, සෞඛ්‍ය ආදී පොදු පහසුකම් වගේම දෛනික අවශ්‍යතාවයන් ඉටු කරන්නත් මෙය අපට උපකාරී වෙනවා. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහනගර සභාවක ප්‍රධානියා කවුද? 1. සභාපති. 2. නගරාධිපති.
3: නගරාධිපති.
2: ලකිඳු, ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහපු ප්‍රශ්න තුනටම ඔයා උත්තර දීලා මේ වෙදි රුපියල් 1000ක් දිනලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් 10,000 කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් පොකට් මනි ගන්න භාගයක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: ඔව්.
1: ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය කියලා කියන්නේ රටේ ස්වාධීනත්වය, නිදහස සහ සංස්කෘතිය පෙන්වන ප්‍රධානතම ජාතික සංකේතයයි. අද ලංකාවේ පාවිච්චි කරන ලාංඡනය හැදුවේ පූජ්‍ය මාපලගම විපුලසාර මහනාහිමියන් විසින්. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ පුන්කලසින නිරූපණය වන්නේ 1. ශස්ත්‍රීකත්වය. 2. පරිපූර්ණ බව.
3: ශස්ත්‍රීකත්වය.
2: හරි උත්තරේ වෙන්න ඕනේ ලකිඳු පරිපූර්ණ බව. එතකොට ශස්ත්‍රීකත්වයේ නිරූපණය වෙන්නේ වී කරල් වලින්. අතේ තිබ්බ රුපියල් 1000ක් පොකට් මනි, හැබැයි බෝනස් වශයෙන් උත්තරේ දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා.
1: කමක් නෑ, ලකිඳු හොඳ උත්සාහයක් දුන්න. ප්‍රශ්න තුනකට හරි උත්තර දුන්න. ආයෙම දවසක අපි පොකට් මනි එක්ක සම්බන්ධ වෙලා ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු පුතා.
2: ලකින්දු ඒ විදිහට උත්සාහ කරනකොට අයිමත් සරයක් ඔන්න මතක් කරනවා 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්නවා නම් එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට.
0: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 2984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියපා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නඩු කීයක් තිරක් දන්න සාවි කියලා යන ගමන් රැස්වීම වලට
3: ඉන්දියාවේ දේශපාලන රැලි වලටවත් එච්චර ලොකු කටවුඩ් ගන්න
4: එතන මේ මොනවරි කරන්න කියලා හිතාගෙන ආපු මිනිස්සු
5: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: හෘදේ සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය
7: විපක්ෂය ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට හේතු කළා සීල් ගහලා ඉවර
8: කිසිදු ආකාරයක සෑහීමකට පත් වෙන්න බෑ.
9: කොහොමද සැපද දුන්නම වංගික මිටට
1: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: තරයි කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: අවන්ස් ටිකෙන් ටික පේ.
15: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
18: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
19: දිවයිනේ විශාලතම ටොයෝටා රතපෙළ ගැස්ම ජනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා. අමතන්න 0112 939.3.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: හයි, මම ශේනිය. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 492 492 0.7 1 1 327 777.
3: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
4: තියටර් ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: මාව දැකලා හැංගුණානේ.
6: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
4: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරින නගරයක්.
7: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
4: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දුම්විලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත TV තුලින්.

0: Siapa Pocket Money?
1: උදේ 6යි විනාඩි 24යි මාසෙ දැන් වෙලාව. ජීවිතේ දිනන්න ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන ඉන්නවානේ.
2: අනිවාර්යයෙන්ම
1: හැමෝටම තියෙන කම බලාපොරොත්තුව තමයි අදට වඩා හොඳ හෙට දවසක්. ඒකනේ මේ හැමදේම කරන්නේ නේද? ඒ වගේම අපිට වකකීමකුත්
2: තියෙනවා.
1: අපිව විතරක් ජීවත් කරනවල හරියන්නේ නැහැනේ. අපේ ජීවිත ඇතුලේ අපෙන් එළිය අරගෙන අපෙන් ආලෝකය අරගෙන ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. අපි ඇයට කියනවා අපේ යැපෙන්නන් කියලා. අපේ දරුවෝ, එතකොට අපේ දෙමව්පියෝ, එයා වයසට ගියාට පස්සේ එයාව බලාගන්න අපිට සමාජ වගකීමක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අමුතුවෙන් අපි ආයයි කියන්න ඕනේ නැහැ. මොකද ලංකාව කියලා කියන්නේ අන්න එහෙම මනුස්සකමින් පෝසත් මිනිස්සු ඉන්න රටක්නේ. හැබැයි මනුස්සකමින් විතරක් පෝසත් වෙලා හරියන්නේ නැහැ. අපි අපේ ආර්ථික ශක්තියත් වැඩි දියුණු කරගන්න ඕනේ. මුල්ලෙම ස්ථාවරත්වය කියන එකත් හදා ගන්න ඕනේ. මේකට කරන් තියෙන හොඳම දේ තමයි ඔබ පුංචියට ඉතුරු කරනවා ඇති. ඉතුරුම් ගිණුමක් අපි හැමෝටම තියෙනවනේ. හදිසියක් වුණොත්, කරදරයක් වුණොත්, අවශ්‍යතාවයක් වුණොත් ගන්න කියලා අපි යම් මුදල් ප්‍රමාණයක් පැත්තකට කරලා තියෙනවා. හැබැයි මේ මුදල් ප්‍රමාණය බොහොම පොඩි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා අපේ අවශ්‍යතාවයන් වැඩි. කොහොමත් අපේ වුමනාවන් වලට වඩා අවශ්‍යතාවයන් වැඩි. ඉතින් අපි හැම වෙලාවෙම කරන්න ඕනේ පුංචියට ඉතුරු කරපු මුදල ලොකු කරගන්න ආයෝජනයකට යොමු කරන එක. ඉතින් සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් මේ ස්ථාවර තැන්පතුවකට හම්බ වෙන්නේ. ඉතින් ඔන්න ස්ථාවර තැන්පතුවලට 15%ක පොලියක් ගෙවනවා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එක. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ අනිත් අයට එහෙම ස්ථාවර තැන්පතු නැහැ, එහෙම ප්‍රශ්න නැහැ. ඒ අයටත් හොඳ පොලියක් ගෙවනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔන්න මේ දවස්වල 15%ක පොලියක් දෙනවා. අවුරුදු 5ක කාලෙකට තමන් ගතේ තියෙන සල්ලි ටික ස්ථාවර තැන්පතුවක් බවට පත් කළොත් 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් බල බල තැවි තැවි හිත හිත ඉන්න ඕනේ නැහැ. මොකද කරන්න ඕනේ? 13.19 කාටද කතා කරන්න ඕනේ?
2: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට තමයි කතා කරන්න ඕන.
1: රයිට්. එහෙනම් ඉතින් අපිට තියෙනවා නිවුස් බ්‍රේක් එකට යන්න. ඊට පස්සේ මමීස් පොකට් මනි අද අභියෝගේ බාරගන්නේ කවුද කියලා බලන්න තියෙනවා. වෙලාව මතක් කරන්න උදේ 6:26.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල
1: පියංකර ජයරත්නවැලි කඩට ඉදිරි මාසවල වර්ෂාපතනය සැලකියුතු වර්ධනයක්. සරසවි ආචාරවරුන් විරෝධතාවයක මෙරට රාජනය ඩොල ට්‍රිලියන 33ට ආසන්න වෙයි. ඇමරිකාවෙන් ඉරානයට යළි ප්‍රහාර.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plastic රුංගිනුම
1: ලෝක පොල් දිනයට සමගාමීව සැප්තැම්බර් 2 වෙනිදා රටපුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: සිර තඩුවම් නියම වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න වැලිකඩ බඳනාගාරයේ රඳවා සිටිනවා. ඔහුට ඊයේ වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ කොළඹ මහාධිකරණය විසින්. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් හමුවේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සඳහනයේ මැයි දිනයට සහභාගී වූ ආධාරකරුවන්ට ආහාර ලබා දීමට ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් පෞද්ගලික ආයතනයකට රුපියල් 2,30,000ක මුදලක් ගෙවීම ඔහුට එරෙහි චෝදනාවයි. අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සිටි ප්‍රියංකර ජයරත්න ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළඹවා ඇති බවට චෝදනා එල්ල වුණා. මේ අතර මේ වන විට වැලිකඩ බඳරාගාරයේ හිටපු දේශපාලඥයින් 5 දෙනෙකු රඳවා සිටිනවා. ඒ මහින්දානන්ද අලුත්කමකේ නලින් ප්‍රනාදු, ප්‍රියංකර ජයරත්න, සරණ ගුණවර්ධන සහ දුමින්ද සිල්වායි. ලබන නොවැම්බර් මාසයේදී වර්ෂාපතනයේ සැලකිතු වර්ධනයක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි සඳහන් කළේ ලබන මාසයේද වැසිතත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි. අදත් උතුරුමැද නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළයා හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පවතින වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 86,788 දෙනෙකු පානීය ජලය නොමැතිකමින් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජලය ලබා දීම සිදුවන බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රදීප් දනන්සූරිය සඳහන් කළේ.
3: සැප්තැම්බර් මාසෙදී පී බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් සවුත් වෙස්ටන්, ඒ කියන්නේ සබරගමුව, බස්නාහිර, ගාල්ල මාතර වගේ පැතිවල සාමාන්‍ය ප්‍රමාණයට වැස්ස තියේවි කියලා. අනිත් පැතිවල නම් ප්‍රමාණාත්මකව කොහොමත් මේ කාලේ අඩුයි. ඒ වහින වැස්සත් තව අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. ඔක්තෝබර් මාසෙත් සාමාන්‍යයෙන් බස්නාහිර, සබරගමුව, ගාල්ල මාතර ටිකක් සාමාන්‍යක්ම වගේ වැස්සක් බලාපොරොත්තු වෙනවා. අනිත් පැතිවලත් වෙනද වැස්සට වඩා නම් වැස්ස අපේක්ෂා කරනවා. පිට තියෙන මොඩල් ඩේටා අනුව නොවැම්බර් මාසෙ ටිකක් ඔක්තෝබර් වලටත් වඩා වැඩිපුර වහින්න ප්‍රොබබිලිටි එකක් තියෙනවා.
2: ඒ කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මොහොතු ජලය භාවිත කරමින් පිරිසිදු පානීය ජල නිෂ්පාදනය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.
4: වැව් පද්ධතිය අපේ තියෙනවා 2.7ක් විතර ලංකාවේ වර්ගඵලයෙන් කෘතිම වැව් හදලා තියෙනවා. ඒ වගේම සහාය කියවත් වෙන විශාලේවල්. ඒතකොට මේවා දාස් ගන්නක් තියෙනවා. ටිකක් පරක්කු වැඩි. මේවා හාරලා අර වතුර එකතු කරන්න සැලසෙන්න ඕන. මේක අපි අනාගතයේ වෙනින් කළ යුතු දෙයක් වෙනවා. ඊළඟට දැන් ඕස්ට්‍රේලියාව මේ විනුවිටත් පටන් අරන් තියෙනවා. මේ අර මුහුදු වතුරෙන් පිරිසිදු වතුර ගන්න එක දැන් මේක අපි දන්නවා හැමතැනම තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා. එතකොට මේ සවුදි අරාබිය සනිකරම තියෙනවා. අපි දැන් ඔන්න ඕවා තමයි පොඩ්ඩක් ඇහැ යොමු කරන්න ඕනේ. ටැංක්
2: මේ ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රදීප් දනන්සූරිය
5: මේ වෙද්දී බලපා තිබෙන වියලි කරුණු තත්ත්වය හේතුෂයෙන් එල්ලෙන තත්ත්වයක් එක්ක අධිවේගනේ අපේ දිස්ත්‍රික්ක 6කින් වාර්තා වෙනවා. පානීය ජලය සපයා ගැනීම ගැටලු සම්බන්ධයෙන් කාරණා අපට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මොණරාගල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොරොන්නොස, රත්නපුර දිස්ත්‍රික්ක වලින් අපට වාර්තා වෙනවා. පවුල් 27,175ක පුද්ගලින් 86,788ක් මේ වෙද්දී පානීය ජලය සපයා ගැනීම ගැටලුවට මුහුණ පා තියෙනවා.
2: වසරේ ගත වූ කාලය තුළ දිවෙනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 15,35,122ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසය තුළ දිවෙනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 191,704ක්. ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව දැක්වුණේ 47,253ක් ලෙසයි. බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 19,588ක්. චීනයෙන් සංචාරකයන් 12,321ක් දිවෙනට පැමිණියා. සංචාරකයන් මෙරට තුළ ව්‍යාපාර ආරම්භ කිරීමෙන් විදේශ විනිමය අහිමිවීමක් සිදුවන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකින්ගේ එකමුතුව පවසනවා. එහි සභාපති සමීර සේනකද සිල්වා සඳහන් කළේ මේ පිළිබඳ බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි.
6: සංචාරක විසින් මේ රටේ ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම තුළ ඒ සංචාරකයන්ගේ පැමිණීමක් තිබුණට එම මුදල් වෙනම විදිහට ඒ රටේදීම එම සංචාරකයන්ගේ මුදල් ලබා ගැනීම සිද්ධ වෙනවා. දැන් යාල වගේ ප්‍රදේශ ගත්තත් ඒ වගේ ප්‍රදේශවලට සංචාරකයන් ගියාම ඔවුන්ට ලබා දෙන පහසුකම් සහ ඔවුන්ගේ මුදල් සූරා කෑම වීම අපිට දකින්න පුළුවන්. ඒ තුලින් වෙන්නේ අපේ ආදායම ලංකාවට නොලැබී යාම බලාපොරොත්තු වෙන අය හයිබ්‍රිඩ් එකේ සංචාරකයන් ශ්‍රී ලංකාව හැර වෙන රටවලට යොමු වෙන්න කරුණු කාරණා හේතුවක් වෙනවා.
2: 2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ වාහන ආනයනය සඳහා වැයව මුදල ඇමරිකානු ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ මෙරට සමස්ත රාජ්‍ය ණය පසුගිය ජුනි 30 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් බවයි. මෙතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මනුපාතය රුපියල් 332.51ක් බවට පත්වුණා. එහි ගෙනු මනුපාතය රුපියල් 323.53ක්. සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල අද විරෝධතාවක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද දිවා ආහාර පැයේදී විරෝධතාවයේ නිරත වන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් චරුදත්ත ඉලංගසිංහ සඳහන් කරේ.
7: හැබැයි මේ පටන් ගන්න විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව මේවට විසඳුම් දෙනතුරු දිගින් දිගටම ගෙනියන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම 2025 ඉස්සස් පෙළ කරපු ශිෂ්‍යෝ දැන් විශ්වවිද්‍යාලයට බඳව ගන්න විදියක් නැහැ. එක පැත්තකින් ආචාර්යවරු නැහැ. ඉන්න ආචාර්යවරුන්ට තියෙන වැඩධාරිතාව ඉතාම ඉහළයි. ඒක නිසා මේ தත්ත්වය තවදුරටත් යනවා කියන්නේ 2025-26 මේ වගේ වසර ගණනාවක උසස් පෙළ ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල වලින් පිටින් සිද්ධ වෙනවා. ලබන සතිය වෙනකොට විසඳුම් නැත්තම් තවත් මේ විරෝධතා තීව්‍ර කරන්න අපි තීරණය කරලා තියෙනවා. එතනිනුත් පිළිතුරු ලැබෙන්නේ නැත්නම් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න අපි තීරණය කරලා තියෙනවා.
2: මෙම වසරේදී විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට નિયમિત ශිෂ්‍ය සංඛ්‍යාව 45,000ක්. 2015 වසරේදී මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල සේවය කළ ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 6,000කට අසන්නයි. ඉන් දහසක් පමණ මෙවර විට සේවයෙන් ඉවත්ව ඇති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සඳහන් කළේ. මේ අතර ජාතික පාසල් ගුරු ස්ථාන මාරු නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමේ චෝදනා කර සිටිනවා. එහි ප්‍රධාන ලේකම් නාලකද සිල්වා සඳහන් කළේ පසුගිය වසරේ ස්ථාන මාරු ලැබූ ඇතැම් ගුරුවරුන් නව සේවා ස්ථානයට මේ දක්වා වාර්තා කර නොමැති බවයි.
8: පෙර අවුරුදු ස්ථාන මාරු නියෝග දීලා තාම ඉස්කෝල වලින් ගියපු නැති 316ක ලයිස්තුවක් අපිට දීලා තිබුණා. ඒතොර ඒ මිනිස්සුන්ව තමන්ගේ පාසලෙන් පිටමං කරලා අලුත් සේවා ස්ථානයේ වැඩබාර ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්නේ නැතුව මේ කඩිපුඩියේ අලුත් මාරු මණ්ඩල කැඳවීමක් කරලා තියෙනවා. 24 අවුරුද්දේ කලින් ආණ්ඩුව තියනකොට කරපු මාරු වෙනුත් 24 දෙනෙක් කැවල නැහැ. ඒකට මම කියන්නත් උන මේ අමාත්‍යංශ ලේකම්වරයා තමන්ගේ නියෝග පිළිපදින්න නැත්තම් වහම විනය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැත්තම් මේ පද්ධතිය දියාරු වෙන එක නවත්තන්න බෑ.
2: ඒක පක්ෂ ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී අදහස් දක්වමින්.
9: ඇයි මේ ආණ්ඩුවට බැරි මේ මූලික ඓතිහාසිකම් පරිච්ඡේදය වෙනස් කරලා මේ ආර්ථික සමාජීය සෞඛ්‍ය අධ්‍යාපන කෘෂිකර්ම කර්මාන්ත ඒ සියල්ලක් මූලික ඓතිහ්‍ය බවට පත් කරන. නමුත් මේගොල්ලෝ කියන්නේ ඇත්ත වශයෙන්ම 22 ආණ්ඩුකම ව්‍යවස්ථාව හරහා එය උත්සාහ දරන්නේ වන් පාටි ස්ටේට් එකක් නිර්මාණය කරලා තමන්ගේ තන රැකගැනීමේ ව්‍යවස්ථා සංශෝධනය.
2: ආණ්ඩුව නීතියට සම්බන්ධ ආයතන දේශපාලනීකරණය කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ.
10: අනිකරම ඒකාධිපති පාලනයකට අවශ්‍ය කරන වටපිටාවක් සකස් කර ගැනීම තමයි මේ ඇයි සිද්ධ කරන්නේ. මේ සේරම අධිකරණය සහ මේ නීතිය සම්බන්ධව තියෙන ආයතන සියල්ලටම දාගත්තේ දේශපාලනීකරණය වෙච්ච අය නෙමෙයිද?
2: 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරියේදී සම්මත කරගන්නා බවයි නියෝජ මාධ්‍ය රත්නගමකේ සඳහන් කළේ.
11: අපි දන්න මේ වෙන විටත් අධිකර පද්ධතියේ තියෙන නඩු කටයුතු 111කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. ඒ නිසා සමස්ත අධිකරණ පද්ධතියේ වෙනස් වීම ටිකක් සමග තමයි මේ සංශෝධනේ සබෝම් පැහැදිලි. 22 වෙනි විවස්ථා සංශෝධනේ ඉරහඳ වගේ එක සම්මත වෙනවා. 3-2 සම්මත වෙනවා.
2: අධිකරණ අමාත්‍යවරයා දැඩි පීඩනයකින් පසුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
12: එක පැත්තකින් 22 සංශෝධනයේ මේ ආණ්ඩුවේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඉචාල කැපවීමකින් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරනවා. තවත් පැත්තකින් මේ රටේ අධිකරණ ඇමතිවරයා අපි දකිනවා විශාල මානසික පීඩනයකට මේ ඉඳ ලක් වෙලා ඉන්නවා. මොකද එතුමන් නීතිඥයෙක්නේ. සය එතුමන් නීතිඥ සංගමේ සමාජිකයෙක්.
2: චෝදනා පවතින පාර්ශව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බියට පත්ව සිටින බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙටිආරච්චි කියා සිටියේ.
13: දැන් තාදුටින්ගේ මරණය සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච අය කුමන්ත්‍රණය කරපු අය ඒ නඩුව අහනවට බයද නැද්ද? ඒගොල්ලෝ බය වෙන. අර හෙරළිය ගිනුම, හෙරළිය නෙමෙයි, සිරිලිය ගිනුම නේ. සිරිලිය ගිනුමේ හොරෙන් සල්ලි දාගත්ත කට්ටිය බයද නැද්ද? ඉස්සර නම් ඔය සාක්කිය ඇහුවේ කතානායකගේ නිල නිවසේ, මතකද? තව ඔය වගේ කේස් ගොඩක් තියෙනවා නේ.
2: කොළඹ වරායේ බහලුම් දෙකක් තුර තිබී අයිස්මත් ද්‍රව්‍යතුගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගොටගත් පුද්ගලයන් සිවුදනා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසේ සඳහන් කළේ ඊ පසුර්වේ ඔවුන් වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බවයි. කොළඹ වරායේ බහලුම් දෙකක් තුල තිබී පසුගිය 31 වනදා අයිස්මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයා කනු ලැබුවා. එම මත් ද්‍රව්‍යතුගයේ වටිනාකම රුපියල් කෝටි 800ක්. සිද්ධිය සම්බන්ධයෙන් අතරංගොටගත් සැකකරුවන් අතරට දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ පාකිස්තාන ජාතිකයින් 3 දෙනෙකු අයත්. ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍යතකය කොළඹ වරාය වෙත රැගෙන විත් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී රන්පොකුණින් සන්සුන්රුවන් අගාධ සාගරය වැනි ගීත රසකින් ඔහු මෙරට ජනාදරයට පාත්‍ර වී තිබෙනවා. ඇමෙරිකානු හමුදා ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාර ආරම්භ කර ඇති බව ඇමෙරිකානු මාධ්‍යම හමුදා විධානය පවසනවා. එම විධානය සඳහන් කළේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වාණිජ නෞකාවලට ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ප්‍රහාර එල්ල කිරීමට මෑතකදී ගත් උත්සාහයන්ට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයේ සිරික් ප්‍රදේශයට එල්ල වූ ඇමෙරිකානු මිසයිල් ප්‍රහාරයකින් විවාහ උත්සවයක් පැවැත්වමින් තිබූ නිවසකට මිසයිල කැබලි වැදී තිබුණා. ඉන් කුඩා දරුවෙකු ඇතුළු සිවුදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලබා ඇති ගණන 50කට අධිකයි. ඉරානයේ ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාවට මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පසුතැවීමට සිදුවනු ඇති බවයි. ඇමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඉරාකයේ සහ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත මෙන්ම කුවෙත් සහ බහරෙන් රටවලටද ප්‍රහාර එල්ල කළා. ඉරානය විසින් ජෝර්දානයේ අකාබා ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. කුවෙත් හමුදාවද ඉරාන මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඉරානය ප්‍රතිප්‍රහාරවලට පිළිතුරු ලෙස දැඩි සහ විශාල මට්ටමකින් නැවතත් ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනු ලැබුවා. යලි සිරස්තල පියංකර ජයරත්න වැලිකඩට ඉදිරි මාසවල වර්ෂාපතනයේ සැලකිය යුතු වර්ධනයක් සරසවි ආචාර්යවරුන් විරෝධතාවයක මෙරට රාජනය ඩොලර් බිලියන 98ට ආසන්න වෙයි ඇමරිකාවෙන් ඉරානයට යලි ප්‍රහාර සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම සිතාරා අතුකෝරල සියත මිලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එද ක්‍රඳි සිටින්න පෑන් පෑ පුවත් සමක
14: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: Punsiri, enna enna? Api inga maga balagena inno.
2: රිදී තිරෙන් වගේම පුංචි තිරෙන් අපේ ආදරේ දිනාගත්ත ශ්‍රියාණි අමරසේන
3: කාලකට පස්සේ වේදිකාවට එන අලුත්ම ස්ටේජ් ඩ්‍රාමක තමයි සෙලෝ ලයිට් ප්‍රේමය.
2: ඩ්‍රාමා එක ප්‍රොඩියුස් කරලා ඩිරෙක්ට් කරන එයාම අපිට මේ විස්තරේ කිව්වා.
4: මම කලාව පටන් ගත්තේ පාසල් වේදිකාවෙන්. චිත්‍රපට ලෝකයට ආපුවාම නාට්‍ය අමතක වුණේ නැහැ. නමුත් නාට්‍ය රංගසානා කියන්නේ ඒක ටිකක් බාහිර දුර වගකීම් සහිත වැඩක් නේ. ඒත් මට හිතුණා දැන් මට ආයේ වේදිකාවට මම යන්න ඕනේ. පටන් ගත්ත තැන අමතක හොඳ නැහැ කියලා පිටපතක් මම ලිව්වා සෙලෝ ලයිට් ප්‍රේමයක් කියලා.
3: ඩ්‍රාමා එකේ මොන වගේ ස්ටෝරි එකක්ද තියෙන්නේ?
4: දශකයේ සිංහල සිනමාව හිටපු රංගන ශිල්පිනියක් සිනමායෙන් ඈත් වෙලා එයාගේ අතීතය සිහිපත් කරනවා. චිත්‍රපටයේ ඒ කාල රූපගත කරේ නෙගටිව් පැති හරහා දැන් ඩිජිටල් කර්මයෙන් නෙගටිව් පැති සම්බන්ධ කතාවක් තමයි මේ සෙලුලයිට් ප්‍රේමයක් කියන කතාව කියන්නේ.
2: කවුද ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්නේ?
4: රත්නාලාල නිජයකොඩි, උෂාන් ප්‍රියපිටිය, රෝහන් වික්‍රමසිංහ, දේවින්ද වික්‍රමසිංහ, යශෝදරා මානගේ, කීත් රංග
3: ලබන මාසෙත් ස්පෙෂල් වැඩක් තියෙනවා නේද? දෙදස් හයදි රිලිස් කරලා බියොන්සගේ කරිය එකේ අයිකොනික් ඇල්බම් එකක් වුණු බර්ද ඇල්බම් එකට දැන් අවුරුදු 20ක්.
2: ඔන්න ඒ වෙනුවෙන් බියොන්සේ ස්පෙෂල් 20th ඇනිවර්සරි ඇල්බම් එකක් රිලිස් කරන්න ලෑස්ති.
3: මේ ඇල්බම් එකේ ට්‍රැක්ස් 27ක් තියෙනවා. එයාගේ ඔරිජිනල් බර්ද ඇල්බම් එකේ ෆෑන් ෆේවරිට් සොංස් වගේම ස්පැනිෂ් වර්ෂන් ටිකකුත් මේ ඇල්බම් එකේ තියෙනවා.
2: සැප්තැම්බර් 4 වෙනිදා තමයි ඇල්බම් එක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 20කට පස්සේ බියොන්සේගේ බර්ත්ඩේ ඇල්බම් එකේ සොංග්ස් ආයෙත් මියුසික් චාර්ට්ස් වලටයි ෆෑන්ස්ලාගේ ප්ලේලිස්ට් වලටයි එන්න තමයි යන්නේ. Talk of the town.

0: හිත පිරෙන්න සියත.
1: අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සිය ශ්‍රී ලංකා 0.7455
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික පේ.
5: Listen up Colombo, Vietnam is calling.
6: VietJet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's VietJet.

0: തിലക വർദ്ധന ടെക്സ്റ്റൈൽസ് അസീമാന്തിക അവകാശയ്ക്ക് അപൂർവത്തെ അത്യതിന്ന് ശ്രീലങ്കാവെ അനർഗതമ നിമാവേ വിശാലതമ പ്രമാണെ പോസിലേൻ ടൈൽ എകത്തുവ മജസ്റ്റിക ലങ്ക ടൈൽസ് ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
1: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: Music. කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්.එම්.ජි. ආ තේක බඩුවල ලස්සන
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
0: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: අනුවදායි දශම පෙකැත්.

0: මාෂි ගුඩ් මෝනිං. ඔන්න ලෑස්ති, අදත් මමිස් පොකට් මනි අභියෝගේ කවුද බාරගන්නේ කියලා බලන්න.
1: අද දවසේ මමිස් පොකට් මනි අභියෝගේ බාරගන්න ලෑස්ති වෙලා ඉන්නේ කොට්ටාවේ ජයනි රාමනායක. ගුඩ් මෝනිං ජයනි.
2: ගුඩ් මෝනිං.
0: අපිට ආරංචි විදිහට ජයනි දරුවන්ගේ වැඩ කටයුතු කරලා ගෙදර ඉන්න ගෘහණියක්. එහෙම නේද? නිවාඩු වෙලාවට වැඩිපුරම මොකද කරන්නේ?
2: නිවාඩු වෙලාවට ඉතින් බබාලගේ වැඩි වල වෙලා රේඩියෝ එක අහනවා. ඇත්තටම මම වැඩ කරන්නේ උදේට රේඩියෝ එක දාගෙන.
1: ජයනි, අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න අපි ඔයාලට තප්පර 5ක් දෙනවා. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දෙන ඔයාලට රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම බෝනස් ප්‍රශ්නේදී පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න වගේම බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණොත් පොකට් මනි ගාන භාගෙට භාගකින් අඩු වෙනවා.
0: කොට්ටාවෙන් ජයනි රාමනායක, ලෑස්තිද පොකට් මනි අභියෝගය බාර ගන්න?
2: ලෑස්ති.
3: Mummy's pocket money.
0: Jenny, ගොඩක් අය උදේට දවස පටන් ගන්න තේකක් බීලා. ඔයා වැඩිපුර මාස තේවලටද කෝපිවලටද?
2: තේකක් වන්න.
0: තේවලට අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙනවා. අත්තරදීමකින් තමයි තේ ලෝකෙට එන්නේ. ක්‍රිස්තු පූර්ව 237 දී චීනේ අධිරාජ්‍යයෙක් හිටියා ෂෙන් කියලා. අහම්බෙන් දවසක උණු වතුර බොනකොට ඒකට තේ කොලයක් වැටිලා ඊට පස්සේ තමයි තේ පානය ලෝකෙ ජනප්‍රිය වෙන්නේ. හැබැයි ඒ ලංකාවට තේන්න අවුරුදු 10 ගානකට කලින් 1824 දී තමයි ජයනි මුල්ම තේ පැලය ලංකාවේ රෝපණය කරන්නේ. මෙන්න ජයනි ප්‍රශ්නය. ලංකාවේ පළමු තේ පැලය රෝපණය කළේ කොහේද? 1. ලූල් කඳුර වතුයායේ, 2. පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ.
2: උත්තරය 2. පේරාදෙණිය ගාඩන් එකේ.
1: ජයනි, පළවෙනි ප්‍රශ්නට හරිය උත්තරේ දීලා ඔයා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ජයනි, ගෙදර කුස්සිය වැඩි වෙලාවක් ඉන්න හින්දා අපිට හිතුණා කුස්සිය තියෙන දෙයක් ගැන ප්‍රශ්නයක් අහන්න. තක්කාලි ගෙඩියක් විද්‍යාත්මකව සලකන්නේ පළතුරක් විදිහට. හැබැයි අපි කුස්සියේදී ඒක පාවිච්චි කරන්නේ එළවලුවක් විදිහට. තක්කාලි එක එක හැඩයෙන් තියෙනවා. එක එක ප්‍රමාණවල එක එක පාටවලිනුත් තියෙනවා. කහ පාට, තැඹිලි පාට, එතකොට කොළ පාට, දම් පාට වගේ වර්ණ ප්‍රභේද රැසක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ඉදුණු තක්කාලි භාවිතා කරන්න කලින් තියන්න හොඳම ස්ථානය වෙන්නේ 1. ශීතකරණේ, 2. කාමර උෂ්ණත්වයේ.
2: 2. කාමර උෂ්ණත්වයේ.
1: ජයනි, දෙවනි ප්‍රශ්නටත් හරි උත්තරේ දීලා අතේ තිබු රුපියල් 250 මේ වෙද්දි රුපියල් 500ක් කරගෙන තියෙනවා. අපි යමු ජයනි තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ජයනි, අගෝස්තු නිවාඩුව කියලා කියන්නේ සරුංගල් යවන කාලෙනේ. දරුවොත් එක්ක එකතු වෙලා මේ අගෝස්තු නිවාඩුවේ සරුංගල් එහෙම යවුවද?
2: ඔව්, අපි බබාලගම් වටේම තමයි ඔක්කොම දෙතලා ලොකු ලොකු සරුංගල් හදලා යවනවා.
0: හරි, එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් තෝරන්න අමාරු වෙන එකක් නැහැ. ඈත අතීතයේ සරුංගල් පාවිච්චි කරලා තියෙන්නේ විනෝදයටම විතරක් නෙවෙයි ජයනි. යුදමය කටයුතුවලදී පණිවිඩ යවන්නත් සරුංගල් භාවිතා කරලා තියෙනවා. සරුංගල් වල මූලික ආකෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ ආසියාතික රටක. ක්‍රිස්තු පූර්ව 5 සියවසේදී තමයි මේ නිර්මාණය මුලින්ම හොයාගෙන තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් සරුංගල්

0: රටක අගනුවර කිව්වහම අපිට සාමාන්‍යයෙන් මතක් වෙනවා ජනාධිපති මන්දිරය, එතකොට පාර්ලිමේන්තුව, රජයේ ප්‍රධාන ගොඩනැගිලි. හැබැයි මැලේසියාවේදී මේ කතාව ටිකක් වෙනස්. අපි බෝනස් ප්‍රශ්නය අහන්නේ මැලේසියාව ගැන. මැලේසියාවේ ප්‍රධාන නගරයත් රටේ අගනගරයත් එක නගරයක් වුණත් රටේ පරිපාලන කටයුතු සඳහා වෙනම නගරයක් භාවිතා කරනවා. ලෝක ප්‍රසිද්ධ පෙට්‍රොනාස් ට්වින් ටවර්ස් තියෙන්නෙත් මැලේසියාවේ ප්‍රධාන නගරේ. මෙන්න ප්‍රශ්නය. මැලේසියාවේ නිල අගනුවර වන්නේ 1. පුත්‍රජයා, 2. කුවාලාලම්පූර්.
1: 1. කුවාලාලම්පූර්.
2: ජයනි, ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා ඔයා අද දවසේ රුපියල් 5000ක් පොකට් මනේ දිනා ගන්නවා.
0: ජීවිතේ ජයග්‍රහණයක් ලැබුණාම සතුටු වෙන්න ඕනේ. සමහර අය කෑ ගහනවා, සමහර අය පුඩි ගහනවා, සමහර අයට සතුටු කඳුළුත් එනවා. ඉතින් ජීවිතේ ජයග්‍රහණ එහෙම නිකම්ම ලැබෙන්නේ නැහැ.
2: අනිවාර්යෙන් නිෂාන්, අපි ඒ වෙනුවෙන් සෑහෙන්න ප්ලෑන් කරන්න ඕන.
0: ප්ලෑන්ස් හරියට වැඩ කළොත් තමයි අපේ ජයග්‍රහණ වලට පාර කැපෙන්නේ. ඔන්න ආයෝජන කියලා කියන්නේ තවසක ඔබව ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට පත් කරන දෙයක්. මොකද අද තියෙන ප්‍රශ්න නෙමෙයි හෙට. යන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට 13:19 කෝල් එකක් දෙන්නකො ඉස්සෙල්ලාම.
2: නිෂාන්, ඒ විතරක් නෙවෙයි, මේ දවස්වල ස්ථාවර තැන්පතු වලට පොලිය වැඩි නේද?
0: 15% ගෙවනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ දවස්වල ස්ථාවර තැන්පතු කවුරුදු පහක කාලයකට පටන් ගත්තොත්. 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකුත් දෙනවා.
2: ඉතින් තවත් බලබල ඉන්න එපා. අදම 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරලා අදම වැඩේ පටන් ගන්න.
0: එහෙනම් හෙටත් උදේ 5:00 කාලට පොකට් මනි දිනන්න සියත අහන්න.
2: නම් එකත් ඉක්මනට මතක් කරන්න. 0714-151-151 අපේ වට්ස්ඇප් නම් එක. එවන්න මැසේජ් එකක්. මම ආශි.
0: රටම දන්න රේඩියෝ ඩබල තව ටිකකින් මෙතෙන්ට එන නිසා අපි අදට ගිහින් එන්න. මම නිෂාන්.

0: වෙලාව උදේ 7:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: අනේ මං අද දැක්කා බ්ලේඩ් එකක තලයේ තියෙන තලයේ උඩ ගොළු බෙල්ලෙක් ඉන්නවා. එයා කොහොමද ඉන්නේ කියලා මම දන්නේ නැහැ. එයා කොහොමද ඉන්නේ බැලන්ස් කරගෙන? ආයෙම මං දන්නේ නැහැ. හැබැයි මං එයා දිහා බලන් හිටියම මට හිතුන දේ තමයි ගොළු බෙල්ලා ඉස්සරහට ගියත් එයාව කැපෙනවා, ගොළු බෙල්ලා පිටිපස්සට ගියත් එයාව කැපෙනවා. නැද්ද? අපේ ලයිෆ් එකෙත් ඒ වගේ තැන් හම්බ වෙනවා. ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ නොසෙල් වී සිටින එක. ඒක තමයි එකම විකල්පය බ්‍රෝ.
1: අපි හමුනේ
0: 7:03. ගුඩ් මෝර්නින්. අද බදාදා. ඒ මාරික්මන්ට කාලය යනවානේ. ඕ මම අපි වෙලත් යයි නේද?

0: උඹගේ නාසෙන් රුධිරේ වහන වෙලා තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩුගමගේ සමග.
0: සමහර පුද්ගලයන්ට තියෙන රෝගයක් තමයි යම් යම් හේතු නිසා ඔවුන්ගේ නාසයෙන් රුධිරය වහන වීම. මේ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. සාමාන්‍ය නාසයේ ඇති වෙන තුවාල නිසා, ඒ වගේම උණුසුම් පරිසරයකදී ඔබගේ නාසයේ ඇතුළත ස්තරයේ සම පිපිරියාම නිසා මේ විදිහට රුධිරය වහන වෙන්න පුළුවන්. ඊට අමතරව අපට ඇති වෙන ආසාත්මිකතා සහ ආසාදන නිසා මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පීනස තත්ත්වය වගේම සයිනසයිටිස් කියන රෝගී තත්ත්වෙත් හඳුන්වන්න පුළුවන්. ඊටම කලාතුරකින් උවත් නාසයේ ඇති වෙන යම් යම් ගෙඩි වර්ග නිසා මේ විදිහට රුධිරය වහන වෙන්න පුළුවන්. ඒ වගේම දූෂිත වූ වායුව තියෙන පරිසරයකදීත්, ඊට අමතරව යම් යම් රසායනික ද්‍රව්‍යයන් ආග්‍රහණය වීමේදීත් මේ විදිහටම ඔබගේ නාසයෙන් රුධිරය පිට වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට අධිරුධිර පීඩනය තියෙන විටත්, ඒ වගේම ලියුකේමියා, හිමෝෆීලියා සහ ත්‍රොම්බොසයිටෝපීනියා කියන රුධිරය ආශ්‍රිතව ඇති වෙන රෝගී තත්ත්වයන් වලදීත් මේ විදිහට ඔබගේ නාසයෙන් රුධිරය පිට වෙන්න පුළුවන්. ඔබ දැනටමත් ගන්න යම් යම් ඖෂධ නිසාත්, ඒ වගේම අක්මාවේ ඇති වෙන රෝගී තත්ත්වයන් නිසාත්, විටමින් ඌනතා වලදීත් මේ විදිහටම ඔබගේ නාසයෙන් රුධිරය පිට වෙන්න ඉඩ තියෙනවා. එක්වරක් හෝ ඔබගේ නාසයෙන් රුධිරය පිටවීමක් සිදු වුණොත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. අපි හෙටත් උදෑසන හමු වෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩුගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩුගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හිත පිරෙන්න සියත.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771133000 අංකය අමතා අයදුම් කරන්න. බිබ්මා 2026 by NIBM where innovation earns recognition.
3: කරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
6: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial bank වූ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රෝං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස් ෆුඩ් සිටි
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
12: David Peeris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111788666
13: Aluminium Aluminium Mane
14: Dansale Fried Rice Ekei Hotel Fried Rice Ekei Quality Venas Ne Aluminium Ut Ewa Ge Tamai
15: Aluminium Ona Taram Alumix නම් ඉස්තර
16: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක් දැන් ඔබටත් prime residences within ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන prime colombo පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
17: චිත්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB finance within රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංවිත අමතන්න 0112200
18: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550
19: අමතන්න පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්

0: අද ලස්සන දර්ශනයක් දැක්ක උදේ මං එනකොට මට එක කියන්න ඕනේ.
1: මොකද්ද?
0: මේ ගංගාරාමේ පාරේදී මම දැක්ක කවුරුදෝ මිනිස්සෙක්ගේ අතේ තිබිච්ච පොඩි හතරැස් කොළ කෑල්ලක් අත ඇරුණා. ඒක එකපාරටම හුලං ඇවිල්ලා මෙහෙම කරගිලා කරගිලා පාර මැදට ඇවිල්ලා නතර වුණා.
1: හරි.
0: ඔයා දන්නවනේ ඉතින් උදේට ඔතනින් යනේන වාහන කන්දරාව.
1: Yes.
0: දැන් ඒ සිද්ධිය උනේ මම එන පැත්තේ නෙමෙයි. පාරේ අනිත් පැත්තේ
1: උනේ. හරි.
0: මුකුත්ම කරන්න බෑ. දැන් පාරේ මැද නතර වෙලා මේ.
1: හරි.
0: අනේ අර මිනිස්සයා බලනවා. එතනින් වාහන යනවා. කොලේ ආයිත් පාරක් හුලං යනවා. එහෙ යනවා. මෙහෙ යනවා. යාට එක අහුල ගන්නම් බෑ.
1: හරි.
0: විස්සෙක් වගේ පාර මැදට පයින්න බෑනේ.
1: ඇනි උනේ. කොලේද ජීවිතේද?
0: අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
1: Yes.
0: මොකද දන්නේ කොලේද ජීවිතේ?
1: කොලේ.
0: කොලේ නේ. එක වාරක් මම දැක්කා.
1: හරි.
0: වීල් මල්ලි කෙනෙක් ආවා.
1: හහ.
0: කොලේට සමාන්තරව එයා වාහනේ නැවතුවා.
1: හරි. නයිස්.
0: එතන පාර බ්ලොක් වුණා. එතකොට අර අය පුළුවන්කම තිබුණා.
1: තග්ගල කොලේ ගන්න.
0: එතනට ඇවිල්ලා කොලේ අහුල ගන්න. මේ මල්ලි අපි කවුද කියලා දන්නේ නැහැ.
1: හරි ඔකේ.
0: නමුත් මේ මල්ලිට අපි ලස්සන දෙයක් උදේ කරන්න යට හිතුණාට.
1: හ්ම්.
0: අපි යට එයා කවුරු වුණත් අපි යට ස්තුති කරන්න ඕනේ.
1: අනිවාර්යෙන්. පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මාර ලස්සන දෙයක්.
0: පොඩි වුණත් ඒක හොඳ දෙයක්.
1: අනිවාර්යෙන්.
0: නේද?
1: Yes.
0: හැබැයි යාගේ නම් බජාජ් පෙට්‍රල් 3 wheel එකක් තිබුණේ.
1: හා ඔකේ.
0: අපි ප්‍රාර්ථනා කරනවා දවසක පෙට්‍රල් වලට වඩා ගොඩක් අඩුවෙන් වියදම යන ඉලෙක්ට්‍රික් 3 wheel එක ගන්න පුළුවන් වෙන්න කියලා. බජාජ් වීගෝ එකක්ම යාට ගන්න පුළුවන් වෙන්න කියලා.
1: එතකොට යාට පුළුවන් gedara deema charge කරගෙන
0: charge කරලා රුපියල් 3න් කිලෝමීටරයක් රන් කළා. රුපියල් 120ක් පළවෙනි කිලෝමීටරයට ගන්න.
1: යා!
0: මලා බෑනේ. ඒක මහ සුද්ධ ලාභයක් නේ මෙයා.
1: ඒකනේ පැහැදිලිව පේන ලාභයක්.
0: අපි තව වයාට යානම් මනම් ඔක්කොම කලහලම නෝන්ට තව රුපියල් 22ක්ම තියෙමුකෝ. ආ වැඩේ නේද? අපි තියෙමුකෝ 17ක්ම තියෙමුකෝ කිලෝමීටරයකට.
1: සර්විස් කරන්න එන්නෙත් නෑනේ.
0: ඔව්. කිලෝමීටරයක රුපියල් 17ක් අමතර වේදන් තියලා රුපියල් 3ක් ඉලෙක්ට්‍රිසිටි වලට වියදම් ඇරියොත් එහෙම රුපියල් 20යි. හා
1: හා.
0: පළවෙනි කිලෝමීටරේ ගහලා ඉවරනකොටම 100ක් ලාභයි.
1: හ්ම්.
0: 100ම ලාභයි.
1: හ්ම්.
0: දැන් එහෙම ගණන් හදලා තමයි මිනිස්සු
1: හරි
0: ලහි ලහි යන්නේ. මේ ලයිෆ් එකම ඔයාට ගණිතෙන් ලාභද පාඩුද කොහොමද කියලා ඔප්පු කරන්න පුළුවන්. දැන් පින්කම් කරන්න ගියත් ගණිතේ එනවනේ.
1: හරි ඔකේ.
0: නේද? මේ ගාතාව තුන් පාරක් කියන්න කියනවා. මේ මන්තරේ නම පාරක් කියන්න කියනවා. මේක 108 වරක් ජප කරන්න කියනවා. වෙනවනේ. හැම තැනම ඉලක්කම් තියෙනවා පුතා. ඉතින් මම ඔයාට මේ දවස්වල තියෙන ලොකුම මේ ලොකුම විහිළුව ගණන් හදලා පෙන්වන්න හදන්නේ.
1: හරි ඔකේ. නයිස්.
0: සූදානම් වෙන්න ලොකුම විහිළුව දැන් ගණන් හදලා පෙන්වන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. මම දැක්ක ඊයේත් නිවුස් එකක් ඉරානයට ප්‍රතිචාර විදිහට ඉරානයේ දරදඬුකම මට්ටු කරන්න.
1: හරි.
0: ඇමරිකාවෙන් නැවතත් ඉරානයේ තෝරාගත් ස්ථානවලට ප්‍රහාර එල්ල කළා තියෙනවා කියලා. මේ බඩගඩිත්තු ඉවර වෙන පාටක් නේද?
1: අනේ ඔව්. ඇත්ත.
0: දැන් මේක ඇමරිකාව සහ ඉරානය අතර පටලැවිල්ලකට වඩා මුළු ලෝකයේම සාමාන්‍ය පැවැත්ම තර්ජනයට ලක් කරපු පුදුම වාතයක් වෙලා තියෙන මේ යුද්ධය. යුද්ධයකට වඩා මේක මහා වාතයක් වුණා නේද?
1: එහෙම
0: නේද?
1: ඒක කිසිම නිකන් හැපනින් ගතිය ඔක්කොම නැති වෙලා
0: ගියා. ඒක කිහෙම්මල් යුද්ධෙකුත් නැහැ.
1: ඔව්.
0: ඒක කිසිම කෙනෙකුට තීරණයකට එන්නත් බැහැ.
1: ඒක නම් ඇත්ත.
0: එක්කෙක් අනිත් එකාට ඇඹරෙන්න කැමතිත් නැහැ. එක්කෙක් ස්ටෙප් ඩවුන් කරන්න කැමතිත් නැහැ. සාමයට ජෙනුයින්ලි කැමති එක මිනිහෙක් හරි ඉන්න බෑ. එහෙම එක මිනිහෙක්වත් ඉන්න බවක් අපිට පේන්නත්
1: නැහැ.
0: සාමෙත් පොතිකන් සාමෙ සාමයට කැමති වියන් සාමයට කැමති වියන් මිනිහෝ
1: ඒකත්
0: සාමයට කැමති වියන් නේ ඔව් සාමේ ඉල්ලන්නේ ගේමඩම තමයි සාමේ ඉල්ලන්නේ රයිට් මම මතක් වෙනවා දැන් පොඩ්ඩ බැරි වුණාම ට්‍රම්ප් කියන කතාව ට්‍රම්ප් කියන අතුගාලාන ඉරානය අතුගාලාන මහ පොළවේ දැන් ඕක කීප වතාවක් එක එක විදිහට ඉරානයට අපාය පෙන්නනවා අතුගාලාන
1: ඉරානේ
0: අතුගාන්න ලේසි නෑ.
1: ලොකුයිනේ.
0: ලොකුයි කියන්නේ අපිට අපේ මට මේ අපේ මේ පොඩි මේ හුඹුව වගේ ගෙදර අතුගා ගන්න බෑ මට. හරිද? අර වැඩ කරන මිනිස්සෙක් ඉන්නේ මේ මිනිස්සයා ගියදාට ගේ අතුගා ගන්න බෑ අපිට. ඉරානය වර්ග කිලෝමීටර 165,000ක් ලොකු රටක්. වර්ග කිලෝමීටර 165,000. අපි වර්ග කිලෝමීටර 65,000යි. හරිද? ඉතින් අපේ රට වගේ නිකන් අපි නිකන් ගත්තොත් එහෙම
1: දෙකයි
0: නේද? දෙදල බාන්න ඕනේ මට කම්මැලි වෙදන්න.
1: කමන්නේ අපිට හිතා ගන්න පුළුවන්නේ. ටික ළඟ ළඟ ගණන් තියෙන්නේ.
0: නේද? ඔව්.
1: ඒ කියන්නේ
0: නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 11යි. අපේ රට වගේ 12 ගුණයක් විතර වගේ ලොකුයි නේ? එහෙමද? ඔව්නේ.
1: 165,000යි අපි
0: 65. අපි 65,000යි.
1: දෙගුණයක්
0: වගේ නේ? නෑ නෑ නෑ ප්‍රේම ප්‍රේම. ආ එතකොට ගණන් වැරදුනා. මම බල 165,000 පොඩි වැඩි නේද කියලා මට හිතුණා.
1: හරයි. ආ දෙගුණයක්කට
0: වර්ග කිලෝමීටර 1650,000.
1: ආ ඕකේ.
0: වර්ග කිලෝමීටර මිලියන තමයි 1.65. ආ
1: රයිට්. එහෙනම්
0: බලමු. ඊරට ඉතරේක මොකද තිබ්බ?
1: අන්දලෝ ළඟ ගාන. හරි.
0: එතකොට වර්ග කිලෝමීටර මිලියන 1.65. ඒ කියන්නේ වර්ග කිලෝමීටර වලින් ගත්තොත් 1,650,000ක්
1: අතරිමු අතරිමු අතරිමු අතු ගානේ කතරිමු.
0: ඉතින් මේක අතු ගාලම දාන්න මොන තරම් වෙඩි බලයක් ඕනද කියලා මම ගණන් හැදුවා.
1: හරි.
0: ඉතින් මම බලාගෙන බලාගෙන ගියා US ඉන්වෙන්ටරි එක ඇතුලේ තියෙන මිසයිල් බෝම්බ වැඩිම හානියක් කරන්න පුළුවන් බෝම්බ හැටියට ඒගොල්ලන්ගේ තියෙන GBU-43 කියලා බෝම්බයක්. GBU-43 මේකට MOAB කියලත් කියනවා.
1: ඒ
0: කියන්නේ massive ordnance මොනවාද? massive ordnance air blast අපි දන්නෙත් නෑ ඕවානේ.
1: අපි දන්නේ T-56. ඕකමනි දන්නේ.
0: කෝකටත් තියෙන ඕකනේ.
1: හරි.
0: තාරනි පාවගෙන තමයි ඉතින් මේක. පිළිලක් කරගත්තේ හරිද?
1: අනිවාර්යෙන්.
0: ඉතින් මේ massive bomb තියෙන්නේ මේ GBU-43 කියන MOAB බෝම්බය. මේක නිකන් බංක බස් ටේකට වගේ සමානයි. මේක පොළවේ ටිකක් සෑහෙන ගැඹුරකට යන්න පුළුවන් බෝම්බයක්.
1: හරි.
0: මේක සාමාන්‍යයෙන් ටොන් 10ක් විතර බරයි. ඔක්කොම කෑලි ටික එකතු වුණාම. මේකේ එක්ස්ප්ලෝසිව් තියනවා කියනවා ටොන් 8කට වැඩිය. ඒ කියන්නේ කිලෝ 8000කට වැඩිය මේ බෝම්බ එක තියෙනවා පුපුරන ද්‍රව්‍ය.
1: ඕකේ.
0: හරිද? ඉතින් අපි බැලුවා මේකකට වර්ග කිලෝමීටර් කීයක විතර ප්‍රමාණයක් මේකකට විනාශ කරන්න පුළුවන්ද කියලා. එහෙම වර්ග කිලෝමීටර් ප්‍රමාණය දාලා ගණන් හදලා බලපුවහම අපිට පේනවා ඒ ජාතිය බෝම්බ පාවිච්චි කළා ඉරානය අතුගාලා දානවා නම් එයින් බෝම්බ 102,000 විතර ඕනේ. කීයක්ද ඕනේ?
1: 102,000.
0: 102,000 ඕනේ GBU-43 වර්ගයේ බෝම්බ. GBU-43. එයින් බෝම්බයක් හදන්නත් $102,000 විතර යනවා.
1: හරි.
0: එතකොට $102,000 ගාණෙ වියදම් කරලා බෝම්බ $102,000 හදන්න ඕනේ ආසන්න වශයෙන් ඉරානේ අතු ගන්න හිතනවා. $102,000 ගාණෙ ගණන් හදලා කරකෝල බැලුවා.
1: හරි.
0: ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 40ක් යනවා මේ වැඩේට. ඇමරිකාවේ දළදේශීය නිෂ්පාදනය $32 trillion. රටේම තියෙන සම්පත් යට කරලා හැදුවත් එච්චර බෝම්බ ගොඩක් හදන්න බෑ.
1: හරි.
0: එතකොට මේ වැඩේට බෝම්බ $102,000 ඕනේ. මම බැලුවා වාර්තාවල හැටියට ඇමරිකාව ළඟ ඒ වගේ බෝම්බ කීයක් දැනට තියෙනවද කියලා. ඒගොල්ලෝ ගාව දැනටමත් බෝම්බ 20ක් තියෙනවා.
1: නූගාල බෝම්බ 20ක්. ආහා.
0: ඔයාට පේනව නේද යුද්ධය තුළ තියෙන මරසිය?
1: ඒක නම් ඇත්තනේ.
0: නේද?
1: කාටද මේ බොරු කියන්නේ?
0: කවුද මල්ලි මේ? ඉතින් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඇමරිකාවේ තියෙන සම්පූර්ණ වෙඩි බලය පාවිච්චි කරොත් ඉරානය අතු ගාලා දාන්න පුළුවන් කියලා. ඔව්. පුළුවන්. GDP එකම යට කළ කරොත් පුළුවන්.
1: හරි.
0: හැබැයි ඇමරිකාවටත් ඒගොල්ලන්ගේ ආර්ථිකය ගැන ආයේ දවසක හිතන්න වෙයි. එහෙම කරන්න ගියොත්. ඉතින් යුද්ධයේදී ඉස්සෙල්ලාම මෙරළ යන්නේ මිනිසුන්ටත් කලින් සත්‍ය කියන කතාවට ඕන් තව උදාහරණයක්. කවුරු හරි හිතන්නේ දැන් හාපෝ US වලට ගහන්න බලන් නිකන් ඉරානේ දෙරි වෙන්න කියලා.
1: හරි.
0: ඔන්න මං ගාන හදලා පෙන්නුවා.
1: අතු ගාලා දාන්න ඕනේ ඔෆිස් එක. අතු ගාන්න ඕනේ කියලා.
0: බස්ස නැනේ.

0: දෙයක් කියන අමතකුණා.
1: මොකද්ද?
0: ඒ බෝම්බෝල්ට යන වීදම් විතරනේ කිව්වේ.
1: හරි.
0: ඒව ගෙනියන්න ප්ලේන් වල දාගෙන අරන් යන්න. ඒවට පයිලට්ලා දාන්න.
1: හරි.
0: ඒ වගේ ප්ලේන් අරගෙන යන නැව් අරන් යන්න ඒ කිට්ටුවට. ඒවට ගණන් හැදුවේ ගණන් හැදුවේ නෑ හොඳේ.
1: ඕ නෑ ඒවට ඔක්කොම ආවා.
0: ඒවට ගණන් හදන්න නැතු ඔය ගාන කිව්වේ බෝම්බ හදන්න විතරක් යන ගාන කිව්වේ.
1: ට්‍රම්ප්.
0: මංජු.

0: මේ දෙන්නේ ක්ලාස්
1: එකේ. කිසිම හේතුවක් නැහැ මේකට.
0: ඒකනම් මට වගේ.
1: මේ?
0: යා.
1: ඔයාට වරමක් දුන්නොත්. දැන් මේක ඔබත් හිතන්න ඕනේ. මේ නෝනට හිතන්න තරම් ලොකු කැපැසිටි එකක්
0: හිතලා තියෙන්නේ.
1: හරිද? දැන් වරම්. ඔබට වරමක් දුන්නොත් ඔබ කොයි එකද ගන්න කියලා හිතන්න.
0: හරි.
1: එකක් ඔබට වරමක් දෙනවා. ලෝකේ තියෙන ඕනම භාෂාවක් මේ මොහොතේ ඉඳලා කතා කරන්න පුළුවන් වෙන්න. එහෙම නැත්නම් ඔබට ගන්න පුළුවන් මේ ලෝකේ තියෙන ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක්, මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරන්න පුළුවන් වෙන්න. කොයි එකද ඔබ ගන්න? කොයි එකද ඔබ ගන්න?
0: දෙක. මම ගන්නෙ දෙක.
1: දෙක. දෙක.
0: මම දෙක ගන්නෙ.
1: මම ගන්නේ එක.
0: ඕකේ, ඉට්ස් ඕකේ.
1: මම ගන්නේ එක.
0: මම ගන්නේ දෙක.
1: මොකද හැම වෙලාවෙම මට ඉන්ස්ට්‍රුමන්ට්ස් වාදනය කරමින් බෑනේ. මේ හැම වෙලාවෙම මට රට රටවල් ගානේ ගිහිල්ලා
0: හරි
1: භාෂාව කතා කරන්න පුළුවන් කියන්නේ මට ඕන මිනිහෙක් එක්ක කනෙක් වෙන්න පුළුවන් කියන එක. මොකද වෙන රටකට ගිහිල්ලා මම ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරනද ඒගොල්ලන්ට ආසයි.
0: හැබැයි
1: අපි ආසයි නේද අපේ රටට ඇවිල්ලා කවුරු හරි
0: සිංහලෙන් කතා කරන්න? යා, ඩෙෆිනිට්ලි.
1: අපේ භාෂාව හොඳට කතා කරනවා. මම ආසයි ඒ සර්ප්‍රයිස්
0: එක. සංගීතය විශ්ව භාෂා.
1: විශ්ව භාෂා.
0: ඉතින් මම ඒක තමයි මම පාවිච්චි කරා.
1: ඉතින් ලෝකයේ මේකට ඡන්ද විමසීමක් කරලා තියෙනවා. ඇත්තටම ගොඩාක් අය කැමතිලා තින්නේ ලෝකයේ තියෙන සියලුම භාෂාවල් කතා කරන වරම ගන්න තමයි. මේ දවස්වල ඒ වගේ පොඩි වරමක් දෙන්න අපි ලෑස්ති කරගෙන යනවා. අපි ඔබට මාර වරමක් දෙන්න ලෑස්ති කරගෙන යනවා. මොකද මේ වරමේ නම
0: මේ
1: වර ළඟට කැන්දා කියන වරම. මොකද කියන්නේ? මොකද්ද බලන්න? ඉතින් මොකද්ද? කිසිම සූදානමක් නැහැ නේ. ඉතින් මෙතන ඔච්චර ලස්සන ඉන්ට්‍රන්ස් එකක් දුන්නා. මෙතන නිකන් කේක් ගෙඩියක් පුලිමක් වගේ ඉන්නවා නේ. ඒක කිසිම මොකටද එන්නේ මේ මට? ඇයි මේ උදෙන් ආවේ? ඇයි මේ උදේ
0: වරමක් හම්බුණා නේ? ඒකයි
1: එන්නේ. ආ, වරම.
0: ජොබ් එක කියන වරම හම්බුණා.
1: ජොබ් එක කියන වරම ගහලා යන්නයි හදන්නේ පුතා. ජොබ් එක කියන වරම ගහලා යන්නයි හදන්නේ. හරිද? දැන් හම්බ වෙනවා ඔබට ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. මොකද්ද බලන්නේ?
0: රයිට්. මම ඒක ෂෝට් නෝට් එකක් දාගෙන තියෙනවා. ඒක වැලුවේ. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
1: හරිද? මෙහෙමයි. මේකේ දෙකක් දෙන්නේ නැහැ වරම්.
0: හරි, ඕකේ.
1: එක වරමක් දෙනවා, ගොඩ දෙනකොට මේ වරම යනවා. එහෙමයි මේ කියන්නේ. ඉතින් මේ දවස්වල අපි
0: පොඩි වැඩක් කරන්න ඕනේ.
1: පොඩි වැඩක් කරන්න ඕනේ.
0: දැන් හිතන්නකෝ ඕගොල්ලෝ මේ දවස්වල ඔබේ ගෙදර හදනවා. නැත්තම් ඔබ ඉදිකිරීම ක්ෂේත්‍රයේ ඔයා වැඩ කරන කෙනෙක්. වාසුන් නැහැ.
1: එහෙම වෙන්න ඕනේ නැහැ.
0: හරි.
1: මොකක් හරි නෝ කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක් නේ.
0: ඔබ
1: කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක්. ගෙයක් හරි බිල්ඩින් එකක් හරි හදනවා.
0: ඕකේ.
1: දැන් ඔහම ගහන ගාන කියලා දැන් ඔබට ස්ලැබ් එක දාන්න වෙනවලු.
0: හරි.
1: ස්ලැබ් වරම්. හොඳයි. ඉතින් ඔබ මේ දවස්වල දැන් මේ වැඩේ හිමිට කරගෙන යන්න.
0: ඕකේ. ඔබ යමක් මේ දවස්වල එකතු කරමින් තමයි යන්න
1: ඕනේ. යන්න ඕනේ. එකතු කරන්න කියන්නේ මෙහෙමයි.
0: හරි.
1: සිමෙන්ති කොට්ට පහක් සල්ලි දීලා ගත්ත බිලක ෆොටෝ එකක් ඔබ ගාව තියෙන්න ඕනේ. වරම හම්බෙනකොට බිලත් ඕන වෙයි.
0: හා, රයිට්.
1: හරිද? ඉතින් බිලක ෆොටෝ එකක් ගහලා තියාගන්න
0: ඕනේ. තියාගන්න වෙනවා මේ දවස්වල.
1: දැනට එච්චරයි.
0: හරි, ඕකේ.
1: හරි. බිල විසි කරන්නත් එපා. බිල විසි කරන්නත් එපා. ෆොටෝ එක නැති කරගන්නත් එපා. ෆොටෝ ගැන තියෙන ෆෝන් එකන තියෙන්න බෑ.
0: ඕ, හැබැයි
1: ලෑස්ති වෙලා ඉන්න. හරිද?
0: ළඟදීම
1: ඔබට ස්ලැබ් වරම ලැබෙනවා.
0: යේ.
1: ස්ලැබ් වරම ලැබෙනවා. සැටලීම ගහන්න රෙඩිද? කොහොමද කොන්ක්‍රීට් එක කොයි කාලේ වගේ සෙට් වෙයිද?
0: හරි, ඕකේ.
1: හරියටම නාඩියට වැඩේ වෙයි.
0: ඕකේ, ඕකේ.
1: හිත ගැස්සিলা යන වරම කීයේ වැරදිලා මට මේක කියවුණානේ.
0: වරමත් කිව්වනේ.
1: වරම පවා කිව්වා. සරම. සරම සා වරම.
0: රයිට්.
1: හරි, මම තව එකක් අහනවා.
0: මොකද
1: අහන්න? මම තව එකක් අහනවා. අස්නාද තනිකර මේවා ඔබ හිතන්න ඕනේ.
0: මං ආසයි.
1: වාට තව වරමක් දෙනවා.
0: හරි.
1: ලෝකේ ඕනම රටකට ට්‍රැවල් කරන්න හෝ
0: හරි
1: ඕනම රෙස්ටෝරන්ට් එකකින් නොමිලේ කන්න කොයි එකද ගන්න
0: ට්‍රවල් කරන්න ඕනි මට.
1: අදයට බල්ල කියන්න ඔට වරමක් කම්මේ නොහෙම කයි ගන්න පුළුවන්. එක ලෝකේ ඕනම රටකට යන්න වරම ප්ලේන් එකේ හරි මොහුක හරි කොමර හැම රටකටම යන්න වරම. එහෙම නැත්තං ඕනම රෙස්ටොරන්ට් එකට නොමිලේ ඕනම රටකට යන්න එක නොමිලේ ඕනම රෙස්ටොරන්ට් එකකින් කන්න. එතකොට දැන් හිතන්න එපා ඉතින් ඕනම රෙස්ටොරන්ට් එකකින් කන්න නම් ඉතින් ඒ රටවලට ගිහිල්ලා කන්න. ඒවට ඔබ වියදම් කරගන්න ඕනේ. එතකොට කොයි එකද ගන්න?
0: ෆස්ට් වන්.
1: නොමිලේ ඕනම රටකට සංචාරය කිරීමේ වරම ඔයා ගන්න.
0: මට දැනටත් නිකන් ලැබෙනවනේ ඒක.
1: මොකද ඒ ලැබෙන්නේ?
0: යාපෝ ඔෆිස් එකකින් එකකින්
1: ආයි එකකින් යන්නේ. ආයෙ කංග යන්නේ.
0: ඉඳාට තමයි මගේ හැටි බලා ගන්න පුළුවන්.
1: ඔයාගේ හැටි කොහම වුණත් අපි තීරණය කරලා තියෙනවා. ආයෙ ඒ වැරද්ද දෙපාරක් කරන්නේ නැහැ කියලා අපි මිෂන් එකට ආවා.
0: ඒක අනිවාර්යෙන් මම පළවෙනි එක තමයි ගන්නෙ. ඒ වරම.
1: ඒ වැරද්ද නම් ආයෙ කරගන්න එපා කියලා මම ලොක්කට 17 හැමදාම වගේ හම්බුනහම කියනවා.
0: අනේ ඒව කරන්න එපා ඉතින්. හරි. පළවෙනි වරම ගන්නවා.
1: නැති කරදර දාගන්න නැහැ කියලා ලොක්කමන පොරොන්දු වෙනවා.
0: ඒක කොහමද ප්‍රතිශතය ලෝකෙම ඒක කරලා බලන?
1: ඇත්තටම ගොඩක් අය කැමති වෙලා තියෙන්නේ.
0: හරි.
1: ඇත්තටම නොමිලේම රටකට යන්න පුළුවන් නම් යන්න තමයි. ඒගොල්ලෝ කැමති වෙලා තියෙන්නේ හැම රෙස්ටොරන්ට් එකකින්ම නොමිලේ කනවට වඩා. හරි. ඉතින් ඇත්තටම මේ වරමක් ඉතින් එහෙම එකක් හම්බුනොත් හොඳයි. එහෙම එකක් හම්බෙන්නට වඩා හම්බෙන්නේ නැති වෙන දින චාන්ස් එක වැඩි
0: නේ. වැඩි නේ ඔවුනේ.
1: නමුත් ඔබ දන්නවද? දැන් ඔබට හැම සතියේ දවසක අඟහරුවාදම බ්‍රහස්පතින්දම සෙනසුරාදම කියන්නේ ඒ වගේ පොඩි වරමක් හම්බුණාගේ වැඩක් තමයි. ඔබ දන්නවද ලංකාවේ ඉඳලා වියට්ජෙට් ඔපරේෂන් එක පටන් ගත්තා කියලා?
0: Yes.
1: වියට්ජෙට්. ඒක තමයි ගුවන් සේවාවක් ලෝකේ දන්න. මගේ ගුවන් සේවාව ගැන පොඩ්ඩක් ඔබට කියන්නම්. ඔබ දන්නවද දැන් ඔයා මෙතන ඉඳලා වියට්නාමයට ගියාට පස්සේ ඔයාට එතන ඉඳලා ලෝකේ රටවල් 66කට පියාසර කරන්න පුළුවන්.
0: වාව් නියමයි.
1: ලෝකේ රටවල් 66කට අධික සංඛ්‍යාවකට ඔයාට පියාසර කරන්න පුළුවන්. රටවල් සහ භූමිකියමුකු.
0: හරි හරි.
1: ඒවා ඇතුළෙමත් එහෙම ෆ්ලයි කරන්න පුළුවන්.
0: හරි.
1: රයිට්. ඉතින් මේ වියට්ජෙට් ආපු එකෙන් මට හිතෙනවා ෆ්ලයි කරන්න ආසාවෙන් රට රටවල් වල දේශ දේශාන්තර තරණය කරන්න වස්කෝද ගාම මූඩ් එකේ ඉන්න චරිතවලට නියම අවස්ථාවක් හම්බෙලා තියෙන මේ ගණන් ටික ඇව්වාමනේ මේ ආසයි තියෙන.
0: අන්න ඒකනේ කියන්නේ.
1: හරි. දැන් සාමාන්‍ය මේක ඔව් මේක ඉකොනොමිකල් යාලයින බජට් යාලයින. දැන් බජට් කියලකවට බජට් යාලයින් එකෙත් එක එක තල තියෙනවා.
0: හරි ඕකේ.
1: එක එක තල තියෙනවා. සමහර වෙලාවට හෑන් ලගේජ් එක විතරක් අරන් යන්න පුළුවන් වියට්ජෙට් එකේ. හෑන් ලගේජ් එකයි තව කිලෝ ගානකුයි අරන් යන්න පුළුවන් තව එකක් තියෙනවා. හොඳ ඉඩපාඩු ඔක්කොමත් එක්ක හෑන් ලගේජ් ජරමය ඔක්කොම වෙනද විදිහටම අරගෙන යන්න පුළුවන්. එහෙම තෝරා ගැනීමකුත් සීට්ස් වල කරන්න පුළුවන්.
0: හරි.
1: ඉතින් මම දන්නේ නෑ ඔබ කොයි එකට යයිද කියලා.
0: නැණ ඕනේ අර බඩුව ඔක්කොම දැන් අපි ගිහිලා අරන් එනවනේ. අපි ට්‍රැවල් කරාම අපි කරන දේ ෂොපින් කියන කැලලත් අපේ තියෙනවනේ අරවින්ද. ඉතින් ගොඩක් මං හිතනවා ලේඩීස්ලා තෝරගනි අර ඔක්කොම බඩු ටිකක් දාගෙන එන්න පුළුවන් ඒ සිස්ටම් එක තෝරගනි කියලා මම හිතනවා. ඔබේ choice එක
1: කිසිම ගැටලුවක් නැහැ. අපි බලන්න ඕනේ යා ලයින් එකක් වුණාම පළවෙනිම දේ තමයි යා ලයින් එක ලෝකේ ආරක්ෂිතම ගමන් උපාය තමයි ෆ්ලයි කරනවා කියන්නේ.
0: Yes.
1: ඒ කරලත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක සම්බන්ධයෙන් ඔබ වියට්ජෙට් කියන්නේ ඔබට අලුත් එකක් නම් ඔබ ඒ පිළිබඳව චුට්ටක් දැනගන්න ඕනේ කියලා මං හිතනවා.
0: අනිවාර්යෙන්.
1: මේ වෙනකොට ලෝකේ පුරා වියට්ජෙට් මගින් ප්‍රවාහනය කරපු මගින් සංඛ්‍යාව ගැන මං හොයලා බැලුවා. මිලියන 300ක් ලෝකේ පුරා අරන් ගිහිල්ලා තියෙන ගුවන් සේවාවක් වියට්ජෙට්.
0: වාව් නියමයිනේ.
1: ඒගොල්ලන්ගේ ගුවන් ඇණියේ ගුවන් යාන ඇණියේ ප්ලේන් 135ක් විතර තියෙනවා. හරිද? විශ්වසනීය භාවය එතකොට ශ්‍රේණිගත කිරීම ඒවා අපි බැලුවොත් එහෙම ආරක්ෂාව සඳහා අඛණ්ඩව වසර ගණනාවක් තරු හතෙන් තරු හතම වියට් අරන් තියෙනවා.
0: නියමයිනේ.
1: තරු හතෙන් තරු හතම අරන්
0: තියෙනවා. හරි.
1: ඉතින් ඒවා දැන් කෙනෙකුට හිතුනොත් එහෙම වියට් එක මට ඔස්ට්‍රේලියාවට යන්න පුළුවන්. ඔව්. ඔබ කොළඹින් යනවා කොචිමින්.
0: හරි.
1: වියට්නාම් වල. එතනින් යනවා ඔබ ඔස්ට්‍රේලියන්.
0: වාව්.
1: එහෙම. එහෙම එහෙම ගමනාන්ත ඔබට සම්බන්ධ වෙනවා. ඉතින් සිංගප්පූරුව, කසකස්ථානය, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, ලාඕසය, කාම්බෝජය, චීනය, ජපානය, දකුණු කොරියාව දකුණු කොරියාව
0: දකුණු කොරියාවට යන්න
2: ඕනේ දකුණු කොරියාව
1: මෙන්න මෙන්න සල්ලි ටික ඉතුරු කරගෙන ෆ්ලයි කරන වීදිය
0: හරි
1: හැබැයි බජට් එයා ලයින් එකක් අපිට සාමාන්‍යයෙන් එන මූඩ් එක මෙතෙන්දී එන්න බෑ ඔබට තෝරා ගැනීම ගොඩාක් කරන්න පුළුවන් ඔබට පුළුවන් ඔබේ කැම වේලක් විශේෂ කැම වේලක් තීරණය කරන්න මම බැලුව වියට් ජෙට් එකේ කණ්ඩ දෙනවා ෆ්ලයි කරන්න නෙමෙයි ඒ කැම ගන්න යන්න ඒ කැම වලට ඔබට අමතර ගාස්තුවක් පොඩි එකක් ගෙවන්න වෙනවා
0: හරි
1: ඔකේ ඔතේ කමක් නැහැ ඔබට අමතර ගාස්තුවක් ගෙවලා ෆ්ලයි කරන ගමන් ඩියුටි ෆ්‍රී බඩු ගන්න පුළුවන් වඩ තේරෙනවද
0: යා ඔකේ
1: අනේ ළමයි යනවා නම් එයාට පොඩි පොඩි තෑගි අරගන්න පුළුවන්
0: ආ ඔකේ
1: මාර්ම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි අනිත් එක පියට් ජෙට් වල තියෙන අලුත්ම ප්ලේන් හොඳ ඉඩ තියෙන ප්ලේන් පෙරලිලා ගියාගේ පෙරලිලා යන්න දෙන්නේ නෑ සීට් බෙල්ට් එක මෙලා දාගන්න කියලා කියන්නේ
0: හරි ඔකේ
1: නමුත් මම කියන්නේ මම කියන්නේ ඒක නෙවෙයි මම කියන්නේ අන්න ඒක තමයි
0: මට ආසයි ඒකේ ආ හොස්ටස් කෙනෙක්
1: නේ රිලව් ගන්න නෑ ඒකට මේ මොන කවුද මල්ලි මේ මේ වියට් ජෙට් එකේ ආ හොස්ටස් කෙනෙක් නේ අනේ වෝච වෝච ගල් ටිකම් පිස්ක ගානම් මේ ඇවිදින්න හම්බෙන්නේ නැහැ මේ සාර විටකාරයෙක් වගේ නිකම් මිස් මේ ඔන්න හිට මෙන්න මේ කියන්නේ
0: එයා දන්නෑනේ මම
1: ඒක වියට් ජෙට් එක සවුත් කරන්නේ නැතුව මෙන්න මෙట్లా වියට් ජෙට් දැන් ඉතින් මම දන්නවා දැන් ඔයගලන්ට ඕනේ නම්බර්ස් එකක්
0: ඕනේ යා කන්ටැක්ට් කරගන්න ඕනි දැන් නම් උනන්දු ආවා සංචාරය කරන්න
1: ඉන්නක ඉන්නක බලන්න
0: හරි
1: ඔයත් ඉතින් චුට්ටක් බලන්න ඕනනේ රයිට් ඔයගලන්ට පුළුවන් www.weirdjetair.com සයිට් එකට යන්න. අරම ලේසියෙන් ඔබේ ගමනාන්තයට ගිහිල්ලා සංචාරය කරලා එන්න ඔබට යන වීදම හොයා ගන්න පුළුවන්.
0: වාව් සුපිරි සුපිරි.
1: බුඩා ගණන් අඩුවට දැන් මේ යන්න පුළුවන්.
0: හරි.
1: එහෙම නැත්නම් ඉතින් ඒ හොයන කම්බෙන්න 0112 44 40 44ට කතා කරන්න. හරිද? 0112 44 40 44ට කතා කරන්න. ඒ තමයි වියට්ජෙට් නම්බර එක. හලෝ.
3: Hello, come over here, Dad.
1: Okay. Oh, no, no, no, යන දේවාලෙක යන්න.
0: එන සුබ ගමන්. හදයි විනාඩි 40යි දැන්.

0: හිත පිරෙන්න සියත.
1: අරගේ හරිම තැනට ගියින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
2: මොකෝ මේ තරහින්?
3: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
4: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
5: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් Bajaj Chetak Electric Scooter then rata pura vihidunu EPMC pradarshanagara saha deal jale
7: ekata set wenna plus points advenna future ekata ready wenna youth plus youth plus
8: youth ekewa ata plus point ekak RDB youth plus idurum ginuma
9: අපසු සස්පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
10: අයියා මට ඇපල් මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
10: අයියා මට මල් ගොඩක් දීලා.
11: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
12: ඒක හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බින්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානම් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
13: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 roda rataya masika warikaya rupiyal 22000 sita dan divenu pura dpmc pradarshanagara saha dealer
15: parampara gananawak api upawa balagenbowa eha meha nupenna pittiyak athule thibunu ape namaya usas tattaya upa obi jeevithaya taram vishwasakala dinen dina taakshanaya aarakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya kalani fire shield purple wire dan vilanda poli
16: onama deyak podda wedi unath prashnayak දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
17: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
18: ගන්නවා ලයිසන් එක.
19: දැන් හරිනේ අමාරු.
17: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
16: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
17: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
16: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 මේක කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩ නීති නේද?
20: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ
18: ඔගල ආසද කඩවත ඔගලගේ ජීවිතය ඒ කෑන ඔගලගේ ෆැමිලිය එක ඒ කොම දෙක ඒකාවෙන ඒකාවන රගින් ඔගල ආසද කඩවතට පදිංචියයට එන්න රයිට් එහෙනම් සුපිරි අපාර්ට්මන්ස් ගැන අපි කතා කරනවා මේ දවස්වල ප්‍රයිම් ගරුප් එකේ ලස්සනම ලස්සන අර පරිසරයට ඒකෑන්නේ හරි පරිසරයත් ලස්සනයි කඩවත ඔය තෝරගෙන තියෙන හරි හරිම ලස්සනයි ඉතින් ඒ වගේ තැනක ඔගලන්ට ජීවත් වෙන්න ආසයි නම් මේකට ට්‍රයි එකක් දෙන්න මිලියන 31 ඉඳලා ඔගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා ප්‍රයිම් ගෲප් එකේ අපි වැඩි විස්තර කියන්නම් ඒ ගැන මේ දවස්වල ඇලුමැක්ස් එකේ අපි කතා කරන්නේ මොස්කිටෝ මෙෂ් එක ගැන වැඩි විස්තර තියෙනවා සහ LOLC ෆයිනෑන්ස් ගැන අද අලුත් ආරංචියක් ඇවිල්ලා තියෙනවා අපි ඒක තව චුටි වෙලාවකින් කියන්නම්. ඒ කියන්නේ ඔබට ගැළපෙන ණය සහකරු. ඒක තමයි ටයිටල් එක. අපි ඒ ගැන කියන්නම් LOLC ෆයිනෑන්ස් ගැන අද දවසේදීත්. ඊළඟට පැල්වත බටර් ගැන කතා කරන්න ඕනි. NLB ලොතරැයි ගැන කියන්න ඕනි. උදෙන්ම මතක් කරා බජාජ් වීගො 3 wheel එක ගැන. ඉතින් එක චාර්ජ් එකකින් කිලෝමීටර් 150කටත් වඩා වැඩියෙන් දුවන්න පුළුවන් සුපිරිම සුපිරි 3 wheel එකක් තමයි බජාජ් වීගො කියලා කියන්නේ. තනිකර ඉලෙක්ට්‍රික්. හරිද? චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැනත් මතක් කරන්න ඕනේ මේ දවස්වල රාජසේවකයන්ට රුපියල් 160,000ක විශේෂ ඩිස්කවුන්ට් එකක් තියෙනවා චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්නකොට සහ තව ඒගොල්ලන්ගේ බජාජ් මෝටර්සයිකල් ගන්නකොට බජාජ් 3 wheel ගන්නකොට වීගො 3 wheel එක ගන්නකොටත් ඕගලන්ට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා මතක තියාගන්න රාජසේවකයින්ට හරි අපි අද මතක් කරන්න ඕනි කාගිල්ස් ෆුඩ් සිටි වල මෙගා ඩිස්කවුන්ට් එක අද දවසෙත් ක්‍රියාත්මකයි. අපි ඒ ගැනත් විස්තර කියන්න ලංකා ටයිල්ස් ගැනත් මතක් කරන්න ඕනි. ලංකා ටයිල්ස් වලින් අලුතින් හඳුන්වලා දුන්න ටයිල් එක තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. ඒක රත් වෙන්නේ නැහැ. ගිනි යව්වේ තිබ්බත් අර අඩිය තියන්න බැරි ගන්නට රස්නේ එනවා නේද සාමාන්‍යයෙන් ටයිල් එකකින්. එහෙම රත් වෙන්නේ නැහැ. අපේ අලුත්ම කූල් රූෆ් ටොප් ටයිල් එක. ඒක මැජික් එකක්. ඉතින් ඒ තාක්ෂණය ගැන අපි කතා කරමු අද දවසේදීත්. මේ ඔක්කොමත් එක්ක ඔගොල්ලෝ සුපිරි වාහනයක් ගන්න මේ දවස්වල බලාපොරොත්තු වෙනවා නම් ඔබ යන්න ඕනි තැන තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත. ඒගොල්ලෝ ගාව තමයි තියෙන්නේ GWM වාහන සීරීස් එක. එකක් දෙකක් නෙමෙයි ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන ඔබේ ඇඟේ සයිස් එකට ගැළපෙන විදියට ඔන්න වාහන ගන්න පුළුවන්. ඒ තරමට ඒගොල්ලන්ගේ රේන්ජ් එකක් තියෙනවා. සහ ඉතින් දවස ගානේ පාවිච්චි කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් හිතන්නකො නිකන් පොඩි හැමතිස්සෙම ටිකක් දුර දුවන කෙනෙක් නම් ඒ හැමෝටම මැච් වෙන විදියට වාහනේ තෝරගන්න පුළුවන් GWM වාහනේ. ඉතින් ඒක ගන්න යන්න ඕනි තැන තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් කියලා කියන්නේ. අද දවසෙත් අපි කතා කරමු පික්මි ෆ්ලෑෂ් ගැන. ඊට පස්සේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන මතක් කරන්න ඕනි මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටෝල්ස් ටිකක් තියෙනවා BMICH එකේ තියෙන කැදල් එක්සිබිෂන් එකේ. ඉතින් ඒ එක්සිබිෂන් එක තියෙන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් තුනේ. අපි ඒ ගැනත් වැඩි විස්තර කතා කරන්න. අබන්ස් ඔඩියෝ ගැන මතක් කරමින් අපි පොඩි බ්‍රේක් එකකට යනවා. වෙලාව උදේ 7:48.

0: පිරෙන්න සියත
1: අරගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-5-715-555 අමතන්න
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8-233-444 සීතා හදවත් දිනු හිතවත්කම මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 071-7455-11.
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%/11 දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011-7888-666.
9: The Bank Sangrava, Loke Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankave, Anka Eke Bankua Lisa, Sreni Katakar Atha. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
10: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල්තිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
11: Prime Colombo කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක් දැන් ඔබටත් prime residences within ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන prime colombo පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ
4: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011-5-45
13: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 011-2-200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි

0: සියත දෙවයින පුරා
1: 7:53 වෙලාව අද උදෙන් අපි වියට් ජෙට් ගැන කතා කරා. ඊට පස්සේ අපිට අද තව කතා කරන්න තියෙනවා අපේ කමර්ෂල් බැංකිය ගැන විස්තර ටිකක් තියෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න. හච් ගැන කතා කරන්නත් ඕනි. සුපර්මෙට් කියලා කියන්නේ ඔබ දන්නවා ඔබේ වාහලට, සිවිලිමට, බිත්තිවලට, ගේට්ටුවලට ඒ ඔක්කොම ලස්සන කරන්න සහ හරිම කාලයක් පවතින ප්‍රොඩක්ට් එකක් තමයි සිංක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එක තමයි සුපර්මෙට් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සයිට් එකට එහෙම ගිහින් ෂුට බලන්න කොහොමද මේවා ප්‍රායෝගිකව අපි කොහොමද මේවා පාවිච්චි කරන්නේ කියලා ආසයි නම් ගෙදර පොඩ්ඩක් වෙනස් කරගන්න. අනිවාර්යෙන් සුපර්මෙට් ගැන පොඩ්ඩක් සලකලා බලන්න. හරිද? ඒත් එක්කම අපි අදත් කතා කරන්න ලෑස්ති NSBM එක ගැන. ඉතින් ඒගොල්ලන්ගේ මේ දවස්වල තියෙනවානේ ප්‍රොෆෙසර් ඇවිල්ලා හම්බ වෙන වැඩසටහනක්. ඒ කියන්නේ තාම ස්ටාර්ට් කළා නෑ, වීකෙන්ඩ් එකේ තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ NSBM හරිත සරසවියට ඇවිල්ලා ඕගලන්ට පුළුවන් ඒ අවස්ථාව ලබා ගන්න මේ වීකෙන්ඩ් එකේ. ඉතින් A-levels ඉවර කරලා ඉන්න කෙනෙක් නම් මේ අවස්ථාව මිස් කරගන්න එපා කියලා අපි ඕගලන්ට මතක් කරනවා. සහ ඒ ගැන තව වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. දැන් වෙලාව පත්‍රේ බලන්නයි.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට
3: සියත පත්තරේ
4: අනුග්‍රහය
5: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: Good morning, Pragit.
6: Good morning. අපි මේ ඔය ඇහිච්ච පණිවිඩේම තා පොඩ්ඩක් විස්තර ඇතුව කියලම වැඩේ පටන් ගමු නේද? CDB එක රන් ගනුදෙනු කරන ඔයාට මටත් කියන්න තියෙන්නේ රන් ගනුදෙනු කරන ගමන් ජල විදුලි දුරකථන බිල්පතට සහනයක්, රන් සහනයක් හිමි කරගන්න මේ දවස්වල පුළුවන්කම තියෙනවා. ජයග්‍රාහක රසක් කරන දිනුම්, රසක් බිහි කරන දිනුම් මැදීමක් තියෙනවා. අදම ළඟම තියෙන CDB ශාඛාවට ගියහම හරි, එහෙම නැත්නම් කෝල් කරන්න 0111 7383 88 CDB එක රන් ගනුදෙනු කරන ඔයාට රත්තරන් වටින වාසියක් තමයි මේ ලැබෙන්න යන්නේ. CDB රන් අය රත්තරන් අය දෙන ස්තරම්ම තැන බවත් හොඳට මතක තියාගෙන අපි එහෙනම් පත්තර බලන්න පටන් ගමු. අද මේ පත්තර කීපෙම ප්‍රධාන සිරස්තලයේ දකින්න ලැබෙන කාරණේ මම මේ කියන්නේ. හිටපු ඇමති ප්‍රියංකර වසර 7ක් හිරේ ප්‍රියංකර ජයරත්නතුමා, සමහර ප්‍රියංකර කියලාත් කියනවා, ප්‍රියංකර ජයරත්න මහත්මයාට ලක්ෂ 2ක දඩේකුත් පනවලා තිනවා මේ පෙළපාලි ආධාරකරුවන්ට රජයේ වියදමින් හෝටලයක පාටි දාලා කියලා තමයි චෝදනා පිළිබඳ සඳහන් වෙලා තියෙන්නේ. දැන් අර ප්‍රියංකර කියවුණු නිසා මේ පත්‍ර වලට දැනට ඇවිල්ලා නැතත් කනගාටුවෙන් කියන්න වෙනවා අපි ආස කරපු ගීතය, එතුමාගේ පියාගේ උනත් ආස කරපු ගීත රසක් ගායනා කරපු ඇයි රඟපාපු ප්‍රියංකර පෙරර ආදරණීය කලාකරුවා ඉරාත්‍රී අපාතරින් සමුගෙන තියෙන බව දැනගන්න ලැබෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ ඔහුට ආදරෙන් ගෞරවෙන්. අපි ඊළඟට බලමු මේ තව මොනවද තියෙන්නේ කියලා. තව ගොඩක් ගොඩක්

ඒතින් එන ජේෂ්ඨත්වය අනුව ඊළඟට අසන්ත කෝදාගොඩ මහත්තයා නවාසිනි සුරතුමා ඔහොමෝම ඉන්නවනේ සැලකිය යුතු පිරිසක්. ඉතින් මේ අය ඇයි මේකට සම්බන්ධ කරගෙන නැත්තේ කීක ප්‍රශ්න තියෙනවා. අපි අතරේ අවධානය දෙමු මේ පින්තූරයටත්. 22ට එරෙහි නිහඬ විරෝධතාවයේ අවස්ථාවක් අපට දකින්නට පුළුවන්. ඒ විරෝධතාවේ නම් මේ අරුණේ පින්තූරේ නම් දිගට කීප දෙනෙක්ම ඉන්න බවක් පෙනෙන්න තියෙනවා. නීතිවේදීන් හා බහුජන සංවිධානය එකතු වෙලා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණ ඉදිරිපිට පවත්වපු නිහඬ විරෝධතාවයේ පින්තූරේ එහෙම අරුණේ පළ වෙනකොට දිනමිනේ ඒ ගැන පළ කරන්නේ මේ එන්න මෙහෙම. ඒ අවස්ථාවේ කෙලින් ගත්ත පින්තූරයක් කීප දෙනෙක් මේ 4-5 දෙනෙක් ඉන්න අවස්ථාවක් පළ කරලා උසාවි ළඟ විරෝධතාවට නීතිච්ඡ 5යි කියලා දාලා තියෙන ඒ දිනමින පත්‍රේ. ඊළඟට මේ හා සම්බන්ධ අපි දිවයින පුවත් වාර්තාවට අවධානය යොමු කරමු. 22ට එරෙහිව සජබෙන් හෙට කොළඹදී විරෝධතාවයක් පවත්වන බවත් සඳහන් වෙලා තියෙන ඒ දිවයින පුවත් වාර්තාවේ. ඩිලා ඝාතනය කුඩු සලිඳුගේ වැඩක්. පානදුරේ කුඩු නිලංගගේ මස්සිනා බව කියන ඩිලා කියන පුද්ගලයා පානදුරේ කොස්සේන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධව අතරේ මේ පත්‍රයේම තියෙන කෝටි 1000ක අයිස් පිටුපස පාකිස්තානුවෝ පිරිසක් ශ්‍රී ලංකා නියෝජිතයෝ රූබන් සහ ප්‍රියංකර එතන ප්‍රියංකර කෙනෙක් ඉන්නවා. රූබන් සහ ප්‍රියංකර කියලා සඳහන් වෙලා තියෙනවා. අර වරාය හම්බ වෙච්ච මහා අයිස්සෝගේ පිළිබඳවයි මේ තියෙන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙනවා ධනසිරි අමරතුංගගෙන් පැය 7ක් ප්‍රකාශ ගැනේ කියලා මේ ප්‍රකාශනම් තියෙන්නේ මේ දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයාගෙන් ඒ කාලේ හිටපු නගරාධිපතිවරයාගෙන් ශිරාන් බාසික් කියන පුද්ගලයා සමග සබඳතා පැවැත්වූ බවට කියන කාරණයකට අදාළව. ශිරාන් බාසික් එක ප්‍රසිද්ධ කලාකරුවෝ දේශපාලනඥයෝ ක්‍රීඩකයෝ මේ වගේ එක එක අය සබඳතා පැවැත්වූ බවට යම් යම් කතන්දර තියෙනවානේ. ඒ හා සම්බන්ධව ඊළඟට අපි දකිනවා CID වැඩ බලන අධ්‍යක්ෂ SSP රොෂාන් අමරසිංහ නව පත් කිරීම පිළිබඳව ජේසු පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයා විදිහට පත් කිරීම හා සම්බන්ධව අපට දකින්නට පුළුවන්කම ලැබෙද්දී අපි ඊළඟට යොමු වෙමු ලංකාදීපයට. නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රස පරීක්ෂකට මරණයට විවෘත තීන්දුවක් කියලා මේ නිරූපණ ශිල්පිනි චූලාගේ හදිසි මරණය සම්බන්ධව පළ කරලා තියෙනවා ලංකාදිප්පුවත්පති. මේ සම්බන්ධව පිළියන්දල පොලිසියට පැමිණිලි දෙකක් ඒ රැඳී සිටි නිවසේ ඒ අදාළ ව්‍යාපාරිකයා විසින් සහ මෑගේ මව විසින් කර තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ අතරේ විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි කියලා මේ ලංකාදීප පත්තරේ අපට දකින්නට ලැබෙනකොට මේ අරුණ පත්තරේ තියෙනවා මෙහෙම සඳහන් වෙලා වැඩවැඩි සරසවි ආචාර්යවරු කෑම පෑයේ විරෝධතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ අධික බව සහ ඔවුන්ට පවතින ගැටළු මෙන්ම ශිෂ්‍යන්ට සිදුවන අගතියට විරෝධය දක්වමින් දිවයිනපුරා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අද දිවාහාරයේ පැයකදී විරෝධතාවක් සංවිධානය කරලා තියෙනවා. මේ අතර විචිතපත් කළ වරායේ MD අනුර පහකරයි වරාය හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයා විසින් වහා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රුණකා වරාය අධිකාරී කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර එම තනතුරින් ඉවත් කරලා තියෙනවා කියලා. දැන් හෙඩ්ලයින් එක බලූ ගමන් විජිතපත් කළ වරායේ MD අනුර පහ කරයි කියපු ගමන් අපි ඉතින් එක එක ඔළුවට එන්න පුළුවන් අනුරල එක්කෙනයි ඇඉන්නේ නේද? තව ඉන්නවනේ. මේ අනුර කරුණාතිලක ඇමතිතුමා තමයි මේ වෙනස් කිරීම කරලා තියෙන්නේ. ඒ සමග අපි දැන් යොමු වෙන්නේ ලංකාදීප පුවත්පතට. කෝටි දෙකහමාරක වංචාවකට මාලිමාවේ නාගරික මන්ත්‍රී අත්තඩංගුවට. කෑගල්ල නාගරික මන්ත්‍රීවරයෙක් තමයි මේ විදිහට අත්තඩංගුවට පත් වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් කිරි කලවලට ගොම බින්දුව දෙක පොඩ්ඩක් එහෙම මෙහෙම වැටෙනවා පේනවා. ඔකට විපක්ෂය නම් කියන්නේ මෙහෙම අපි ඉතින් වල් පැලෙනි ඔන්න ඉතින් බෝ පැලවල වැඩ එහෙම තමයි ඒකට කියන්නේ. මේ ඒ කෙසේ වෙතත් හැබැයි තව පැත්තක් තියෙනවා ගත්තොත් එහෙම දැන් පවතින්නේ මාලිමා ආණ්ඩුවක්. එහෙම දැන් අවුරුදු දෙකකුත් තුනක් මාලිමා ආණ්ඩුවට මේ එහෙම පවතින ආණ්ඩුවක තමන්ගේම මන්ත්‍රීවරයෙක් අත්තඩංගුවට පත් වුණා කියන එකත් ඉතින් වෙනම එකක්. අපි ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ මේ දවස්වල මේ පවතින දේශගුණික තත්ත්වය කාලගුණික තත්ත්වයේ බලපෑම්. එල්නිනෝ හමුවේ ශ්‍රී ලංකාව ව්‍යසන එක එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා ආසියා පැසිෆික් කලාපය හරහා වර්ධනය වෙමින් පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ගං වතුර ජල ගැලීම් මේ ආදී තත්ත්වයන්ට අනාගතයේ මේ වසර අවසාන භාගයේ කොට මුහුණ දෙන්නට සිදුවන බව සඳහන් කරලා තියෙනවා. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අතර මේ හරිම කනගාටුවෙන් මේ කියන්නේ ලංකාදීප පත්‍රයේ තියෙන මේ පුවත ලාංකික ඥාති පවුලක් නේපාල ජල ගැල්මෙන් අතුරුදන්. දැන්
නේපාල වැසියන්.

0: වුණත් ලෝකෙ මොන වැසියන් වුණත් එහෙම කරදරයට පත් වෙලා නම් ඒ කනගාටුව තමයි වඩාත් අපේ අය අපේ පවුලක් ඒ නිසා අපට වඩාත් දැනෙනවා පවුලක්ම අතුරුදන් කියලා කියනවා නේපාලි ජල ගැලීම් වලින්. එහෙනම් ඉතින් අපි හෙට ආයේ හම්බ වෙමු.
1: එහෙනම් සුබ දවසක්.
0: සුබ වේවා.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට
3: සියත පත්තරේ
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: රයිට් අද දෙම අපි ඉන්සි සංස්ථා ඒගොල්ලන්ගේ විශේෂ මේ දවස්වල අපිට මතක් කරන වැඩසටහන සංස්ථා ස්ලැබ් වරම් ගැන කතා කරා. දැන් වෙලාව උදේ 8යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: තියතා ටොප් ස්ටෝරි
1: වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට. වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අතුරුගිරිය මලවියා කන්දපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ ගංගොඩවිල ප්‍රදේශයේදී. මෙම සැකකරුගේ නිවසේ තිබී ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරු පැදියක්ද සොයාගෙන තිබෙනවා. එම අංක තහඩු ජූලි මාස දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් සහ ගිනි අවි තර්ජන සිදුවීම්වලදී භාවිත වූ බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරු 42 පුද්ගලයෙක්. මෙම අපරාධය විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට දැනට අනාවරණ වී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: යටත් විජිත කාලයට පොඩක් ඇන් යටත් විජිත කාලය අපි ඉන්දියාවට ගියොත්තහෙම ඒ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මේ ඉන්දියාව ඇතුළේ මෙන්න මෙහෙම බෝඩ් සිබුණලු රෙස්ටෝරන්ස්වල්
1: හරි
0: නෝ ඩෝග්ස් නෝ ඉන්ඩියන්ස් කියලා
1: කෝල්
0: මොන්න තරම් මේ අපේ මේ ආසියාතික මිනිස්සුන් සෞත්තු කල්ල ඒකාලේ තිබුණලුනේ මේ වයිට්ස් ඔන්ලි ක්ලබ්ස් හම සුදුනන් විතරයි ක්ලබ් එක තුළට යන්න
1: හරි
0: රෙස්ටොරන්ස් බහුතරයක ඒත් සුද්දා විතරයි යන්නේ හම සුදුනන් ගන්නෝ නැත්තම් ගන්නෑ නෝ ඩෝග්ස් නෝ ඉන්ඩියන්ස් එහෙමලු ගහලා තිබ්බේ හරිම වේදනාකාරී අත්දැකීමක් වෙන්න ඇති නේද ඉන්දියාවේ මිනිස්සුන්ට තමන්ගේ රට ඇතුළෙම ඒ වගේ බෝඩ් දකිනකොට කොච්චර සිත් රිදවීම් සිද්ධ වෙන්නේ නැද්ද
1: ඒකනේ නේ
0: ඒ කතාව කිව්වේ ඇයි කියලා ඔබ කල්පනා කරාද
1: හා
0: අපි දකිනවනේ අපේ රටේ ෆොරිනර්ස් ඔන්ලි කියලා ගහපු රෙස්ටෝරන්ට්ස් ෆොරිනර්ස් ඔන්ලි කියලා ගහපු පොඩි පොඩි හෝටල්
1: යස්
0: එතකොට අපිට හිතරි දෙන්නේ නෝ ලෝකල්ස් කියලා ගහපු රෙස්ටෝරන්ට්ස් පොඩි පොඩි හෝටල් තරුපය හෝටල් වල නම් මේවා කරන්නේ අමුත් එහෙම කරපු පොඩි පොඩි හෝටල් මුහුදස් අද්දර තියෙන ලස්සන රෙස්ටෝරන්ට්ස් එහෙම තියෙනවා
1: හරි
0: රෙස්ටෝරන්ට් එක ලස්සනයි මේ අයිඩියා එක කැතයි මට නම්
1: ඒක හරි
0: ඔයා දන්නවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය 12-2 කියලා එකක් තියෙනවා ඒක කියන ජාති ආගම භාෂාව කුලය ලිංගිකත්වය දේශපාලන මතය උපන් ස්ථානය වගේ කරුණු මත කිසිම පුරවැසියෙකුට වෙනස්කොට සැලකීම නොකළ යුතුයි නෙමේ වෙනස්කොට සැලකීම තහනම් කියලා ගත්තා.
1: ආ ඕකේ.
0: ඒක 12-3 වගන්තිය තියෙනවා. එවැනි පදනම් මත සාප්පු පොදු ආපන ශාලා හෝටල් පොදු විනෝදාස්වාද ස්ථාන ආගමික ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුට අසාධාරණ සීමාවක් පැනවීම
1: තහනම්
0: ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙත් තියෙනවා
1: ඒක. නේකනේ නේ.
0: ඒ වුණාට No locals, foreigners only. අපේ රට ඇතුලේ. මේ කරේට සියලු සත්‍යෝ නිදුක් වෙත්තා හැබැයි අල්ලපු ගෙදර මිනිහට නම් හොදක් වෙන්න එපා කියනවා වගේ ක්‍රමයක් නේ. දැන් මේ රටට එන විදේශිකයෝ මෝඩයෝ නෙමෙයි නේනවා ඇත්තේ.
1: හරි.
0: ඒ මිනිස්සු දකිනවා මේ foreigners only no locals board එක. වයසනේ මේ මිනිස්සුන්ට මොකද හිතෙනවා ඇත්තේ? අපේ රට ගැන කියනකොට කියන්නේ ආගන්තුක සත්කාරයට නම ගිය රට ලංකාව. අර වගේ බෝඩ් දකින්නට ෆොරිනර්ස් රට හිතන ඇති. මේක මුංගේ මේ ඇඟෙන් ආපු එකක් නන්නේ මේ ආගන්තුක සත්කාරය. මේ දත ගලවන්න එළපු බිස්නස් ට්‍රික් එකක් කියලා. මොලේ කලන්දක් හරි තියෙන සුද්දෙකුට තේරෙනවා.
1: ඔව් ඒක නම් ඇත්ත.
0: එතකොට අපිට නම්බුද කියලා මම අහන්නේ. අපිට නම්බුද? කියනකොට තමයි අපි ආගන්තුක සත්කාරයට උපන් ජාතියක්. තමන්ගේ රටේ කාට දොරවහන සංස්කෘතියක මොන ආගන්තුක සත්කාරද බ්‍රෝ මට නම් ඇත්තට මේක දරා ගන්න බැරි තරම් අපහාසයක්
1: ඕ නේ ඒක
0: මට දරා ගන්න බැරි තරම් අපහාසයක් ඒක නෝ ඩොග්ස් ඕ මගේ බල්ලවත් යන්නේ නැහැ වගේ රෙස්ටෝරන්ට්ස් වලට කවදාත් අනේ මල්ලි කියාගෙන
1: යන්නේ අයියෝ ලොවෙත් නැ
0: ඇත්ත කියන්නේ බෑ ඔය දන්නවද ලංකාවට එන විදේශිකයන්ගෙන්
1: හරි
0: 80%ක් විතර අපි ගත්තොත් එහෙම ඉතාම අඩු සහ මධ්‍යම ආදායම් ලාභී මිනිස්සු අපේ රටට එන ෆොරිනර්ස්ලා අපිට තියෙන මේ ඔලුගෙඩි ගාන කවුන්ට් කරන්න පුළුවන් වුණාට 190,000 2,00,000 හරි මෙහි කියලා මාසෙකට ඔය එන අයගෙන් 80%ක් විතර අඩු සහ මධ්‍ය ආදායම් ලාභී මේගොල්ලගේ දවසේ වේදම සාමාන්‍යයෙන් රුපියල් 20,000ක් විතර දවසකට දවසටම වේදම් කරන රුපියල් 20,000ක් 25,000ක් වගේ තමයි ඉතුරු 20% නම් ඩොලර් 500ක් විතර
1: වේදම්
0: කරන ඒ කියන්නේ 100,000ක් විතර කිට් වෙන හිතන්නකෝ එකමාරක් 175ක් විතර ඔය තුරු 120 තමයි වේදම්
1: කරන්නේ.
0: දැන් රෙස්ටෝරන්ට් එක මෙනු කාඩ් එක ගාන ගැහුවට පස්සේ උතන්ට ටොම් ඩික් ඇන් හැරි හැමෝම රින්ගන්නේ නැහැ. දරා ගන්න පුළුවන් මිනිස්සු නේ ඉන්නේ.
1: ඔව් නේ.
0: මොකද මම දැකලා තියෙනවා ඩවුන් සවුත් රෙස්ටෝරන්ට්ස් වල ගණන් මිනුත් එහෙම පොඩි නෑ. නේද? ඉතින් මේ ඉතින් මම මේ කියන්නේ අයන්නේ කුඩ රොටි පුච්චම් කන ෆෘට් ජූස් එකක් කරන් දවසෙම පූල් එකට වෙලා වයිෆයි ටික කාබාසිනියා කරන්න මේ සමහර ෆොරිනර්ස් රට වඩා අත දිගෑරලා වියදම් කරන ලෝකල්ස්ලා නෑ අත දිගෑරලා වියදම් කරන ලංකාවේ මිනිස්සු නෑ ලංකාවේ මිනිස්සු එහෙම වියදම් කරන්නේ දැන් ඔය ලොරිටෝක් දෙන හරිද මේ ලංකාවේ තමන්ගේ මිනිහව නිකන් දෙක පහර දාලා සලකන ගොඩක් රෙස්ටොරන්ට්ස් ඔය දැන් රැඟුවට
1: හරි
0: කොවිඩ් කාලේ මතක් කරගත්තනම් ඔය ගොඩාක් රෙස්ටොරන්ට්ස් පස් නොකා ඉන්නේ ලෝකල්ස් නිසා තමයි
1: ඕ ඒ කාලේ බලාගත්තා
0: මම දන්නවා සමහර ලෝකල්ස්ට කාල බීලා හැසිරෙන්න දන්නේ ඒක අපි දන්නවා නමුත් එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණු මරන්නේ තීරියට ගිහිල්ලා බැලුවොත් එහෙම මට නම් හිතනවා නිකන් අපේ මවුන් අපේම කනට ගැහුවා වගේ ඒ බෝඩ් එක රටේ ලෝකේ ඔක්කොටම පේන ගහලා තියෙනවා රටේ ලෝකේ ඔක්කොටම පේන ගහ බෝඩ් no locals foreigners only chic
1: ඔව් එතනේ මොකටද නේ
0: කලකිරු නෑ
1: ඕකේ
0: කලකිරුණා ඔයා කියන්නේ මේ නීතිය තියෙනවා දැන් 2022 ජනවාරි මාසේ නිල නිවේදනයක් නිකුත් කරා සංචාරක සංවර්ධන අධිකාරිය foreigners only කියන ප්‍රතිපත්ති අනුගමනය කරොත් සංචාරක ආයතනවල බලපත්‍රය අවලංගු කරන්න පුළුවන් කියලා නීතිය තියෙනවා නීතිය නම් තියෙනවා
1: ඒකනේ අපි සමහරట్లాට දන්නේ නැති නිසා අපි ඒවට ක්‍රියාත්මක වෙන්න ඕනිද කියලාවත් දන්නේ
0: නැහැ. දන්නේ නැහැ.
1: ඒකයි ප්‍රශ්නේ.
0: නේද? ඕගලන්ට කැමති කෙනෙකුට සර්ව් කරගන්න හැම බෝඩ් ගහලා තියෙන අයට කියන්නේ.
1: අනේ අපි නම් එන්නේ නැහැ පැත්ත බලන්න.
0: හරිද?
1: ඒකත් කියන්න බෑ.
0: ලෝකේ ඉස්සරහ තමන්ගේ රටේ මිනිස්සුන්ව පජාත කරන එක පොඩ්ඩක් කුජීතයි නේද? මට හිතෙන විදිහටයි මම මේ කියන්නේ. සතුටුද ඕගලන්ට?
1: ඒ කියන්නේ අපි විසින්ම අපිවම මේව කරගන්න එක නම්
0: අපි යකඩ වාගෙන හලෝ. ඈ
1: ඕ
0: තනියට කොට්ටයට තියා ගන්නවා හෙන ගහන වෙලාවට එළියට දානවා යාන්තම් ෆොරිනර්ස් ලක්ෂයක්මාරක් එන්න ගත්තා මේ මොකක් හරි කර කියලා ඉස්සෙල්ලාම අර අන්දයත් ඉස්සෙල්ලාම පේන්න ගත්තාම විසි කරන්නේ හැරමිටියලුනේ
1: ඒ වගේ තමයි
0: ආන්නේ වගේ තමයි අපේ මිනිස්සුන්ට සලකලා දෙන සමහර මිනිස්සු සමහර මිනිස්සු
1: හොඳට සලකන මිනිස්සු ඕන තරම් ඉන්නවා හා ඔන්නෝගයි
0: තත්ති ඔන්න ඔන්නෝගයි තත්ති කවුද මල්ලි මේ මට සින්දුවක් මතක් වෙනවා වට පුළුවන් නම්
1: හරි අනිවාර්යෙන්
0: සින්දුව මෙව කරන්න
1: yes
0: ලින්දෙන් වතුර බීලා ලින්දෙන් වතුර නාලා ලින්දට ගල් ගසාලා වතුර බොර කරයි මිනිසා වතුර බොර කරයි මිනිසා ගඟට ආවඩයි හැම වෙලාවෙම වතුර බොර කර කර ඉන්න වෙලාවක් නැහැ
1: ගඟට
0: ආවඩයි සුදුහමට ආවඩයි සංචාර කර්මාන්තේ තමයි අපේ රට ගොඩ දාන්න තියෙන ළඟම උපරට්ටිය. හැබැයි ওই තරම් පත වෙන්න නම් හොඳ නැහැ. සින්දු හොයාගන්න බැරි වුණාට කමක් නැහැ මම්ම කියන්නම්. ලින්දෙන් වතුර බීලා ඒන් වතුර නාලා ලින්දට ගල් ගසාලා වතුර බොර කරයි මිනිසා වතුර බොර කරයි මිනිහා ගඟට ආවඩයි කරගෙන යන්න හොඳයි දෙවියන් මේ
1: පිටයි
0: දෙයියොම බලාගනි මේවා කියලා තරහත්තදී ඒ පැත්තේ කාලගෙන යන්න හොඳ නැහැ
1: ඒක ඇත්ත කතාව අපි තරහ වෙන්න
0: මට ලැජ්ජයි ඒ මට නිකන් මේ නිර්වස්ත්‍ර වුණා වගේ හැඟීමක් ආවා මගේ රට ඇතුළෙදිම. ඒ
1: කියන්නේ එහෙම ප්‍රතික්ෂේප
0: කරන්න. අද කියන්නේත් මෙච්චරයි අපිට. අපේම මිනිස්සු අපිට එහෙම කරන්නේ ඇයි? මම නෑ කියන්නේ. කාලා බීලා හැසිරෙන්න දන්නේ නැති මිනිස්සු මේ රටේ විතරක් නෙමෙයි. ඕනම රටක ඉන්න ඕනම රටකින් මෙහෙට එන්නත් පුළුවන්.
1: අනිත් අපි දැකලා තියෙනවා එහෙම ෆොරිනර්ස්.
0: මෙහෙම ඇවිල්ලා ෆොරිනර්ස් ටයිප් එකක සත්තු වගේ හැසිරෙන මෙලෝ වග ਵਿਚාරයක් නැති ෆොරිනර්ස්ස දැකලා නෑ.
1: අර මොනවද දැකලා තියෙනවා. රෂියන් මොකක් හරි එකක් අපිට පහුගිය දවස්වල අපි කතා
0: කරා. මෙහෙම මිනි මරා ගන්නවා. ඔය දැන් පහුගිය දවස්වල යාන්තම් නැත්තම් ඒකට මේ සම්බන්ධ මිනිස්සු වහුණා මම දැක්ක අය පෙරදා දාලා තිනවා කීප දෙනෙක්ව තව අත්තරංගුට අරන් තිනවා කියලා අර චීන ජාතිකයේ ඝාතනය කරපු එක ගැන ඔය සුදුහම තිබුණාට සමහරේ උන්දල මේකට එන්නේ හොරා කන්න මේක තිප්පල කරගෙන ජාවා ආරම් කරන්න ඔය වගේ අපරාධ වැඩ කරන්න එන්නේ ඉතින් සුදුහම දැකලා ඔච්චර ටියුන් වෙන්න දෙයක් නැහැ
1: ඒකනේ
0: පොඩ්ඩක් දුමුරුයි තමයි චුට්ටක් කළුයි තමයි අපි මම පොඩ්ඩක් කළුයි තමයි මම
1: ඇයි අපි කළුද
0: කළුයි තමයි කළුයි තමයි නමුත් මේක කැතයි නේද
1: ඒකනේ මම මේ සුදු වෙන්න මෙච්චර හදන්නේ
0: අයියෝ අයියෝ ඒත් ඉතින් අර ලෝකල් පෙනුමක තියනවා නේ පුතා දට්ටික මේවා
1: දට්ටිකේ තියෙනවා
0: දට්ටි සුබට කරන්නේ ඔක ගෑවට හරියන්නේ
1: නැද්ද
0: හටේරියම දේරනේ අප්පෝ කහම කහපා ලාවුළු කාලා වගේ නේද ලංකාවේ තමයි
1: ඕම තමයි තින්නේ
0: මමගේ හිතයාමර පිට කරගත්ත ඔබටත් මේක ගැන මොනා හරි කියන්න අදහසක් තිබුණා නම් ඔන්න මම එකත් මේවා කරගත්ත. ඉතින්
1: බෝඩ් ගලවන්න යන්න එපා. ඒකම
0: නෑ බෝඩ් එක තියාගන්න.
1: ඔව් තියාගන්න.
0: බෝඩ් එක LED වලින් ගන්න.
1: ඔයගොල්ලෝ කැමති විදියනේ.
0: නේද? මගේ පැත්තක එහෙම එවනා නම් මම දන්න දන්න හැම වෙලාවෙම පැත්ත පලාත යන්න බා කැඳ නැති වුණත් කියලා.
1: ඔව් ඇත්ත තමයි.
0: මොකටද එහෙම?
1: හොඳට මතක තියාගන්න ඕනේ වගේ තැන්.
0: ඔව් ෆොටෝ ගන්න ඕනේ.
1: මතක තියාගන්න ඕනේ.
0: ෆොටෝ ගහ දාන්න ඕනේ. දාලා මේවා කරන්න ඕනේ.
1: ඔකේ ඔකේ. දැන් අපි ඔබව ඉන්ස්පයර් කරන්න.
0: මම යවුණා මට. මම අවුල් වෙලා තියෙන මට.
1: අනේ
0: ඉතින් අපි ස්පැගටි පොඩ්ඩක් කන්නනේ ඉතින් ওই සමහරලාට මේ මේ යන්නේ නේද?
1: ඒකනේ පැස්තා චුට්ටක් කන්න.
0: පැස්තා පොඩ්ඩක් කන්න නේද? මැකරෝනි චුට්ටක් කාලා ඉතින් එහෙම නැතිනම් ඉතින් මෙහෙම අනේ ගෙදරදි හදාගමු.
1: හරියට හරි
0: ගෙදරදි හදාගමු. මේ තියෙන්නේ අද දෙනවා නියම පැස්ට එකක්.
1: වව්.
0: හරිද? අද දෙනවා නියම පැස්ටා නියම මැකරෝනි දෙනවාද?
1: හරි.
0: රිසර්ච් එකක් කරලා හොයාගෙන තියෙනවා මේ පැස්ටා මැකරෝනි මේ වැඩිම ආස ළමයි. ගෙවල් වලට ගෙනියන්නේ ළමයි නිසා කියලා.
1: හා ඔකේ.
0: අපි හැම වෙලාවෙම බත්තියක් අන්න ඕන තමයි. නමුත් හැම වෙලාවෙම බත බත බත බත බත බතක ගා ඉන්න වෙලාවේ ඔබ try කරන්න ඕනේ මිලාන් පැස්ටා.
1: මිලාන්
0: පැස්ටා හොඳයි. මේ ඔයා කියන්නේ කිසිම ප්‍රිසර්වටිව් එකක් දාගන්න නැතුව ඔය කෘතිම වර්ණක රසකාරක අරමෙද ළමයින්ට නේ කන්න දෙන්නේ මෙයා. කන්න දෙන එක හරිම හරිම හොඳ දේ කන්න දෙන්න ඕනේ. ඉතින් ඒකින් මම ඩයමන්ඩ් ෆුඩ්ස් වලට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 60 ගානකට වැඩිය වෙන ඉතිහාසයක් තියෙන එකක් නේද? ඩයමන්ඩ් ෆුඩ්ස් කියලා කියන්නේ කොයි කාලේ ඉඳන්ද? අපි කොච්චර කාලෙක ඉඳන් දන්නවද?
1: දන්නවද? ඔව් ඒකනේ.
0: සීරියස්ලි. ඉතින් සෑහෙන කාලක ඉඳලා එහෙම දශක ගණනාවක ඉඳලා අපි විශ්වාසයෙන් පාවිච්චි කරන කොච්චර තියෙනවද? ඔයාලට මතකද මේ ඩයමන්ඩ් ටින් මාළු? ඒගොල්ලන්ගේනේ.
1: ආ ඔකේ.
0: මම දන්නේ ඒගොල්ලන්ගේ අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් තියෙනවා. සිය ගන්න.
1: හා රයිට්.
0: සෙල්ලම නෙමෙයි.
1: ඒ කුස්සියත් ඇති මේ වෙලාවෙත් ඇති.
0: මේ වෙලාවේ ඩයමන්ඩ් ප්‍රොඩක්ට්ස් ගොඩ ඇති. අපි ඒවා බලන්නේ. අපි ඉතින් මොකද්ද මේකේ තියෙන්නේ කියලා බලලා ගන්නවා. මම මේක හදන්නේ කවුද, ගෙන්නන්නේ කවුද, බෙදා හරින්නේ කවුද කියලා බලනවා. ඉතින් අඩුයිනේ.
1: හරි.
0: ඉතින් මේක ඩයමන්ඩ් ෆුඩ්ස් තමයි. ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් තමයි මේක හදන්නේ. හරිද? ඉතින් ඒගොල්ලෝ හරිම ආදරෙන් හදලා තියෙනවා. මොකද ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා ළමයින්ටයි මේක යන්නේ. කවුරු හරි කවදා හරි හිතලා තියෙනවද පැස්ටා මැකරෝනි හදන්නේ මොන වෑන්ද? පැස්ටා මැකරෝනි හරියටම හදනවා නම් ඩූරම් පිටි වලින් තමයි හදන්න
1: ඕනේ. ඒකට
0: අපි කියන ධූරියන් නෙමේ බං. ධූරියන් කියන්නේ මොනවද? මොකද්ද මේ ධූරියන් කියන්නේ? ධූරියමක් නෙමේ බං.
1: මොකද්ද?
0: ඩූරම් වීට් සෙමොලීනා. ඩූරම් වීට් සෙමොලීනා.
1: මොකද්ද? ඒ
0: හොම්බෙන් යනවා වගේ නේද?
1: නමුත්
0: අපි ඉස්සර අපේ අම්මලා ආච්චිලා එහෙම රුලං පිටි කැඳ ටිකක් අහරමේ ওই රුලං වලින් හදන කැම්බීම රහයි හොඳයි කියලා වාට මතකද ඉස්සෙන්නම් මම කියනවා. ඉතින් ඩූරම් පිටි කියලා කියන්නේ 100%ක් රුලං පිටි වලට. 100%ක් රුලං පිටි වලින් හදනකොට ප්‍රිසර්වටිව් නෑ, ආටිෆිෂල් කලර්ස් නෑ, ආටිෆිෂල් ෆ්ලේවර්ස් නැතුව රහම රහ මැකරෝනි සහ පැස්ටා හදන්න පුළුවන්. මොනවද පැස්ටා? මොනවද මැකරෝනි? එහෙමත් ඔබට පොඩි ප්‍රශ්නයක් ඇති නේද? අපි මේ ප්‍රශ්න ඉදිරියේදී අපි විසඳන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් අම්මේ බය නැතුව මිලාන් පැස්ටා හරි මිලාන් මැකරෝනි හරි දෙකම හරි කමන්නේ ළඟම ගේ ළඟම කඩේටම ගේන්නම ලෑස්ති කරලා තියෙනවා ඩයමන්ඩ් එකෙන්. ගේ ළඟ කඩේට ගේනවායි මොනක් කතාන්නේ. ගිහිලා මේව කළා හදන්න. ගෙදර තියෙන පොල් කිරියක පාවිච්චි කළා. සමහර අය හිතනවා අනේ හෙවි ක්‍රීම් නැත්තම් මේක හදන්න බෑ කියලා. කවුද කියන්නේ? කවුද කියන්නේ? රහම රහ පැස්ටා හදලා අපි කාලා තිනවා. හොඳ උකු පොල් කිරි දාලා තුන පහ ටික දාලා හොඳට මික්ස් කරලා තියෙනවා නම් චිකන් ටිකක් හරි ඕවේ නිකන් පොඩි ඉස්සු ටිකක් හරි ආහාරයෙන් මෙහෙන් එළුවාම හතු ටිකක් පොඩ්ඩක් එහෙන් මෙහෙන් කපලා කරලා දාපුවාම මේක එනවා නියම තත්වයකට ආයි වෙන දෙයක් ඕනේ නැහැ.
1: අනිවා
0: හැමදාම ප්‍රශ්නයක් තියෙනවා නාවසර අත මොනවද කන්නේ? පුදුම කරදර ප්‍රශ්නයක්.
1: ඒක අද උත්තර හොයන්න හරිම අමාරු ප්‍රශ්නයක්.
0: ඉතින් හැමදාම අහනවානේ
1: අත මොනවද කන්නේ? අත මොනවද
0: උදේට හදලා දෙන්න. ඔයා දන්නවද දැන් මේ පැස්ටා මැකරෝනි කන්න වෙලාවක් නැහැලුනේ. වෙලාවක් කලාවක් නැහැ. හිතන වෙලාවක හදාගෙන
1: කන්න
0: පුළුවන්. හරියම සිම්පල් රෙසිපිස් තියෙනවා. මම නිකන් TikTok එකේ ගිහලා බලුවා. අයියෝ විනාඩි 10ට හදාගන්න පුළුවන් ඒව තියෙනවා. අනේ ෆුල් මීල්.
1: ඔකේ.
0: කවුරුත් පැස්ටා උදිත් එක්ක කන්නේ
1: නැහැනේ.
0: පැස්ටා කන්න චිකන් හොද්දක් හදලා පැත්තකින් දෙන කවුරක් කන්නේ නැහැ. එක හැලිය වැඩේ සීන් එකේ එන්නේ.
1: ලේසි පහසුයි.
0: බාගත්ත කෑවා. අනිත් එක ක්ලාසි නේද?
1: ඕ ඒක.
0: ගෙදර ආපු මිනිස්සුයෙකුට උනත් කවුද මේ පැස්ටා ටිකක් කවුද? මැකරෝනි පොඩ්ඩක් කවුද රහට හදලා?
1: කවුරුත් බෑ කියන්නේ.
0: කිසි කෙනෙක් බෑ කියන්නේ නෑ පුතා.
1: පැස්ටා ටිකක් කවුද?
0: මිලාන් පැස්ටා. මිලාන් මැකරෝනි. කපල්ලා.

0: රාට කියන්න
1: අරවාසේ සඳ නොයන අලිය විදින් නෙලි නිවුණ මට පිටු පාන අලිවට ගහනකොට කියන්න හොඳ ගීතන
0: කුලියසේ
1: විදුලියසේ යගුලියසේ අලි ඇවිදින් මට පිටුපා ඔබ කියද මේ මොකක්ද තිබුණා නේද මේ අලියන එක නවත්තන්න බටවවන්න මීමසි පෙට්ටි හයි කරන්න
0: වැඩසටහනක් මොක්කරි කතා වුණා නේද
1: තිබුණා නේද මොක්කරි
0: දන්නේ මොනවා
1: මොකද දන්නේ අලි දන්නවද දැන් එහෙම වැඩක් කරන්න
0: අලින්ගෙන් තමයි අහන්නේ
1: ඉතින් විවිධ උපක්‍රම නේද?
0: කියා ඔකේ.
1: උන්ට කේන්තිත් ඇති ඉතින් උන් යන මගවල් හරස් කරගෙන උන්ගේ උන් ජීවත් වෙච්ච භූමිය අපි වවලා.
0: ඔව් නේද?
1: මේක ඉතින් බැලන්ස් එකකුත් තියෙන්න ඕනේ කියලා හිතනවා ඉතින් මට තේරෙන්නේ නැහැ කොහොමද බැලන්ස් කරන්න කියලා නේද?
0: ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට
1: අපි නිකන් අර අලි ප්‍රශ්නේ අපි කතා කරන්නේ කිසි තේරුමක් නැහැ.
0: යා ඒක ඇත්ත.
1: ඇත්තටම අන්දේ අලියා ගැන ඊට වඩා හොඳට විස්තර කියනවා අපි අලි කරදරය ගැන විස්තර කියනවට වඩා හොඳට. අන්දයට අලිය අතගාලා කියපු විස්තරය ඇකියුරට් අපි මේ අලි මිනිස් ගැටුම ගැන මේ අපි කොළඹ ඉඳන් කතා කරන ඒවාට වඩා නේද අපිට ඇකියුරට් ඩීටේල්ස් නැහැ ඒ ජීවත් වෙන්නත් කොහරි වැටලා ඉන්න ඕනේ මොකද මේ මිනිස්සු කොළඹින් ඉඳන් ගන්නද කියන්නේ
0: මේකනේ නේද
1: මේ මිනිස්සු හොයාගෙන යනවා කොහරි කියලා පැලක් කටවගෙන
0: වගාවක්
1: කරන් ජීවත් වෙන්න ඉතින් මේක මේ ලයිෆ් ස්ටයිල් එක ලංකාවේ ගොඩක් තැන්වල අපි දකින්න හොඳයි අලි මතක් වුණා මට මේ දවස අලි ගැන හරි කතාවනේ මේ පෙරහැර ඉවරුණාත් පස්සේ නෝර පෙරහැරෙන් පස්සේ හරි කතාව
0: සුදු
1: මැණික ගැන ලොකු කතා යනවා දියු මිල ගැන නේද
0: ඒකනේ නේද හරි ඒක තමයි මේ අපේ තාත්තා සාමාන්‍යයෙන් ඔය ඉඩමක් කඩමක් ගන්න ගියාම මාර විදියට විස්තර අහනවා අරවින්ද හරිද තාත්තා දවසක් අපි ඉඩමක් ගන්න ගියාම තාත්තා අහනවා මේ භූමිය මේ මතු පිටින් විතරද මේ භූමියේ ඇතුළ අභ්‍යන්තරය අපිට අයිතිද
1: මනුස්සයා
0: දැන් මේ පහුගිය දවස්වල අපේ ප්‍රයිම් ගෲප්
1: එකේ තනි තුන හතරක් යට බලලා ගන්නේ ඉතින් නෑ
0: ඒකටත් යට බලන යම් කියන මෙහෙම යටට ගිහලා එහා පැත්තෙන් මතු වෙන ඒ භූමි භාගයක් මටයි තිරේ
1: ගල් පළලා මද කන පවුලනේ ඉතින් මේ නේද බලලා ඇති
0: ඉස්සර ගැඹුරට යා හොයනවා රවින්ද ඉතින් එහෙම හොයන මනුස්සය මම මේ පහුගිය දවස්වල කිව්වා තාත්තා ප්‍රයිම් ගෲප් එකේ තියෙනවා මෙහෙම කඩවත ප්‍රොජෙක්ට් අපි ගන්න ඕනේ
1: ගන්න 10ක් ගන්න 10ක්
0: එම්ම ගන්න ඕනේ මම තාත්තා හොයන්න පුතා ප්‍රයිම් ගෲප් එකේ දේවල්
1: මොනව හොයන්න
0: මොනව හොයන්නද පුතා දැන් ගන්න
1: 20ක් ගන්න. අපිට දෙකක් තුනක් ඉතුරු කරගන්න පුළුවන් පවුලි.
0: එහෙම තමයි ඉතින් අපේ.
1: නේද? මේ කඩවත ප්‍රොජෙක්ට් එක හරිම නිකන්
0: හරිම ලස්සනයි.
1: නිවාසලාභියෙක් වෙන්න මරු ඉතින්.
0: ඕ නිස්කලංක පරිසරය, කොළපාට පරිසරය, වැව තියනවා ඊට පස්සේ
1: අනිත් එක කනෙක්ෂන් එක.
0: ආයා.
1: කඩවතෙන් කනෙක් වුණාම ඕන් තැනකට යන්න පුළුවන්. කඩවතින් කණෙක් වුණා.
0: තිබෙන පුරා ඊට පස්සේ.
1: මම ඔය ඒපරේද ඔය මේ අර කතරගම ගිහිල්ලා එන ගන්නේ මම.
0: හරි.
1: මම දැක්ක මේ සමහර ගෙවල් තියෙනවා මේ highway එකට තියෙන entrance එකක් ළඟම වගේ. highway entrance එක ළඟම වගේ ගෙවල් තියෙනවා.
0: හරි.
1: ලස්සනට හදාගෙන එතනින් තමයි highway එකට. මම කල්පනා කරනවා මේකත් එක්තරා පිනක් තමයි කියලා.
0: ගමනක් යනකොට නෙමෙයි එනකොට තියෙන වාසිය හිතා.
1: අප්පා.
0: හා highway එකෙන් එළියට දැම්ම විතරයි gedara.
1: ඒක මාත් නේ. ගමනක් යන්න හිතනම highway එකට දාපු ගමන් ගමනේ මේවා කරන්නේ. ආය පොඩි පොඩි පාරවල ඊට පස්සේ අර ඔක්කොම ට්‍රැෆික් මගහැරිලානේ ආයි වැටෙන්නේ කොහෙට කොහට හරි. ඒක නම් මාර ලක්ෂර එකක් නේ.
0: ඉතින්
1: ඇත්තටම මේ කඩවත මේ තියෙන ඉදිකිරීමට ඔය ප්‍රයිම් එකේ අලුත් ප්‍රොජෙක්ට් එකට සෙට් වුණා නම්
0: හරි.
1: ඔබටත් ආයි වචන වලින් නොකියවට ඔය ටික හම්බ වෙනවා. කොහොමත් ඉතින් ප්‍රයිම් එකලගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඒගොල්ලන්ගේ තියෙන ඇමිනිටිස් ගැන අපි
0: අමුතෙන් කියන්නේ
1: කතා කරන්න ඕනේ.
0: Yes.
1: හැම පහසුකමක්ම දෙන්න. පාරිභෝගිකයව හිත සතුටු කරන්න. ඔයාලට ගියාම මිනිස්සුන්ට මේ සිහි නැති වෙන්නේ ඒකනේ ගන්න සිහි නැති වෙනවා ගන්න කියන්නේ සිහි නැතුව ගන්න අනේ අනේ මේ මට ඒක දෙන්න මොකක් කරේ මේක දෙන්න මට මෙහෙම එක දෙන්න
0: මේ කොහොමද දෙන්න මට මේ පූල් එක මට ජිම් එක
1: ඕ දැක්කා මාසයිනේ
0: ආසයි තනවා
1: දැක්කා මාසයි ප්ලෑන් එක දැක්කත් ආසයි
0: අපි මේ නිකම් ප්‍රොජෙක්ට් එකක් බලන්න ගියත් අපිට මාර ආසාවක් එනවා කන්න ඕනේ කියලා එකක් එනවා
1: දවස් කීපයක් කරගෙන නිින්දයක් නැහැ ඒක මොන හරි කරගන්න බැරි වුණොත් දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මේ වගේ මුල හරියදී ඔබට ආරංචි වෙනවා නේද?
0: හරි.
1: මිලියන 31කින් පටන් ගන්නවා මේ ප්‍රොජෙක්ට් එක කඩවත අලුත්ම ප්‍රොජෙක්ට් එක ප්‍රයිම් ලගේ. මුලදිම ගන්න. මිලියන 31කින්ම රේන්ජ් එකෙන් ගත්තොත් ඔබට ඕක බලන් ඉඳද්දි අවුරුදු 4ක් 5ක් යනකොට ඕක මිලියන 60 පනිනවා. ඕකේ වටිනාකම.
0: Yes.
1: හැබැයි ඔබ ගෙවලා තියෙන්නේ මිලියන 31යි.
0: හරි.
1: මිලියන 60 පනිනවා. වටිනාකම. ඔබ හිතන්නේ එහෙම ප්‍රොපර්ටි එකක් එහෙම වැලියු එකක්. ලංකාවේ ප්‍රොපර්ටිස් වල අන්නේ කෑල්ල තියෙනවා. බය නැතුව, ඒ කියන්නේ මොන තරම් දේවල් ස්ලෝ වුණත් හොඳ ගුඩ් ඉන්වෙස්ට්මන්ට්. ඒක රිටර්න් එක ෂුවර් නේ. දැන් ගොඩාක් බිස්නස් වලට ආයෝජනය කරත් රිටර්න් එක ගැන පොඩි තියෙනවනේ පොඩි.
0: නේද?
1: පොඩි ගේමක් තියෙනවා.
0: Yes.
1: ඉතින් මේවා ඉතින් ප්‍රොපර්ටි කියන්නේ.
0: ශුද්ධ ලාභය.
1: ප්‍රොපර්ටි කියන්නේ රත්තරන් රිදි ඉඩකඩම්
0: හරි
1: ඒව ඔක්කොම මිනිස්සු රත්තරන් රිදි දවසක අතෑරියත් ඉන්න හිටින්න තැනක් හොයනවමනේ වැටලා ඉන්න තැනක් නේද
0: අනිත් එක
1: භූමිය කියන එක වේගෙන් ඉවර වෙගෙන යන්නේ හැමදාම මේ පෝට් සිටි වගේ පුරවලා ප්‍රොජෙක්ට් හදන්න බෑ මොන සල්ලි වේදම් කරන්න ඕනද ඔවට නේද ඉතින් මේ තියන්නා වූ පිහිටි බිමෙන්
0: ගමු
1: තමන්ට තැනක් ගන්නවා කියන එක බය නැතුව ඕනම ප්‍රොජෙක්ට් එකකද ඉඩම් කඩම් වේවා ගෙවල් දොරවල් වේවා අපාර්ට්මන්ට් වේවා
0: විලා වේවා ආයිබෝ වේවා
1: හරිද
0: සුබ උපන්දිනයක්
1: වේවා උපන්දිනයකුත් වේවා
0: අද
1: උපන්දිනේ තියන්න මේ කියන්නේ ප්‍රොපර්ටි නම් නම්බර් 1 ඉන්වෙස්ට්මන්ට් CCTV ද ස්කයි ගාඩන් මල්ටි ෆන්ක්ෂනල් හෝල් ජිම් තියනවා දහන්න එපා ප්‍රයිම් ප්‍රොජෙක්ට්ස් වලට ඒවා අනිවාර්යෙන්ම අනුයුක්ත කරලායි තියෙන්නේ
0: 10:22 අදම කෝල් එකක් දෙන්න. ඊළඟට අපි කතා
1: කරමු. මං කියවද නෝර පාරට මීටර 300 කියලා කියනවා. සෝරි.
0: කිව්වේ නෑනේ.
1: නෝර පාරට මීටර 300යි. ඔකේ.
0: ඔකේ, නයිස්. දැන් අපි මේ මදුරෝ ටික එලව ගන්න අපේ ගෙදර අපි පැංගිරි තෙල් ගහනවා. මේ ඇවිදින්න බෑ තෙතයි. පැංගිරි තෙල් හැමතැනම. ඊට පස්සේ අපි අර හඳුන් කූරු මදුරුව පළවා හරින හඳුන් කූරු හතර කොනටම ගහනවා. හරිද? එහෙම අපි අමාර ආරක්ෂාවක් දෙන්න යනවා. එහෙම ඉඳලා තපෝ මදුරෝ කනවනේ.
1: පැංගිරි හඳුන් කූර නේද?
0: ආ, ඒක ගැහුවම ඉතින් පොඩි වෙලාවක හඳුන් කූර පත්තු වෙලා තියෙනකන් ඉතින් පොඩ්ඩක් මදුරුව පේනවා අඩුයි. හරිද? ඉතින් ඔයෙච්චර ට්‍රයි කරන
1: මදුරෝ හත කල්පනා අපිට මේ මිනිස්සු පුදුම ගෞරවයක් හඳුන් කූරු පාව පත්තු කරනවා අපි.
0: අප්පුඩි ගහනවා බොන්න සතුටක්.
1: අප්පුඩි ගහනවා හඳුන් කූරු පුදුම පිළිගැනීමක් තියෙන මේ මිනිස්සුන්ගේ. යන්න ඕනේ.
0: පැන් නිසිනවා. අයි. පැංගිරි තෙල් ගහනකොට.
1: ඔව්.
0: පැන් නිසිනවා.
1: ඔව්.
0: මාර සතුටෙන් ඇතිනේ මදුරුව.
1: මල්ටිගොත් පූජා කරනවා හරි.
0: මේ හැමදාම ඕක කර කර ඉන්න බෑ. ඒ නිසා තමයි අපිට ඇලුමෙක්ස් හඳුන්වලා දුන්නේ සුපිරි මෙෂ් එකක්. මේක අපිට
1: චූටි චූටි දැලක්.
0: ඔව්.
1: තාම සිහින්ව වියන ලද යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන ලද දැලක්
0: හරි
1: අර ස්ලයිඩින් ඩෝස් වල තව පියනක් විදිහට මේක එක්ස්ටර්නල් ෆික්ස් එකක් විදිහට හයි කරන්න පුළුවන්. ඒකත් ස්ලයිඩින් ඩෝ එකේම පාර්ට් එකක් වගේම තමයි වැඩ
0: කරන්නේ.
1: ඒ නිසා මේ බලෙන් එල්ලලානේ මේවා කියලා එහෙම හිතෙන්නේ නැහැ.
0: හරි ඔකේ.
1: ඒ කියන්නේ දැන් ඔබේ ගෙදර තියෙන ෆික්ස්චර්ස් වලට ඒවා තියෙන ලස්සන විනාශ කරන්නත් බෑ. ඇලුමෙක්ස් වල ලස්සන ගැන කියලා දෙන්න යන්න එපා. ඒගොල්ල අපිට ලස්සන ගැන හැම වෙලාවෙම කතා කරනවා.
0: ඒගොල්ල හරි ලස්සනයි.
1: ඒගොල්ල හරි ලස්සනයි. ඒගොල්ලන් බඩුවෙම හරි ලස්සනයි.
0: අනිවාර්යයෙන්.
1: ඒගොල්ල එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිය මිනිස්සු දන්නවා දෙවි හාමුදුරනේ. මේ තරම් නිෂ්පාදන තොගයක් ඇලුමිනියම් වලින් තියෙන බව අපි අදනේ දැනගත්තා. ඔන්න එතනට ගිහිල්ලා එන මිනිස්සුන්ගේ මෙව්වා එක.
0: ඔව් නේ.
1: අදාස රයිට්. ඉතින් අර අපි ලොකු ජනල් දොරවල් ස්ලයිඩින් වින්ඩෝස් ඕමේව දාගත්තේ ඇයි? හැම වෙලාවෙම පරිසරය පේනවා විඳිනවා හුළඟ හමනවා ගේ සිසාරා හුළං හමලා මෙහෙන් ඇවිල්ලා එහෙන් යනවා. ඉතින් ඕක වහලා දාන්න වෙනවා නම් දේවල් දෙක තුන වෙද්දි ඉතින් මොකටද වැඩක් නැහැ නේද? ඉතින්
0: පිටියක් තියන්න තිබ්බනේ.
1: නෑ ඉතින් අරින්න වහන්න ඕනේ නැහැ. හයි කරලා නිකන් දාන තුන අරින්න වහන්න බැරි වෙන්න මෙහෙනා. ඉතින් ඒ අරින වහන ඒ ඔබ බලාපොරොත්තු වෙච්ච දේ එහෙම්මම කරගන්න මේ මෙෂ් එක හයි කරගන්න ගිහිල්ලා ඇලුමෙක්ස් එකට පොඩ්ඩක් කතා කරන්න.
0: හරි ඔකේ.
1: ඒගොල්ලන්ගෙන් අහන්න කොහොමද මෙෂර්මන්ට්ස් ගන්න ඕනේ? ඒගොල්ලෝ ඇවිල්ලා ගන්නවද? මං හිතන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මෙෂර්මන්ට්ස් අරගෙන තමයි ඒක හදලා දෙන්නේ.
0: හරි කතා බහ කරගන්න.
1: ඒක ප්‍රතිමේ වශයෙන් කරන්න එපැයි. හරි මිලියට හදන්න ඕනේ. එතකොට තමයි හරි ලස්සනට ඒක
0: ෆික්ස් වෙලා තියෙන්නේ.
1: ෆික්ස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ නේ.
0: හරි.
1: ඉතින් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක ලොකුම ෂෝරූම් එක නම් තියෙන්නේ මේ නාවල. මේ නාරහම පාරේ නේ.
0: හැබැයි
1: ඉතින් ළඟම තියෙන ඇලුමෙක්ස් ප්‍රදර්ශනාගාරයකට ගියත් ඒ අයත් ඔබට මිෂක දාගන්න උදව් කරයි. මම හිතුවා මදුරු අඩුයි කියලා, මෙයා තාම නැහැ නේ
0: අම්මෝ.
1: ඔයා කියන්නේ ඊයේ මේ රෑ 8ට විතර. ඒත් කනවනේ අනේ කොහෙදෝ හැංගිලා ඉඳලා මුන් නිකන් පොඩි ජනේලයක් දොරක් කරපු ගමන් 50 100ක් එනවනේ.
0: කෑ ගහන එක තමයි මට අවශ්‍ය.
1: කාලා කෑ ගහලා අප්පුඩි ගහලා උත්සවයක් වගේ මේක අපි ඔකන්නේ. පොර කනවා මදුරු උඹ කනවාද මම කනවාද උඹ කනවාද මම කනවාද කියලා කන්නේ. ඒ තරම් වලිය. කන්න අපිව බෙදාගෙන ගන්න.
0: සමහර කාලේ එහෙම සමහර කාලේ වැඩිපුර කනවා නේද? දැන් අපි අම්ම කියන්නේ දැන් මාව එහෙම ගොඩක් කනවා. ඒ කියන්නේ දැන්
1: තරහෙන් ඉන්නකොට ගොඩක් කනවා වැඩි.
0: නෑ අර අම්ම කියනවා
1: ඔයා සතුටින් ඉන්නකොට මදුරු කන්න අඩුයි. ගොඩක් සන්තෝෂෙන් ඉන්න මදුරු අඩුවෙන් කන්නේ. තරහා වැඩි වෙන්න වැඩි වෙන මදුරු කනවා වැඩි. ඇඟ රත් වෙලා මදුරන්ට ආ පේන්න ගන්නවා.
0: ලේ නටනවානි.
1: ඔව්.
0: උඩට සුවඳ එනවා ලේ වල.
1: එහෙම ඔකක් ගන්න.
0: තවත්
1: දැන්. මං එහෙම ගන්න.
0: දැන් කියන්නේ.
1: නිකන් ඔයගේ වගේ නේ.
0: තව තව නිවේදිකාවක් නේ.
1: කටහ වාචාලේක කැසිරෙන පානි වේදිකාවක් උනම් පොඩ්ඩක් විදියකට කතා කරන්න ඕන.
0: ඕකේ අපි බ්‍රේක් එකකට යමු. බ්‍රේක් එකේදී මම
1: අනේ බොරු ඇක්සන් දාන්න එපා. එහෙම ඇක්සන් දාන්න නැහැ නේ ඉංග්‍රීසි බෑනේ.
0: අටයි විනාඩි 39යි.

0: පිරෙන්න සියත.
1: අර ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අති විශ්වසනීය ගමනකට Chetak Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙත. වැඩි විස්තර සඳහා 0114 700 550
4: අමතන්න. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0701331000 අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026 by NIBM, where innovation earns recognition.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka ven karwa ganna. Amathanna 0117888666.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් වුඩ්සිටි.
9: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankavi, Anka Iki Bankua Lisa, Sreni Katakar Atar. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
14: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
15: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115 744 5000.

0: එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත බටන්.
1: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට
2: යන්න. ඒක හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.

0: හිත පිරෙන්න සියත.
1: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
1: IBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරි පත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0770133010 අමතා අදම අයදුම් කරන්න. BIPMA 2026 by NIBM, where innovation earns recognition.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: registered una 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 011 4 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ అలి దీవును కల బ్రాండ్ న్యూ బజాజ్ త్రీ రోడ్ రతే దివైన పురా పిహిటి 1500 కట అధిక అల్లవి సేవా సహ అమతర కొటస్ జాలే సమగిన్ ఒబ వెత డేవిడ్ పీరిస్ మోటార్ కంపెనీ ప్రైవేట్ లిమిటెడ్ వెతి
1: ముహుతెన్వత్ గువనిన్వత్ గుటుకేన్న ఎపా కొహమకినావత్ అల్లనవా వికునన నొల్వున సమట దనుం దీమై
2: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
3: අප සෞසස් පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0112544
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
6: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.

0: සයින්ස් පාඩමක් තියෙනවා කරන්න.
1: ගනම්
0: ප්‍රශ්න දිහා බලමුක අපි. මිනිසුන්ට තියෙන එක ප්‍රශ්නයක් අපි ගමු හරිද?
1: හරි.
0: ගන්න ගන්න. ගන්න ගන්න උගන්න
1: ගන්න
0: ළමයකට උගන්න ගන්න ප්‍රශ්නේ වයින්ගම් හිතන්නකො.
1: Yes.
0: මාර චැලෙන්ජ් එකක් උගන්නනවා කියන එක පොඩි පහේ චැලෙන්ජක් නෙවෙයි. සෑහෙන වේදමක් තියෙනවා. ඒක ලෝකලි කරන්න ගියත් පොඩි වේදමක් තියෙනවානේ.
1: හරි, ඔකේ.
0: ඉන්ටර්නැෂනලි කරන්න ගියත් වේදමක් තියෙනවා. මේ ගෙන ගන්නත් අපිට කතා කරනකොට අපිට NSBM අර්ධ සරසවියම ගැන
1: අපිට
0: තියෙන විස්තර ටික අපිට දෙන්න පුළුවන්. රයිට්?
1: හරි.
0: ඒක කියන කලින් මෙතනට ඔය කොතන ගියත් මේක තැනකදී මේ මූල්‍යමය ප්‍රශ්නයක් නැත්නම් අභියෝගයක් වගේ එකක් තියෙනවා. අපි කොච්චර හිතාගෙන හිටියත් අධ්‍යාපනයෙන් මෙච්චරක් අයින් කරලා තියාගන්න ඕනේ, හදිස්සියකට අච්චරක් අයින් කරලා තියාගන්න ඕනේ. හරි, පරිභෝජන ක්‍රමය අපි කොච්චර ඔළුවේ තියාගෙන හිටවත් හතරෙන් එකක් මේකට, හතරෙන් දෙකක් මේකට කියලා කරලා නැහැ. ඉතින් ඔය බලනකොට එහෙම කරපු එකක් නැහැ ඇත්තටම. එහෙම කරගත්ත ඉතුරුකුත් නැහැ. ඉතින් කොල්ලගේ කෝස් ෆී එක මෙච්චරයි කියලා උසස් අධ්‍යාපනය එනකොට තාත්තා තමයි ගොඩක්ම මේකේ ඩීප් එන්ඩ් එකට යන්නේ.
1: හරි, ඔකේ.
0: ඉතින් අම්මා අන්න ඉතින් මොකද්ද සෙනේ අපි කරන්නේ? ඉතින් මේ සල්ලි බඳින්න කියලා ලබන සතියේ 15 වෙනිදාට කලින් දැන් මේ ලියුමත් ඇවිල්ලා තියෙනවා. කොහෙන්ද ඉතින් එකපාරට සල්ලියක් එකපාර හොයන්න ඉල්ල ගන්න කෙනෙකුත් නෑ වගේ තැනකට එනවා.
1: ඔවුනේ.
0: ඒ කතාව ගොඩක් කරලා දරුව දන්නෙත් නෑ.
1: හරි.
0: දොරවලුත් වහගෙන දෙන්නත් එක ඉතින් කටුකුටු ගන්නවා. දැන් මොකද කරන්න කියලා. බ්‍රෝ, මම ඉන්න ඔබේ පැත්තේ. මේ ආරංචි හොඳට අහගන්න. මේක ඔබටයි කියන්නේ. එහෙම වෙන්නේ ඔය අධ්‍යාපන කටයුතු වලදී විතරක් නෙමෙයි. ව්‍යාපාර වලටත් ඔය වගේ අවස්ථාවල් එනවා. ඒකට අපි කියනවා එක සල්ලි නැති වෙනවා, එක සල්ලි හිර වෙනවා.
1: හරි.
0: මොන හරි වෙනව නේද? අපිට ඔළුවට එන පළවෙනිම අදහස ණයක් ගමු කියන එක. නමුත් ණයක් ගන්න එක ලොง ප්‍රොසෙස් එකක්. ඒක ළඟ නමල කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
1: හරි.
0: ඔබ කැමති නැද්ද මේ ඒකට සිංහලෙන් කියන එක මට කියන්න බැහැ.
1: මොකක්ද
0: යා ළඟ වෙලා මොකක්ද යා හොයනවා වගේ කියලා තියෙන එක වඩා සැර වැඩි නේද? නේද?
1: ඒක මොකද්ද වගේ එක කියන්න.
0: ඒක මොකද්ද වගේ? ඒ කියන්නේ අර අන්තිම මොහොතේ. නේද? අන්තිම මොහොතේ ගැට්ටට එනකම් එහෙම. අපි වැඩ කරන්නේ එහෙමනේ.
1: Yes, yes.
0: ඔය කොත්තර කිව්වත්
1: exam එක හෙට නම් අද පාඩම් කරන්න
0: කියලා වැඩක් නැහැ. ඉතින් ඔබ අහලා තියනවද? ඔබ අහලා තියනවද LOLC finance එකේ speed draft ගැන?
1: Speed draft. Yes.
0: මේක කල්තියා අනුමත කරගත හැකි ණය මුදලක්. සම්ප්‍රදායික ණය ක්‍රමයට හිතන්න එපා.
1: හරි, ඔකේ.
0: ඒක අනුමත වෙලා තියෙනවා LOLC finance එකෙන් ඔබේ නමට දැන්. ගිල්ල කතා කරලා ඒ ගාන අනුමත වෙලා තියෙනවා.
1: හරි.
0: ඔබ ගෙවන්න ඕනේ ඒ අනුමත වෙලා තියෙන අපි හිතමු ලක්ෂ 20ක් අනුමත වෙලා තියෙනවා. ඔබ දැන් කොල්ලගේ ස්කූල් මේ
1: යුනිවර්සිටි
0: ෆී එක ගෙවන්න ලක්ෂ 3ක් ගන්නවා කියලා හිතන්නකො මුලදී. එහෙමනේ. තේරම සල්ලි ටික යුනිවර්සිටි එකෙන් ඉල්ලන්නේ නැහැනේ මෙයා.
1: එක සැරේම.
0: කැලි කැලි නිල්ලන්නේ. සෙමෙස්ටර් එකෙන් සෙමෙස්ටර් එකට ගෙවන්න තියෙනවා. මුලම එකේ ලක්ෂ 3ක් 4ක් ගෙවන්න තියෙනවා. ලක්ෂ 20ක් අනුමතයි.
1: ඔය
0: ලක්ෂ 3ක් දැන් ගන්නවා අනුමත වෙච්ච එකෙන් LOLC finance එකේ speed draft එකේ.
1: හරි.
0: ඔයට අනුමත වෙලා තියෙනවා 20ක්. ඔය 3යි ගන්නේ. ඔයා පොලිය ගෙවන්නේ 3ට. ඒ ලක්ෂ 3ට.
1: ඔකේ.
0: එතකොට ආයි වට සල්ලියක් මොක් කරේ වෙලා අපි හිතමු NLB ලොතරියක් හරි මොක් හරි ඇදලා හදිස්සියෙම ඔටක් ගාලේ ලක්ෂ 3 දානවා. තාම අනුමත වෙලා තියෙන්නේ. දැන් කීයක්වත් ඔබ ගෙවන්නේ. ගත්ත ගානට පමණයි පොලිය ගෙවන්නේ. අනුමත වෙච්ච සම්පූර්ණ ගානට නොවේ.
1: හරි.
0: කීප වතාවේ ගන්නව දානවා. ඕනම් පොලිය විතරක් ඕනම් 20ම අරගෙන
1: ඒකේ
0: පොලිය විතරක් ගෙව ගෙවා ගෙව ගෙවා ගෙව ගෙවා යන්න ක්‍රමයකොත් එතන තියෙනවා. සල්ලි තියෙන වෙලාවක කැපිටල් එකක් ටික ටික ටික ටික පියවනවා.
1: හරි.
0: හොඳයිද නරකයිද?
1: හොඳම හොඳයි. ඕවට තමයි අපි කියන්නේ හොඳයි කියලා.
0: මේ තමයි LOLC finance එකේ speed draft එකේ mechanism එක.
1: හරි.
0: මේක හදලා තින්නේ එහෙමයි. දුවලා යන්න. දුවලා ගිහිල්ලා දැන් ඔන්න පොඩි කාලෙකින් කොල්ලට උගන්වන්න දුවට උගන්න ගන්න

0: වීකෙන්ඩ් එක හරිම වැදගත් වීකෙන්ඩ් එකක්. A-levels කරලා ඉවර වෙලා දැන් ඔන්න අපි පොඩි කාලයක් ගත කරනවා. දැන් පොඩි ඒ කාලේ පොඩි තියනනේ. අපි පොඩ්ඩක් යම් ෆන් කරන්න ඕනේ, සෙල් කරන්න ඕනේ, ජොලියේ ඉන්න ඕනේ.
1: කට්ටි පයින් එදා කරා.
0: අපිත් එහෙම තමයි කළේ. හැබැයි ඒක එච්චරම හරියන වැඩක් නෙමෙයි. ඒ නිසා මේ වීකෙන්ඩ් එක දාගන්න කොහොම හරි NSBM හරිත සරසවියට යන්න ගිහිල්ලා ඔබේ ප්‍රොෆෙසර්ව හම්බ වෙලා ඔබම කතා කරලා ඔබේ උසස් අධ්‍යාපනයේ ප්ලෑන් කරගන්න.
1: දැන් NSBM හරිත සරසවිය කිව්වම
0: හරි
1: ඔබ දැනගන්න ඕනේ අපි මේ කතා කරන්නේ හොලිස්ටික් එක්ස්පීරියන්ස් එකක් ගැන. මොකද හොලිස්ටික් කියන වචනේ හරි ලස්සනයි නේද?
0: හොලිස්ටික්
1: පරිපූර්ණ අත්දැකීමක්. පරිපූර්ණ අත්දැකීමක්.
0: හරි.
1: නිකාම පොතේ පතේ දැනුම තියෙන නිකම් මේ ගල් කණුවක් වගේ මිනිහෙක් අපිට හදලා සමාජයට දායාද කළා වැඩක්
0: නෑ.
1: පොතේ දැනුම වැඩක් නෑ. ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒක ප්‍රායෝගික වුණාට විතරක් වැඩක් නෑ. ආයතනයකට ගිහාම ඒ කල්චර් එකත් එක්ක මුහු වෙන්න ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක විතරක් දැනගත්තට වැඩක් නෑ. අනාගතයේ දකින පුරුද්ද තියා ගන්න
0: ඕනේ.
1: චැලෙන්ජස් 90, අභියෝග 90, ඌමනාවල් 90 අලුත් තත්වයට හැඩගැසීමේ හැකියාව හදන්න ඕනේ. එහෙම මිනිහෙක් හදපුවාම තමයි ඒ මිනිහා පරිපූර්ණ මිනිහෙක් වෙන්නේ.
0: හරි.
1: දැන් මේ NSBM එක මහන්සි වෙන්නේ කොහොම හරි කරලා පොත කීයට කීතු කීතු වලට කපලා ඔළුවට ඔබලා දාස්තරොත් පැරිත් දාලා ඔළුව වෙලලා ළමයාව ගෙදරේවන්න නෙවෙයි. මිනිහෙක් කරලා ගන්න හදන.
0: හරි, නියමයි.
1: දැන් අපේ දරුවෙක්නේ දැනට මේ කවදා හරි අපේ දරුවා හොඳ මිනිහෙක් වෙන්න එපැයි. අන්නේ මිනිහව හදනවා. ඒ මිනිහට හොඳ දැනුමක් තියෙනවා. එමිනට ප්‍රායෝගිකව දන්න දේ ඉදිරිපත් කරන්න කරලා පෙන්වන්න පුළුවන් මිනිහෙක්. මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න දන්න මිනිහෙක්. රටතොට අඳුරන මිනිහෙක්.
0: හරි.
1: අනාගතේ අඳුනගෙන වෙනස් වෙන්න පුළුවන්කම් ෆ්ලෙක්සිබල් මිනිහෙක්.
0: හොඳ මයින්ඩ් සෙට් එකක් තියෙන මිනිහෙක්.
1: අන්න. එතකොට තමයි ඇත්තටම මිනිහෙක් වෙන්නේ.
0: Yes.
1: ඒක හදන්න. ඒක හදන්න නිකම් මේ පන්ති කාමර විතරක් තිබුණාට මදි අම්මේ. නිකාම බිල්ඩින්ම තිබුණාට ලොකුවට මදි. බිල්ඩින් ඕනනම් බිල්ඩිනුත් දෙන්නම්. NSBM එකට ගිහිල්ලා බලන්න.
0: නවුනේ.
1: නිකන් මුල හිරි වැටලා යනවා ඒක දැක්කහම.
0: ආස හිතෙනවා.
1: අර ඉතින් වෙන රටක කැම්පස් එක ලෙවල් එකක්. අපේ රටේ තියෙන ජාත්‍යන්තර ලෙවල් එකේ කැම්පස් එක. ව්‍යාපාරද, පරිගණකද, ඉංජිනේරුද, විද්‍යාවද, නීතියද, නැත්නම් අලුත්ම නිර්මාණද මේකේ මේ මගේ මතකයේ විදිහට 80කට විතර කිට් වෙන්න තියෙනවා.
0: හරි.
1: කන්වෙන්ෂනල් කියන්නේ සම්ප්‍රදායික උපාධි සහ සම්ප්‍රදායික නොවන නූතන ක්‍රමයේ උපාධි. හරි, මූලික උපාධි සහ පශ්චාත් උපාධි කියන දෙකටම සපෝට් කරන්න ඕන ෆැසිලිටීස් තියෙනවා.
0: හරි, නියමයි.
1: ඉතින් එක්සත් රාජධානියේ ප්ලිමත් යුනිවර්සිටි එක, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්‍රොස්, ඇමරිකාවේ ඇමරිකන් විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාලත් එක්ක 1-to-1 වැඩ කරනවා. සමහර විශ්වවිද්‍යාල කෝස් එක ඒ විදියටම ඒ ලෙක්චරර්ස්ලත් මෙහෙනවා. ලංකාවේ සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන් මහා විශාල සල්ලියක් ඉතුරු කරගන්නත්
0: පුළුවන්.
1: එළියට යන්න තිබිච්ච ලංකාවට බිලියන ගාණක් ඉතුරු කරලා දීපු කැම්පස් එකක් මේ. අපේ හැම ළමයෙකුටම හොද්දට ඉගෙන ගන්න පුළුවන් කියලාමයි මට හිතෙන්නේ. අපිට මේ ආසියාවේ මේ පොළවේ ගතිය තියෙනවා.
0: ඔව්, එකපාරක් කිව්වම දෙයක් තේරුම් ගන්න පුළුවන්.
1: පොඩි තියෙනවා මේ ආසියාවේ පොඩි ගිහම ගතියක්.
0: ඔව්, ඒක හරි.
1: ඉතින් නමුත් අපිට හැමදාම චැලෙන්ජ් එක සල්ලි.
0: හරි.
1: සල්ලි වල විසඳ ගන්න LLC ෆයිනෑන්ස් වල වගේ ඒ වගේ විසඳුම් තියෙනවා. ඒත් ඉතින් සල්ලිනේ. ඉතින් ලංකාවේ මේක ඉවර කරලා ජාත්‍යන්තර උපාධිය මෙහෙදි ගන්න පුළුවන් නම් මොනවද? ඉතින් මේක නිකන් කියලා වැඩක් නැහැ. BMI CH එකේ ඕනනම් මේක තියලා ඉවර කරන්න තිබුණා. හැබැයි ඒගොල්ලෝ කියනවා නැහැ. හෝමගම පිටිපන්න තියෙන NSBM පරිශ්‍රයට මෙන්ද. මොකද seeing is believing. S2ෙන් දකින දේ තමයි ඔබේ හදවතට හොඳටම
0: වදින්නේ.
1: මේ මිනිස්සුත් එක්ක කතා කරන්න. හරිම දක්ෂ, හරිම යං කාර්ය මණ්ඩලයක් ඉන්නවා. කොල්ල කෙල්ලොත් එක්ක එකට වැටලා ගේමක් ගහලා දුවන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා.
0: හරි.
1: ඒ එනර්ජි එකට ආස හිතෙනවා. දැන් නිකන් ෆස්ට් පේස්, සෙකන්ඩ් පේස් ලෙවල් එක යන්නේ. තර්ඩ් ෆෝර්ත් පේසස් තියෙනවා. මට පෙන්වුවා උඩට ගිහිල්ලා අම්මෝ එක යායට කැම්පස් එක. තව මහ විශාල ආයක කැම්පස් එක ඩිවලොප් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒවට ඕන කරන යටිතල පහසුකම් සංවර්ධනය කරගෙන යනවා. මට හිතෙනවා මේ තමයි ලංකාවේ නොලෙජ් හබ් එක. මේක අපි අවුරුදු ගාණක් තිස්සේ දැකපු හිණයක්. ඉතින් NSBM NSBM සරසවියෙන් හරිත සරසවියකට මාර තල්ලුවක් දීලා
0: තියෙනවා.
1: මේ වැඩේ වෙන්නේ සැප්තැම්බර් මාසේ 5-6, ඒ කියන්නේ මේ සෙනසුරාදා සහ ඉරිදා උදේ 9 ඉඳන් 5 වෙනකම් ඒ ලෙවල් කරපු දරුවත් එක්ක තාත්තාම විතරක් කැවිල වැඩක් නැහැ. ළමයාට පෙන්වන්න ඕනේ. බාගට ළමයා ගෙදර යන්නේ නැහැ. පුදුම ආස හිතෙනවා.
0: හෙටිනම්
1: මම ගියේ එක දවසයි
0: කියලා හිතේ.
1: පුදුම ආස හිතෙනවා. මම පැය 4කට වැඩි හිටියා මෙතන. උදේ ගියේ මිනිහා දවල්ට කාලවිල ඔක්කොම කරලා එතන හැම මිනිස්සු හැමලා හැම තැනම ඇවිදලා
0: හැම
1: පීටේකටම ගිහිල්ලා ඒ ඔක්කොම කරලා මං ආවේ. මට තව ටිකක් ඉන්න තුන මං තව ඉන්නවා.
0: මම ගියා නම් ඩිග්‍රී එකත් කම්ප්ලීට් කරලා තමයි එන්නේ.
1: දවසින් ඩිග්‍රී කම්ප්ලීට් කරන්න
0: බෑ.
1: මම පට වෙන්නේ. කියන්නේ අහන්න.
0: මට තාසයි.
1: සෙනසුරාදා සහ ඉරිදා උදේ 9 ඉඳන් 5 වෙනකම් NSBM හරිත සරසවි පරිශ්‍රයේදී තමයි meet your

0: චර කියන විශේෂ මාර්ගෝපදේශන වැඩසටහන තියෙන.
1: හරි. සහභාගි වෙන්න එකට.
0: කෝල් එකක් දීලම නේද යන්න හිතෙන්නේ. 0115 44 5000.
1: හරි.
0: 0115 44 5000ට අම්මේ තාත්තේ කතා කරන්න. ඕක ඔල්ලා කතා කරන්නේ නැහැ ඕකට. ඕගොල්ලෝ කතා කරලා එක්කන් යන්න ඕනේ. එක පාරක් එක්කන් යන්නකෝ.
1: සහභාගි වීමයි වැදගත්. හරි.
0: පළවෙනි එක සහභාගි වීමයි වැදගත්.
1: Yes.
0: ඒක තමයි වැදගත්.

0: ඉරෙන්න සියත.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
1: IBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0170133000 අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM, where innovation earns recognition.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: registered do not three wheel එකක් ගන්නවා නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. three wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද්‍රතය දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
1: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි
2: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
3: අප සෞසස් පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0112544
4: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 9:00 විනාඩි 8යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: Theatre Top Story.
1: සංචාරකයන්ගේ පැමිණීම පහළට. ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව සුළු පහළයාමක් වාර්තා වී තිබෙනවා. අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 191,704ක්. එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 3.3% පහළයාමක්. අගෝස්තු මාසයේදී වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 47,253ක්. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 19,588ක් මෙරටට පැමිණ තිබෙනවා. මේ වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 15,35,122ක්. තවත් දේශීය පුවතක්. සේවක වැඩවර්ජනයක් හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසන්ත වීමත් සමග දිනකට රුපියල් මිලියන 30ක පාඩුවක් සිදුවන බව ලංකා සීනි සමාගම පවසනවා. එම සමාගමේ සභාපති වසන්ත අතුලකුමාර පැවසුවේ සේවකයන් සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාද ඒකඟතාවයකින් තොරව අවසන් වූ බවයි. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ දීමනා ඉහළ නැංවීමට අදාළ සාකච්ඡා මහා භාණ්ඩාගාරය සමග කඩිනමින් සිදු කරන බවයි ලංකා සීනි සමාගම සඳහන් කළේ.
0: Top story. අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කර

0: එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අනුවටයි දශම දෙකෙන්

0: මට හැම තිස්සෙම ඇහෙන දෙයක් කියන්න දරවින්ද? මම කොහේ හරි ගියාම තැනකට හරි ගියාම ඒගොල්ලෝ මට කියනවා, "ඒ අර ගර්ල්ගේ ඇඟේ කලර් එක නෑ නේ, ගඳයි නේ. කලර් එක
1: ගර්ල්ගේ ළඟ
0: පැලවත්ත බටර් වාටනේ. පැලවත්ත බටර් පාට තියෙන්නේ නේද යාට කියලා කියනවා." ඉතින්
1: ඒක මටත් ඇහිලා නැහැ.
0: මට නේ කියන්නේ. මට ඇහෙනවා ඉතින්. ඔයාට කියනවනම් ඔයාට ඇහෙයි. දැන් මට නේ කියන්නේ.
1: ඔයාට කියනව නෙමෙයි නෝවා කියනවා මට ඇහෙනවා කියලා
0: නේ. දැන් මම මෙහෙම යනකොට මෙහෙම ඇහෙනවා.
1: මට ඇහිලා තියෙනවා කියන්නද?
0: තල්වත බටර් පා.
1: ගාලය. නයි නේද?
0: කවදද කොතනදීද? අවස්ථා සම්බන්ධයෙන්.
1: මම තනදීම වගේ.
0: පොඩි ගඳක් ඇති.
1: හැබැයි ආමේ. ඇවිල්ලා නේ.
0: හැබැයි මගේ කලර් එක පැල්වත්ත බටර් පාට්. මං ඒකට ආසයි එහෙම කියනකොට. බටර් පාටයි කියනවා.
1: පැල්වත්ත බටර් කළු පාට. අන්නත් බඩ මේ අමුතු ලස්සන කහපාටක් නේද?
0: නයි මාර ලස්සන කලර් එකක්
1: තියෙනවා. මට හරි গোল্ডන් කලර් එකකට ඒ පැත්තට යන්නේ. ඔයාගේ මොකද්ද ස්කින් එක?
0: චලන ස්කින් ටෝන් එක. ස්කින් ටෝන් එක. හරි.
1: අද්දගේ ලොකු.
0: ඒ හදනවා මම මේ දවස්වල මගේ ස්ට්‍රක්චර් එක.
1: ස්ට්‍රක්චර් එක වන්දනා අපේ කකුලත් ඔච්චර ලොකු. මේ නැත. මට හිතන දේවල් වල කිව්වොත් එහෙම හෙට ඉඳලා වයමයි මූණ බලන්න.
0: බෑ
1: මේක ඉතාම දරුණු තරයේ තියෙනවා. මට ඔයාගේ හැම මට නම්
0: සුරම්මේ පාරිශුද්ධ සුරම්මේ ඔකේ අපි කතා කරමු පැල්වත්ත බටර් ගැන. ඉතින් ඇත්තටම
1: මම ආව නම් ගාව ගන්න තෝ කතා කරන්න.
0: අයියෝ ෂුවර් ෂුවර් why not.
1: මෙච්චර ආසාවෙන් ගන්න පැල්වත්ත බටර් එක මට මෙවෝ ගන්න එපා ඔයා.
0: ඒකේ පැකේජින් අලුත් වෙලා තියෙනවා කියලා දැන් ඔබ දන්නව නේද? গোল্ড කලර් ෆොයිල් පැකේජ් එකක තමයි දැන් පැල්වත්ත බටර් එන්නේ. සහ ඒකේ තියෙන ලස්සන බෝ එකක්. මේ බෝ එකේ
1: කලර් ෆොයිල් රැපින් යන්නේ.
0: රැපින් එකක තමයි අවිල්ලා තියෙන්නේ.
1: ඔව් හරියට කියනවනේ හැම එකටම ඉංග්‍රීසි වචනයක් තියෙනවා
0: මේ. හැම දෙයකටම
1: වචනයක් තියෙනවා. ඒ වචනේ දන්නේ නැත්නම් නොකිය ඉන්න ඕනේ.
0: හරි මම අතුස්සනම් එක දන්නේ නැහැ. නැත්නම් පයින්කක් දෙන්නම්කො. දැන් ආවසු. අතුරු වැදුනනේ.
1: මට පයින් ගහන්න එයි.
0: අචනේ දන්න මොකද තනේ සෝරි.
1: රාසියක් වගේ ඇඟිලි නියපොතු.
0: එනවනේ.
1: රාසි.
0: ඒ අනේ.
1: රාසි.
0: රාසියක් මොනවද හන්නාවේ පාටක් සොයන්න. පාට බලලා තමයි දැන් අපි පැල්වත්ත බටර් ගන්න. නිල් පාට බෝ එක නම් ඒක අපි දන්නවා සෝල්ටඩ්. ඊපස්සේ රතු පාට බෝ එක නම්
1: මොන පාටද? නිල් පාට. මොන පාටද?
0: රතු පාට. රතු පාට unsalted.
1: ඒකට මේ ඒකේ ලුණු නෑ නේද?
0: අන් කියන්නේ
1: අන් කියන්නේ
0: අනේ
1: නෑම නෑ.
0: අනේ කියන එක තියෙන.
1: ඔව්. අනේ නෑ කියන එක ඔය කියන අන් කියන අනේ කියන එක ඔයද එහෙම දාලා අනේ ධර්ම. මේකේ අනේ නෑ ලුණු. ලුණු නැතුව සමහර අය හොයනවා. සමහර කෑම જાතිත් හදනවා unsalted butter පාවිච්චි කරලා.
0: Yes ඒක හරි.
1: ඊළාට garlic.
0: දම් වෙලා නම් බලන දම් වෙලා.
1: බෝ එක දම් පාට නම්
0: හරි.
1: ඒක අදහස් කරනවා ඒ ඇවිල්ලා පැල්වත්ත garlic and butter mix එකයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා.
0: Okay.
1: ඒක ගාලා පාස්ලි පොඩ්ඩක් ලියලා ලියලා උඩින් ඉහලා
0: යා
1: බේක් කරවුවා නම් ගාන්න බේක් කරන්න ඕනේ. අම්මෝ සමහර අය දතකඩ කැඩලා යන බේක් කරනවා අර ප්‍රංශ පාංගෙඩිය.
0: එච්චර ඕනේ.
1: ප්‍රංශ පාංගෙඩියක් සමග පැස්තව ඉලක් කන්න තියනවා නම්
0: සුප් එක කුත්තේකට මික්ස් වුණා නේද?
1: මික්ස් වුණා නේද?
0: Oh my god.
1: ට්‍රයි කරලා බලන්න මේව රස කෑම හදන්න පුළුවන්. බටර් දැන් කන්න පුළුවන් ගන්න අපිට තියෙනවනේ. ඒ නිසා බටර් ගන්න ලෝභ වෙන්න දෙයක් නැහැ. අම්මෝ ගන්න දෙයක් නැහැ දැන්. පැල්වත්ත නිසා.
0: රයිට් තව පොඩි වැඩක් ඕගොල්ලෝ අද කරන්න ඕනි. අද ඕගොල්ලෝ කාගේල්ස් ෆුඩ් සිටි යන්න ඕනි. මොකද ඒගොල්ලන්ගේ මෙගා ඩිස්කවුන්ට් තියෙනවා. හෙට දවසෙත් මේ ඔෆර්ස් ටික මෙහෙම්මම තියෙනවා. අද පොඩි හරි වෙලාවක් හම්බුනොත් යන්න අමතක කරන්න එපා. මම කියන්නම් මොන මොන ಜಾති වලටද ඩිස්කවුන්ට් තියෙන්නේ කියලා. අරවින්ද අපි පොල් තෙල් ගන්න ගියත් ඊට පස්සේ සොසේජස් සෝයා මීට් පෙප්සි තේකොළ ටූත්පේස්ට් රෙදි සෝදන කුඩු චීස් පැස්ටා බිස්කට් රොටි පරාටා ඊට පස්සේ මයනීස් තියෙනවා ජම්බු පීනට් ජෙලි අයිස්ක්‍රීම් තව තියෙන එක එක ಜಾති තව ඔය එක එක රෙදි සෝදන්න පාවිච්චි කරන දේවල් පිරිසිදු කාරක ඊට පස්සේ කොමාරිකා පානය මෙන්න මේ නිෂ්පාදන වලට දරා ගන්න බැරි ඩිස්කවුන්ට් එකක් දෙනවා නේ එක පාට එක මට නම් දරාගන්න බෑ සමහරක් වෙලාවට මේ කාගීල්ස් ෆුඩ් සිටි කරන වැඩේ මට දරාගන්න බෑ. එහෙම නෙමෙයි මං කියන්නේ තරම් සැර ඩිස්කවුන්ට් දෙනවා. ඉතින් මේකට කියන්නේ මෙගා ඩිස්කවුන්ට් කියලා. ඔබ එකම එක කුසලතාවයයි ඔබට තියෙන්න ඕනේ. ඒක තමයි ඔබ රිවෝඩ් සමාජිකෙක් වෙලා ඉන්න ඕනේ. රිවෝඩ් සමාජිකයන්ට තමයි මේ සුපිරි ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ කාගීල්ස් ෆුඩ් සිටි වලින්. අද දෙවනිදා 3 වෙනිදා වෙනකල් මම මේ කියපු ලිස්ට් එකට ඩිස්කවුන්ට් තියෙනවා. 3 හෙට 3.
1: රාජ සේවකයන්ට තාම යනවද ප්‍රණාමය?
0: ඒක තාම තියෙනවා. චෙතක් එකක් ගන්නකොට 160,000 අඩුයි යන්නේ. මට හැමදාම මේ ආරංචිය කියනකොට මට නිකන් මොකද්ද වගේ එකක් එනවා
1: හිතට. 160,000 නාහෙන් අන්නලා අඩු කරගත්තා නෙමෙයි
0: ඔයගොල්ලෝ. ඕ ඒකනේ.
1: රාජ්‍ය සේවයේ අවංකව නියලිලා ඉන්න මිනිස්සු වෙනින් වැඩක් කරන්න හැම වෙලාවෙම හිතන ඒ වගේ රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය වැඩි. ඒ අය වෙනුවෙන් තමයි මේ 160,000 චෙතක්කකින් අඩු කරලා.
0: ඒ කියන්නේ ප්‍රණාම විදියට තමයි ඔබට දෙන්නේ. ගෞරව කරන්න දෙන්නේ.
1: බයික්ස් වලින් කොච්චර අඩු කරලා දෙනවද?
0: බයික්ස් වලින් 85,000 දක්වා.
1: 85,000 දක්වා. මොකද මේ බජාජ් රේන්ජ් එකේ බයික්ස් ජාති ගොඩාක් තියෙනවා. ඒ නිසා එහෙම 85,000 දක්වා වගේ දාලා තියෙනවා. ඊට පස්සේ
0: ඒගොල්ලන්ගේ පෙට්‍රල් 3 wheel එකෙන් 25,000ක
1: අඩුවක්.
0: එතකොට Vigo එකට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා.
1: අපි රුපියල් 20,000ක් අඩු කරගන්න කොච්චර දඟලනවද?
0: ඔව් නේද?
1: කොච්චර කතා පවත්වනවද? කොච්චර දුක කියනවද? ඒ කිසිම දෙයක් නැතුව 160,000ක් අඩු වෙනවා, 85,000ක් දක්වා අඩු වෙනවා, 25,000ක් අඩු වෙනවා,
0: 125,000ක්
1: අඩු වෙනවා. මුකුත් කළා නෙමෙයි. රාජ්‍ය සේවයේ නිරත වෙන මම අවංක රාජ්‍ය සේවකයෙක්. එච්චරයි ඕනේ වචනේ දෙන්න. මේ ගණන් අඩු කරනවා. මමත් ගත්තනේ චෙතක්යක්. අම්මෝ මම ඉතින් අඬලා පුදුම ඇඬිල්ලක්.
0: ඕ ඇඬියාව කියලා.
1: ඇඬියාවට තමයි ඒක අඩු.
0: අර එහෙමත් කරන්නේ. දැන් මේවා එහෙම නෙමෙයි ගෞරව.
1: වැඩි වුණා මම. එහෙම තමයි ඒක කරගත්.
0: හරි ඔකේ.
1: රාජ්‍ය සේවකෙනි. මේක අතාරින්න එපා. මේකට නම්බර් එකක් දෙන්න ඕනේ නේද අපි?
0: අනිවාර්යෙන් අපිට නම්බර් එකක් දෙන්න පුළුවන්.
1: අපි අනිවාර්යෙන් නම්බර් එකක් දෙන්න ඕනේ අය කතා කරන්න. අපිට කෙලිම අපිට කියන්න පුළුවන් ෂෝරූම් එකකට ගිහලා බලා ගන්න කියලා. නෑ. අපි නම්බර් එකක් ෂෙයා කරන්න කැමති. මේක ලියා ගන්න. උගලන්ගේ
0: ටයිප් කරගන්න ෆෝන් එකේ
1: lifestyle එකේ හොඳ upgrade එකක් මේක. වෙනස් වෙනවා අනිවාර්යෙන්ම.
0: yes.
1: ගෙදරක වාහනයක් තියෙන එක හරිය වැදගත් වෙනවා. ආසයිනේ ලස්සනම ලස්සන Bajaj bike එකක් වැඩට යන්නත් ආසෙදිනේ. නේද?
0: ඔව් අනිවාර්යෙන්.
1: අනිත් එකේ ලේසි එකේ ලස්සන එකේ පෙනුම ඒවා මේ ඔක්කොමත් එක්ක. ගෙදර තියෙනකොට ඒක තියෙන පහසුව. අනේ ඉතින් ඔකරන් කොහේ යන්නද කියලා දන්නව ගන්නකො ගමන් එක 1000ක් සෙට් වෙන්නේ නැද්ද බලන්න.
0: අනිත් එක අමතර ආදායමක් හොයාගන්නත් ඕගලන්ට ඕනි නම් පාවිච්චි කරන්න පුළුවන්.
1: ඒක අපි ඊළඟට කියනවා දැනට.
0: නම් එක ලියා ගන්නකො 0114 700 600 කියන නම් එකට කෝල් එකක් දෙන්න. අදම කෝල් එකක් දෙන්න.
1: දැන් ඔයා අමතර ආදායම් මාර්ගයක් ගැන
0: කිව්වා.
1: යා. ඔයාලු පුළුවන්ද මට තන මම දැන් රාජසේවකෙක්
0: 180,000
1: අඩුවෙන් මම බයික් එක නෑ මම 125,000 අඩුවෙන් මම වීගෝ ඉලෙක්ට්‍රික් 3 wheel එක ගන්නම්කෝ
0: හරි
1: කියන්න
0: මම ඔයාලට යෝජනාවක් දානවා දැන් ඔයා රාජසේවකෙක් නේ ඔයා රස්සාවටත් යන්න ඕනේ නේ මුලින්ම ඔයාගේ වීගෝ එකට හොඳ විශ්වාසවන්ත ඩ්‍රයිවර් මල්ලි කෙනෙක්ව ගන්න හරිද
1: මේ මොන නේද මට කරගත්තා ඒක
0: මොකද ඔයාර වෙලාව ඉතින් ඔයා රාජසේවය කරනවනේ
1: ඒක යනවනේ රාජසේවයට ආයි ඒක ගියාම රාජ්‍ය සේවය කරගන්න බැරි වෙනවා
0: නෑ නෑ හරි හරි මං කියන්නේ රාජ්‍ය සේවය කරන වෙලාවට ඒක
1: ගියාම රාජ්‍ය සේවය කරගන්න මෙහෙම බැරි වෙලා යනවා
0: නෑ ළමයි මං කියන්නේ ඒ වෙලාවෙත් ඒ පැය 8 කාලේ තුවට සල්ලි හම්බ කරන්න පුළුවන් නේ අර මං කෙනෙක්ව දාලා වැඩේ කරොත්
1: ආර බිස්නස් මේකක් නේ වාගෙන තියෙන ඔළුවේ
0: මම ටිකක් දන්නවනේ එහාට හිතන්නේ ඕගලන්ට වඩා මන්ට එහාට හිතන එක්කනේ
1: පොඩ්ඩක් එහාට කියලා වැඩි වෙලා වෙන්නේ තෝය
0: කරගන්න බැරි වෙලා ඊට පස්සේ අරවින්ද ඔයාට පුළුවන් මේක පික්මි එකට දාන්න
1: හා
0: රයිට් මොනම් හයර් දුවන්න දාන්න පුළුවන් නැත්නම් පික්මි ෆ්ලෑෂ් එකට දාන්න පුළුවන්
1: දාන්න පුළුවන්
0: ඔය මොන හරි ෆයිල් එකක් මොකක් හරි කෑමක් කේක් එකක් ඔය ටග් ගාලා යවා ගන්න මිනිස්සු පාවිච්චි කරන්නේ මේ දවස්වල පික්මි ෆ්ලෑෂ් ඕකට ටග් ගාලා දැම්මම ඔයාගේ වාහනේ ඔයාට නිදාගෙන ඉන්නකොටත් සල්ලි හම්බ කරන්න පුළුවන්
1: ඉතින් ඒකලා නිදා ගන්න එපා රාජසේවෙට
0: නේ ඔය ඒකද නිදා ගන්න එපා
1: ගිහිල්ලා බලන්න මේක වායරක දුවන්න දාලා අබ නිදා ගන්න එහෙම කරන්න සේවය කරන්නනේ මේක දුන්නේ නේද සේවය කරන එකට උපහාරයක් විදිහට ඔච්චර අඩු කරලා දුන්නේ
0: හරි
1: මෙච්චර මේ පෞද්ගල කංශය අපි ඉන්නවා එහෙම කතා කරලා පෞද්ගල කංශයට 100,000 අඩු කරලා දෙනවා කියන්නකෝ අපි එනවා කඩාගෙන
0: අනිවාර්යෙන්
1: හරිද
0: එහෙනම් පික්මි ෆ්ලෑෂ් දාමු නේ අරගෙන
1: පික්මි ෆ්ලෑෂ් දාලා දුවන්න
0: චෙතක් එකක් දාන්න
1: පික්මි දාන්න ඇප් එක දාගන්න එතකොට ඉතින් හයර් දුවන්නත් පුළුවන් ඒකේ ඒක මේ ඩිලිවරි සර්විස් එකට ඒගොල්ලන්ගේ ෆ්ලෑෂ් සර්විස් එකට මේවා කරන්නත් පුළුවන් හොඳ කොල්ලෙක් හොයලා දාගන්න මේක දුවන්න ඔබ ගිහලා වැඩ කරලා හවස වෙනකොට පහ මාරු දෙන්න කියලා
0: කියන්නේ. හරි ඔකේ.
1: මොකද මල්ලි අද කොහොමද අද ඉතාලම හොඳ ආදායම් තත්ත්වයක් තියෙන දවසක් සෑ ඇත්තටම බොරු කතා කරනව නැහැ සෑ මම මාර ආදායමක් නම් මට කරකවගෙන තියෙන
0: හරි I think කොහොමත් වීගෝ එකක් ගත්තට පස්සේ එතනත් වාසියක්
1: තියෙනවනේ ඒ ටික දුවාගත්තාම දවසේ මාර සල්ලියක් කරකව ගන්න පුළුවන් ප්ලෑන් කරන්න ප්ලෑන් කරන්න එහෙම හිතන්න ඕනේ හිතුවේ නැත්තම් කිසි දෙයක් වෙන්නේ නැහැ
0: ඒකනේ දැන් ඔබට ට්‍රක් එකක් තියෙනවා කියලා හිතන්නකෝ ඔබට පුළුවන්
1: ට්‍රක් එකක් තියාගන්න
0: ඒක පික්මි ට්‍රක් වලට දාලා එයාට පුළුවන් නේ හයර්
1: නේවා ඔව් ඒක තමයි
0: ටික කරගන්න පුළුවන් ඉතින් අපි පාරිභෝගිකයෝ විදිහට අපි හැමදාම හදිස්සියට දෙයක් යවන්න ගෙන්න ගන්න අපේ වැඩ ටික කරගන්න අපි නම් පාවිච්චි කරන්නේ පික්මි ෆ්ලෑෂ් ඔබත් try කරලා බලන්න ඒක මාර වටිනවා හදිසි වෙලාවක ඔබට මහන්සි වෙන්න දෙයක් නැහැ කාලය ඉතුරු කරගෙන සල්ලි ගාණක් දැනගෙන හරිම විශ්වාසනීය විදිහට ඔබට අවශ්‍ය කරන දේවල් ගෙන්න ගන්නත් යවන්නත් පික්මි ෆ්ලෑෂ්
1: අනිවාර්ය සේවා දැන් අපි දැන් පහුගිය දවස් ටිකේම අපි කතා කළා බදත් එකම තමයි ඩේවිඩ් පීරිස් දැන් අපි ඩේවිඩ් පීරිස්
0: ඔටෝමොබයිල්
1: පැත්තට ගොඩක් යනවානේ
0: ඕකේ
1: ඒ අය ගැන පුදුම විශ්වාසයක් නැන්නේ මේ ලෝකේ පුරා ඉන්න මේ වාහන නිෂ්පාදකයෝ ටොප් එන්ඩ් එකේ ඉන්න වාහන නිෂ්පාදකයන්ට තියෙන ඒ කියන්නේ දැනට මුළු ලෝකේ පුරා කතා කරන සුපිරි පැලැන්තිය වාහන නිෂ්පාදකයෝ
0: හරි
1: ලංකාවේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක ගැන පුදුම විශ්වාසයක් තියෙනවා මොකක්වත් නිසා නෙමෙයි ඒ ගොල්ලන්ට දෙන්න පුළුවන් ආෆ්ටර් සේල් සර්විස් පාර්ට් එක
0: මනරම්
1: පැරලල් පැරලල් සමකල නොහැකි සර්විස් එකක් ඔෆර් කරන්න පුළුවන් පුදුමාකාර විශාල නෙට්වර්ක් එකක් තියෙනවා ඒ නිසා ඒගොල්ලන්ගේ දැන් අලුත්ම රතවාහන මේ සම්බන්ධතාවය තමයි ග්‍රේට් වෝල් මෝටර්ස් ග්‍රේට් වෝල් මෝටර්ස් කියන්නේ මුළු ලෝකෙම දන්න නමක්
0: GWM
1: මම ඒවා දැකලා තිබුණේ මෙයා වීඩියෝ වලින් විතරයි
0: ඔකේ
1: තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එකෙන් ගෙන්නන්න ගත්තට පස්සේ තමයි ගොලන්ගේ ෂෝරූම් එකට මෙතන තියෙනවා යූනියන් ප්ලේස් එකේ තන්ට ගිහලා දැමස් හිරි වැටෙලා නෙමෙයි සිරි වැටෙලා යන්නේ
0: ඔකේ
1: හිරි වැටෙනවා නම් කමන්නේ සිරි වැටෙනවා
0: නේ මටත් ආසයි සිරි වැටෙන්න
1: සිරි වැටෙන්න යන්නකෝ
0: යන්න ඕනි බලන්න
1: යන්නකෝ මෙතන ෂෝරූම් එක මෙතන නිකන් ගෙම්බ ගැහුවා වගේ මෙතනට නම් මේක අත්තුම ඉන්න එපා ඒවට ගිහින් බලන්න ගෙම්බගේ වාට වෙන කාටද මෙතන මෙතන ගෙම්බෝ ඉන්නේ ඔය සද්දෙත් ඇහෙන ඉතින් මේ අහන්නකෝ දෙක දෙක නෙමෙයි ඉතින් අපි කතා කරා ඒගොල්ලන්ගේ ලංකාවට ආපු ෆ්ලීට් එකේ තියෙනවා හවල් H6 එකේ හයිබ්‍රිඩ් වර්ෂන් එකයි ප්ලග් ඉන් හයිබ්‍රිඩ් එකයි හවල් H6 GT ග්‍රෑන්ඩ් ටෝරින් එක තියෙනවා මට ඒක තාම විශ්වාසනේ එක හයිබ්‍රිඩ් එක ප්ලග් ඉන් හයිබ්‍රිඩ් කියලා මම පොඩක් හරි මේක නේ ඒක තමයි ස්පෝර්ට්ස් ලක්ෂරි SUV එක
0: හරි
1: ටෝරින් එක GT කියන්නේ නෙමෙයි ග්‍රෑන්ඩ් ටෝරින් එතකොට ටැංක් 500 ටැංක් 300 ඒක නම් හයිබ්‍රිඩ් වර්ෂන් එකක් මේ සියලු වාහන වලට පොදු ලක්ෂණ මම හිතනවා දැන් ඔබ මේවා මම නම් මට නම් ඕනේ ඔබව ටෙස්ට් රයිඩ් එකකටම ගෙනියන්න ටෙස්ට් රයිඩ් එකක් කරන්න ඕනේ නැකම් මේ බොරුවට මේ ගෙදර ඉඳන් නැකත් බලලා වැඩක් නෑ ආර වගේද මේ වගේද
0: හීන දකින්න එපා
1: සීරියස් බය කෙනෙක් ගෙදර ඉඳන් ආ ඒ වගේද මේ වගේද බලන්නේ රිවිව්ස් දෙක තුනක් බැලුවා කෙලින්ම ගියා ෂෝරූම් එකට ගිහලා දැන් දාලා කරකෝලත් බැලුවා ටෝක් එක බැලුවා පුලින් පාරම බැලුවා ෆැසිලිටීස් බැලුවා ඔප්ෂන්ස් බැලුවා ඩිස්පෙන්සරි අන්ඩිස්පෙන්සරි නැන් තේරුවා නෑ
0: ගාන බැලුවා ඔක්කොම බැලුවා වැඩේ සෙට් වුණා
1: අනිතකෙදී ගෙවන්න ගන්න පුළුවන් නේ ණය පහසුකම් ඕනනම් ඒ ටිකත් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකෙන් ලස්සනම ඩිරෙක්ට් කරලා කරලා දෙනවා අනිත් බාරෙන් ඔක්කොම රෙඩි කරලා කතා කරන්නේ මේක මේ වාහන ෆ්ලීට් එකේම තියෙන ජෙනරල් ෆීචර්ස් එහෙම නැත්නම් කොමන් ප්‍රීමියම් ෆීචර්ස් එක කොමන් ෆීචර්ස් ගොඩක් තියෙනවා කොමන් වලත් ප්‍රීමියම් ලෙවල් එකේ ෆීචර්ස් එකක් ඔටෝ පාකේ ඔයා වාහනයක් ඔටෝ පාක් වෙනවා දැකලා තියෙනවා
0: මිස්
1: මගේ කාලේ නැස්ති වෙන නිසා ඔයා වාහනයක් ඔටෝ පාක් කරනවා දැකලා තියෙනවද මොකද්ද ඔය කියන්නේ
0: ඔටෝ පාක් කරනවා දැකලා තියෙනවද
1: දැකලා තියෙනවද කියලා කොහෙදද කොහෙද
0: අපි ඔටෝ පාක් නේ කරන්නේ
1: ඔටෝ පාක්ද කරන්නේ
0: මම පොඩක් ඉතින් ඔව් කියන්නත් මේ මොකද්ද මේ මගේ
1: ඔටෝ පාකින් ඉස්සෙල්ලා කියන්නකො මොකද්ද ඔටෝ පාකින් කියන්නේ කියලා හරි දැන් දීපල්ලා දීපල්ලා උත්තර
0: ඔටෝ
1: සමහර තැන්වල තියෙන අපිට වාහනේ මෙතනට දාගන්න පුළුවන්ද නැද්ද කියලා හිතාගන්න බෑ. එතනට ගියා.
0: හරි.
1: එතන ස්ලොට් එක මාක් කරා. බොත්ත මෙබුවා. රිවර්ස් එකට දාන්න දෙයක්වත් නැද්ද මන් දන්නේ නැහැ. ආයෙ මුකුත් නැහැ ටක් ගාලා කියලා ස්ටියරින් එකෙන් අත් දෙක ගත්තා.
0: යස්. ඔටෝ පාක්.
1: කපලා කරලා කරකෝලස් දානවනේ දල්ලට ගහනවනේ වාහනේ. අන්නේ පහසුකම ওই වාහන ෆ්ලීට් එකට මෙනවා. එතකොට අපි නිකන් මුදුනා වෙන්න අපි රිවර්ස් කරනවා නම් ඔව් රිවර්ස් ට්‍රැකින් අපිට දීලා තියෙනවා
0: රයිට්
1: අපිට තිතටම මොනිටර් කරගන්න පුළුවන් සමහර අය හදන ටෝපාකින් දාන්න තමම්ම තමයි රිවර්ස් කරන්නේ කමක් නැහැ ඊළඟට පවර් ටේල් ගේට් එකක් තියෙනවා. මේක කකුලෙන් මෙහෙම කරලා යටින් මෙහෙම කකුල ආව කරලා හොලෙවහම දැන් හිතා ලොකු පෙට්ටියක් උස්සන් එනවා මේ වාහනේ දාන කියලා. වාහනේ කාට පෙට්ටි එක මේක බීම තියලා අතුර දාලා ඔබලා ඒව කරන්න ඕනේ.
0: කකුල මෙහෙක්
1: කරන්න.
0: හරි.
1: ඒක එහෙමයි වෙලා තියෙන්නේ. කකුල මෙහෙක් කරන්න. මෙහෙක් කරපු ගමන් මෙන්න බොලේ බූට් එක ගන්නවා. මෙන්න බොලේ පෙරහැර යනවා. හරිද? මේවට වැඩේ.
0: හරි පොෂි තින්නේ ඒක.
1: Apple CarPlay එහෙම නැත්නම් Android Auto. ඒවයින් අපේ infotainment system එක මේවා වෙන්නේ. ඉතින් ඒක තියෙනවා screens දෙකක් අනිවාර්යම instrument cluster එකයි. infotainment system එක මේ වචනත් දැන් හරියට දැන් හුරු වෙගෙන එන්න ඕනේ අපිට. voice assistance. හරිද? hello google අරවා මේවා hi google ඒවා විතරක් නෙමෙයි වාහනෙත් එක්ක ඔබට communicate කරන්න පුළුවන්.
0: hi.
1: හරිම ලස්සන කටහඬක් එහෙම යාට තියෙනවා. ඉතින් කටහඬ වෙනස් කර ගන්නත් පුළුවන්ද කොහෙද?
0: මගේ voice එක දාන්න බැරිද දන්නේ නැහැ.
1: seats එක electrically operate වෙනවා. ඔක්කොම නිකන් high class වැඩ තියෙන්නේ. එතකොට wireless charging ඔව් තියෙනවා.
0: පොදු ලක්ෂණ මේ.
1: ඊළඟට 540 degree parking cameras. 360 නෙමෙයි ලොක්කා 540. වහලේ ඉඳන් පේනවා.
0: හරි ඔකේ.
1: heated ventilated and memory seats. 19 inch alloy wheels. advanced driver's assistance.
0: හොන්ද ඔක්කොම.
1: ෆෝන්
0: පොදු ලක්ෂණ
1: ෆෝන් නේ ෆෝන්
0: මට මුකුත් කියන්න බෑනේ
1: රෝද හෝන් එන්ජින් වීදුරු දොරවල්
0: සීට්ස්
1: සීටෝ
0: ඔක්කොම පොදු ලක්ෂණ
1: මට ඔයාලට කියන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාමගේ මූණ බලන්නේ නැහැ ඒක මං කිව්වොත් ඒ නිසා අපි මෙහෙම කරගෙන යන්න හරි
0: සන්දතයි
1: ඒක නම්බරයක් කියන්නේ බෑ ඉතින් මේ කතා කරලා මිනිහෙකුට ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඉල්ලන්න 0.118 අර මාර හෙන්නම හෙන ලක්ෂරි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් වෙන වාහන වල තියෙන ෆීචර්ස් මෙන්න අපේ affordable range එකට ඇවිල්ලා බලේ
0: yes

0: විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
4: සීවොඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස් ෆුඩ්
5: සිටි මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ
6: මොකක් හරි නෙවෙයි
7: ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ
8: අලවියෙන් පසු සේවයත් සුපිරි
9: නඩත්තුවත් අඩුයි
10: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
11: ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙදී
12: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රස විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත්කම
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
14: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011-544-5000
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestic Lanka Tiles
14: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011-7888-666
16: Kadit Loku Karla Neda
17: Nathuwa Sir LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: මට පිරෙන්න සියත.
1: අර ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,990 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0766252330.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0761331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, Bajaj Vigo Electric 3 රෝද රථය. තැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙති.
6: Listen up, Colombo. Vietnam is calling.
7: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
8: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
6: Let's Vietjet.
9: Asset Line Finance within best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycles සහ පහසුම leasing. අමතන්න 0114700
10: 2500 එක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
11: One second phone
12: පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.

0: ඒතන මට එතන කෝඩිපිතික් කර දාන්න කෝඩිපිතික් කර යන්න කොට ඔක්කොම කතා අපි සම්පූර්ණ වෙනස් නේ මම කෝඩිපිතික් වුණා නම්
1: රයිට් ඔක් කෝඩිපිතික් වුණා තෝ මොකද කරන්නේ අරවින්ද ඔෆිස් එනවාද කියන්නකෝ මට ජොබ් එකට මොකද කරන්නේ
0: නෑ මම ෂෝ එක කරයි
1: නියමයි
0: මොකද කරන්නේ මං ආසයිනේ
1: හරි ඊට පස්සේ
0: රස්සාවකටත් වඩා ඉතින් මං ආසයිනේ
1: ඔව් අපි වැඩසටහනක් නේ නිකන් මේක අපේ නිකන්
0: එනිසාර ඔයා වගේ නිකන් කීයක් හරි හම්බෙච්ච ගමන් ඉස්සෙල්ලාම රන්දයක් පෙනුම ආපු ගමන් හැරමිටියට පයින් ගහනක මම මගේ ජීවිතේ මෙච්චර දුර ගෙනාපු ඒ වෘත්තිය නිකන් මේක කරන්නේ
1: නැහැ මම ජොබ් එකට එනවා මමත්
0: නෑ ඔයා කියලා දෙනවා හෙට්ටයි ඉඳන් බැලට අපි මිස් මැරිලා ඉපදිලා නෑ මෙතන කවුරුවත් වායි ඉපදිලත් නෑ මම ඉපදිලත් නෑ මෙන්න මේ නංගී දෙනා යායි ඉපදිලත් නෑ අර යාපත් ස්ටුඩියෝ එකේ ළමයි මැරිලා ඉපදිලත්
1: නෑ මම දැන් මැරිලා ඉපදිලාලු
0: ඔව්
1: හරි
0: ඔයා මැරිලා ඉපදිලා
1: නෑ
0: අයි මේ කරදරය වෙන
1: මම දවස ගානේ මැරි ඉපදිනවා
0: ඒ මම ඔයත් එක්ක චෝක් කරා එරනේ
1: ඊයේ ගිහම දේ අද මතක නෑ ඊයේ තරහ මිනිස්සු අද දන්නේ නෑ ඒ වගේ
0: අනේ බොරු කියන්නේ පා ඔයාගේ තරහකාරයන් ගෙනන්න නම් ඔයාලා ලයිස්තුවම නිකන් ඇස් දෙක පෑන කියන්න පුළුවන් ඩයලොග් එකක් හරිද අර අලියා ගල තියන් ඉන්නා වගේ තමයි හක්කේ
1: හරි
0: අම්මෝ හරිම සුදන වෙන්න යනවා ඉඳගෙන මට බැනපු ඊයේ බැනපු මිනිහා මට අද මතක නෑ මේ දැන් ටිකට ඉතලත් මිනිහ කුර බැන්න නොනම් මේ ඔය මේ සිරික්කයට යටින් තියෙන කඩු කිනිසි පිහි දන්වැල් තේන් යකට බට තියෙන්නේ අම්මෝ අයියේ කවුද බල්ලි මේ අර මේ තමයි ඇත්ත තත්ත්වේ මෝ යක්ෂණියෙක්මයි අර මිනිහ කොහොම ඉන්නවද කියලා මං කන
1: එහෙම
0: නෑ බය ඇත්ත මේ මිනිහා ඇඩ්වර්ටයිසින් නේද මිනිහා ඇඩ්වර්ටයිසින් එපාඩෝ මියර බරණ ඇඩ් එකක් දැම්ලා හරිය මගේ ඇඩ් එක වාගා අම්මෝ
1: මේ අරවින්ද
0: ඔව් හරි මං කෝටිපතිය කුණෝ තින්
1: yes ඔගේ පළවෙනිම දේ
0: මම හැබැයි ගෙදර ඉඳන් ගොඩක් වෙලාට මට ආසාවක් තියෙන පොඩි ස්ටුඩියෝ එකක් දාගන්න
1: yes okay
0: මට ටිකක් සල්ලි ටිකක් මදි එකට පොඩි බඩු ටිකක් තියනවා ගන්න
1: කීයක් වගේ දෝනේ කියන්න තගා
0: ඔයා කෝටිපතියෙක් නෙවෙන්න තාම ඔයාට මෙයා රුපියල් 500ක් ඇදලා ඉපරද මේකකින් හැම වෙලාවෙම 500 අදින්න එපා හැම වැඩේට
1: ආරයිට්
0: 500ට වඩා යනවද පොඩ්ඩ වෙනව ගන්නවා 500ලියට මම අගේ කරනවා මම
1: අගේ
0: කරනවා මේ 500 දෙන්න හදන එක ගැන නමුත් ඊට වඩා පොඩ්ඩක් මට සල්ලි ටිකක් යනවා ඒක මට 200,000 වගේ යනවා ලක්ෂ දෙකක් තුනක් යනවා ස්ටුඩියෝ එකක් හදලා දාන්න අන්න සද්ද වැහිලා ගියා චුට්ටාර එකතු කරලා ඒ කවදාරි ස්ටුඩියෝ එකක් හදාගන්න පුළුවන් වුණොත් කියන තැන තමයි මං ඉන්නේ.
1: හැබැයි ලොතරැයියක් ඇදුනොත් ඔය පළවෙනිටම කරන වැඩේ තමයි ඔයගේ ස්ටුඩියෝ එක ගොඩ දාගන්න එක. නියමයි
0: පුතා. මගේ වෘත්තීමය භාවයෙන් තාම මට පොඩි පොඩි ලස්සන වැඩ කරන්න පුළුවන්. මාත් පටන් ගන්නවා ලස්සන ස්ටුඩියෝ එක හදලා ඒකේ TikTok කරනවා මං.
1: නියමයි.
0: ඔයාට වැඩිය මං සල්ලි හොයන්නේ.
1: මම එතකොට ඔයාට දෙන්න ෆුල් සපෝට් එක. මං ඒවා රීපෝස්ට් කරලා මේවා කරලා මං ඔයාව ඒක මන් දෙනවා මගේ පැත්තෙන් මන් සපෝට් කරනවා.
0: ඇත්තද කියන්නේ?
1: Yeah, definitely. ඔයා මගේ අරවින්ද අයියානේ. ඔයාට දැන් ලොතරැයියකුත් ඇදිලානේ.
0: ආ ඒකයි මේ.
1: ඔයා හිතනද මේ නංගි අහකබලයි කියලා?
0: මට ලොතරැයියක් ඇදුනට පස්සේ. ඊට පස්සේ
1: හරි.
0: මං ඒ සල්ලි තියෙනවනේ. මම අවශ්‍යම දේවල් ටික ඉස්සෙල්ලා කරනවා. ඊට පස්සේ මම බලනවා right. මොකද මට පොඩි අදහසක් තියෙනවා ගේ ලස්සනට හදන්න.
1: Ha, okay.
0: පොඩි පොඩි රිපෙයර්ස් ටිකක් තියෙනවා. ඒ ටික මං කරනවා. එතකොට මට පුළුවන් දවසක ඒ ගෙදර මට පුළුවන් Airbnb වගේ මොනවා හරි එකට දීලා මම පොඩි ගයක් ගන්නවා.
1: හරි ඔකේ.
0: එතකොට මට පැසිව් ඉන්කම් එකක් තියෙනවා.
1: මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම් ඔතනදිම. ඔයාට පුළුවන් ඔයගේ බිත්ති වලට වෝල් ක්ලැඩින් දාන්න සුපර් මැට් එකෙන්
0: මම හිතන මගේ ගෙදර ලස්සනට මේවා කරන්න.
1: නම ලුක් එකක්. ඔයා හදන්න ඔයගේ රූෆින් එක දාන්න. ඒකත් දාන්න සුපර් මැට්. හොඳ ලස්සන සීරිමක් ගන්න. ඒකත් සුපර් මැට් වලින් කරන්න. වැහි පීලි උපාංග සුපර් මැට්. සින්ක් ඇලුමිනියම් නියමිත ප්‍රමාණයට තියෙන සුපිරිම ප්‍රොඩක්ට් එක. මොකද්ද?
0: සුපර් මැට්.
1: හරිද? ඊට පස්සේ ගේට්ුව
0: වෝල් ක්ලැඩින් කරමුනේ.
1: ඔව් ගේට්ුවක් දාන්න.
0: අත සම්ප්‍රදායික දැන් බිත්තිනේ තියෙන්නේ.
1: ඔව් ඒක හරියට.
0: ලස්සන වෝල් ක්ලැඩින් වලින් වෙනමම ෆේස් ලිෆ්ට් එකක් දෙන්න.
1: හරියට හරි.
0: පහලෙත් දැන් පොඩ්ඩක් ඩැමේජ් වෙලා මේ වහිනකොට එහෙම පොඩ්ඩක් අමාරුයි. දැන් තෙමෙනවා තැන් දෙක තුනක්.
1: ඔව් ගේට්ුව අපිට අඳුර ගන්නත් බෑ ගේට්ුව මොකද්ද කියලා.
0: ගේට්ුව හොඳට දාන්න ඕනේ.
1: හොඳට දාන්න ඕනේ. ඒකටත් දාන්න ගේට් ක්ලැඩින්.
0: රයිට්. දාලා හොඳ සෙන් ගාඩන් එකකුත් හදනවා.
1: හරි.
0: හදලා ඔන්න දැන් බලන්න මම නිදාගෙන ඉන්නකොට පවා සල්ලි එන්න විදිහ හිතන්නේ මම.
1: හරි ඔකේ ඔකේ.
0: එතකොට පැසිව් ඉන්කම් එකක් මට තියෙනවා. මම පොඩි ගේ කෑල්ලකුත් ගන්නවා.
1: හා නියමයි.
0: ඔය ඉතින් වයස ගියාම ඔය හැටි මේ කාමර 10 15 ඕනේ නැනේ.
1: හ්ම් හ්ම්.
0: එතකොට ඉතින් යම්තම් කාමරයක් දෙකක් කාම්බරේට මල්ලලා ඔස්ට්‍රූම් එකක් කරගන් බාත්රූම් එක ඔහොම පොඩි එකක් ගන්නවා. ඒ ඇති ඉතින් අපි මේ අපි දෙන්නට ළමයිනුත් ඉතින් අපිට සලකන එකක් නැහැනේ.
1: ඒව දැම්ම දන්නවනේ මේ හැසිරෙන විදිහ.
0: අනිවාර්යයෙන්. ඉතින් මේ
1: හරි
0: මේ රස්සාව පුළුවන් තරම් කල් කරනවා. අනේ ආදායමත් එනවා. ඉතුරු සල්ලි ටික මම හොඳ ෆික්ස් ඩිපොසිට් එකක් දැනට දානවා. රිස්ක් එක අඩුම මේකනේ.
1: එක්ස්කියුස් මී අරවින්ද, මං එතනදි තුවාට පොඩි සපෝට් එකක් කරන්න. ඔයාට පුළුවන්
0: සල්ලි ටික තියාගන්න
1: කොමර්ෂල් බැංක් එකත් එක්ක එකතු වෙලා ඔය වැඩේ ගොඩ දාගන්න. ඔයාගේ සල්ලි ටික ඔයා දාන්න, ඒගොල්ලගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න, ඩෙබිට් කාඩ් එකක් ගන්න. විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් සල්ලි හැමතැනම උස්සගෙන යන්න ඕනේ නැහැ
0: නේ.
1: ඔයාට ටග් ගාලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගනුදෙනු ටික කරන්න පුළුවන්. අනිත් එක
0: මම මේ බලන්න මේ එන්එල් බිල් උතරයියක් ඇදලා කෝටිපතියෙක් වුණාම මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන හැටි.
1: ඔක් කෙලින්ම ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්
0: එක ගන්න ඕනේ.
1: ප්ලැටිනම්
0: කරන්න ඕනේ.
1: ඒකේ gold තියෙනවා, silver තියෙනවා. මේ විදිහට ඔයාගේ ආදායමට ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන් ඔයාගේ ක්‍රෙඩිට් කාඩ්
0: එක. අර ආදායමනේ දැන් මට තියෙන්නේ.
1: yes ඒකයි bro ආඩි.
0: ඇදලානේ මට දැන් කෝටිපතියෙක් නේ මම.
1: ප්ලැටිනම්
0: එක ගන්න. මොනවද කතරන්නේ?
1: ඉතින් මං හිතනවා ආඩි එතකොට කමර්ෂල් බැංක් එකත් එක්ක ඔයා ක්‍රෙඩිට් කාඩ්ස් අරගෙන ඔයාගේ සල්ලි ඔක්කොම ෆික්ස් ඩිපොසිට් දාලා මං හිතනවා ඔයාට එයා සල්ලි වලට තියෙන ආරක්ෂාවයි සල්ලි මැනේජ් කරන ක්‍රමයයි ඔය දෙකම ආඩු කොට දා ගන්න පුළුවන් වෙයි කියලා කමර්ෂල් බැංක් එකත්
0: එක්ක. හරි. ඊට පස්සේ මම
1: හරි
0: ප්‍රයිම් එකේ මොනවා හරි හොඳ ප්‍රොජෙක්ට්ස් බලලා ඒවට ආයෝජනය
1: කරනවා. ඉන්වෙස්ට් කරනවා. වෙරි නයිස්.
0: ඒව ගණන් ගියාම මම ඒවා විකුණනවා.
1: හරියට හරි.
0: හරිද?
1: හරි හරි.
0: එතකොට මම ඒත් මම වැඩට එනවා.
1: වැඩට එනවා.
0: මං එනවා මං එනවා.
1: ඒක කමන්නේ.
0: වැඩට එනවා නැත්නම් ගෙදර ඉඳන් ස්ටුඩියෝ එක තියෙනවනේ දැන්.
1: හරි ඔකේ.
0: තින්න ලයිව් යනවා.
1: එතකොට ඔයාට මේ
0: මම නිකන් අනවශ්‍ය මිනිස්සු ආශ්‍රය කරන එක නවත්තර නිකන්. කෝක මිනිස්සු.
1: ඔව්. එතකොට මාව හැලෙන?
0: නෑ. ඔයා දුෂ්ට මිනිස්සු ආශ්‍රය කරනවා.
1: හා කෝක ගත් මං කෝක නෑනේ.
0: දුෂ්ට මිනිස්සු හොඳයි කෝක මිනිස්සුන්ට වඩා.
1: දැන් අරවින්ද ඔයා එතකොට ඔන්ලයින් ද සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මැදිරියත් එක්ක
0: ඔයා ඔන්ලයින් ඔන්ලයින්
1: එහෙනම් හච් දාගන්න හච් ශ්‍රී ලාංකිකයන්
0: සීන් අන්තර්ජාලයෙන් දිගේ මං එන්නේ.
1: හරියට හරි හච් දාගන්න කවරේජ්
0: වාට ඇහි ඔය වෛරල් වෙන සද්දෙන්
1: හිනෝ නංගි හිනෝ නංගි මාව ගන්න නංගයා එන්නේ බිලතරයක් ඇදිලා මගේ රක්කක් අයියා මම එහෙනම් ඉතින් වාට සලකනවා.
0: ඔයා මේ ස්ටුඩියෝ කරන් එහෙ එන්න බලයි.
1: මන්න ආසනේ
0: ඔයා දවල් අවස කතාරයි.
1: සල්ලි කීයක්වත් වැඩිපුර වියදම් වෙනවට මම ආසනේ අරවින්ද. ඒ හින්දා මම ඔයාට එතකොටත් කියනවා ඔයා කීයටවත් ඔයාගේ data package එක මාරු කරගන්න එපා. H15 ම තියාගන්න. ඔර කොච්චර සල්ලි තිබ්බත් ඔයා data වලට රුපියල් 1199යි වියදම්
0: කරන්න. හරියට හරි.
1: හරි?
0: අන්න හරි.
1: අන්න හරි.
0: හරි. හරියට හරි.
1: කියන්නේ.
0: කියන්නේ. සිගනෝඩ කියන්නේ. කිසිම තේරුමක් නැහැ. බලන්න මං කෝටිපතියෙක් වෙලත් 1199 වියදම් කරන්න හිතානේ. සල්ලි තිබ්බ ගලා නිකාන් ඩේට වලට වියදම් අන්න හරි.
1: දැන් තව ඉස්සරහට යනවා. තව ඉස්සර දැන් මොනවද දැන් ඊළඟට දැන් කෝටිපතියෙක් වෙලා
0: සල්ලි ගෙවර කරා ඒ වගේ.
1: ඔයා නිින්ද ගැන
0: නිගන්නේ කන මට්ටමට වැඩි යන්න වගේ
1: යන්න. නිින්ද ගැන හිතුවා. වා නිින්ද ගැන. ඔයාගේ නිින්ද ගැන හිතුවා දැන් කෝටිපතියෙක් නේ වා දැන්.
0: කෝටිපති රජෙක් උනත් වැඩක් නැහැ පුතා නිින්ද යන්න.
1: ඒකනේ.
0: සහතික ඇත්ත.
1: ඒකට නම් ඔයා මේ වීකෙන්ඩ් එකේ මේ අන්නාරවින්ද BMICH එකට ගිහිලා අර කැදල් එක්සිබිෂන් එක තියෙනවානේ. ඒකේ මේ සිකුරාද සෙනසුරාදා
0: කියලා. ඔතන යදෙනකම් ඉන්න බෑනේ.
1: නෑ කලින්ම යන්න. කලින්ම ගිහිලා පොඩ්ඩක් මේ එතනදී දැන් අපිට ඕනම් පුළුවන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලගේ වෝඩ් ප්ලේස් වල තියෙන
0: මේ
1: ෂෝරූම් එකට ගිහිලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්.
0: පුළුවන්. බැරියක් නෑ. බැරියක්. ඒක නෙමෙයි මේ කියන්නේ.
1: යස්.
0: හරිද? ඊට වඩා අර ඔබ නිකන් BMICH එකට යන්නේ නිකන් පොඩ්ඩ නිකන් ඇහුනොත් සද්දයක් BMI සීට් එක පැත්තෙන් එහෙම බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා නේද?
1: එහෙමනේ අපි පුරුදු වෙලා
0: තියෙන්නේ. අනේ රයිට්. ඉතින් කවද්ද දවස් ටික 4 5 6 කියන්නේ මේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ඒගොල්ලන්ගේ හෝල් A එකේ 3 4 5 69 70 71 86 87 88
1: ළඟ ළඟ ළඟ
0: කියන්නේ සෑහෙන
1: ඕ
0: ලොකු ඒරියා සරන් තියෙනවා මට තේරෙනවා මට තේරෙනවා.
1: ඔව් ඒක හරි.
0: හරිද? මොකද මේ මෙට්‍රස් දාලා divans dala headboards dala tamana quilts dala
1: hari
0: endan hadala obata nida ganna experience ekatenin aragan
1: pillows ut
0: tiyena etana lajja hite de etana ara godak senage inna nisa aya godak alawela wage inna nikan me oyida mata
1: na eka ganan ganne pa kyan tamange wade karanna ehema lajju unoth apita ba
0: minissu balan innawa minissu mona hita ayi ane minissu mona hita wadena apita mokada ne
1: wadadi wadak karana neme
0: o meka experience ekak ganna endi alawenna onna nathuwa eka nida gaththama denna feel ekak ඒකෙන් ඔබේ නෙගටිව් එනර්ජි ඇබ්සෝබ් වෙනවද? ඒක නිදාගෙන විනාඩි 5ක් හිටියපුවාම වාටින් අලුත් ජීවිතයක් පණක් ලැබුණා වගේ මේ අපි මේ කියන ඒවා බොරුද?
1: ඇත්තද?
0: මේවා ඇත්තද? ඔබ එක්ස්පීරියන්ස් කරලා බලා ගන්න. වචනයක් බොරු කියලා නැහැ. වචනයක් බොරු කියලා නැහැ ඒවා ගැන. ඊට පස්සේ අර කූල මෙට්‍රස් එකේ පෙරලිලා බලන්න.
1: කොහොමද ඒ කූල් එක කියලා
0: ඔගල කූල් එක කියලා බලන්න. ඔබ විශ්වාස කරන්නේ නැහැ ෆ්‍රිජ් එකක් උඩ නිදාගත්තා වගේ ගතිය.
1: ඔව් අනිත් එක මේ දවස්වල රෑට තියෙන මහා අමුතු රස්නයක්.
0: කප්පා. කතා කරන්නේ ඒක.
1: එල්නිනෝන්ද දන්නේ නැහැ නේ? එල්නිනෝන්ද දන්නේ නැහැ ඒක. ඒ අමුතු රස්නේ මට හරි අමාරුයි. නිදාගන්න ගියාම මම හිතන්නේ කූල මෙට්‍රස් එකක් බැලුවා නම් හොඳයි කියලා හිතනවා මේ දවස්වල. හරි එහෙනම් BMICH එකට යන්න. සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් තුනේම මේ එක්සිබිෂන් එක තියෙනවා කැදැල්ල එක්සිබිෂන් එක. රයිට්. දැන් ඔයා මට වනා දරන් දෙන්න ලතරයක් හදනවා.
0: දැන් ඔය ටික කරලා යනකොට සල්ලි ඉවරයි.
1: කිසිම නෑනේ නිකන් අර මම ඔයා එල්ලි ඔයාගේ පස්සෙන් මෙනෝ වගේ නිකන් මිනිස්සු ඉතන. එහෙම
0: නෙමෙයි. එහෙම නෙති මේ වෙන්නේ.
1: ඔයත් මගේ පස්සෙන් එන්න. දැන් ඔන්න ඔයා මගේ පස්සෙන් එන්න. මට මොනවද අරන් දෙන්න?
0: කිසි දෙයක් අරන් දෙන්න කියන්නේ
1: නෑ.
0: මොන අරන් දෙන්න? මොකක්ද ඉතින් අරන් දෙන්න මොකක්ද ඕනේ?
1: මඩ අබාන්ස ඔඩියෝ සිස්ටම් එකක් අරන් දෙන්න.
0: අයියෝ ඒකද මල කෝටි බැලන ලෝකෝටිපතික් වෙනකන් ඉන්නවනේ මේ රුපියල් 1500ක් දීලා. මේ මූලික ගෙවීමක් කරලා අරන් යන්න බැරි තරම් මොනවා මේ කවුද මල්ලි මේ
1: දැක්කට පොඩි පොඩි දේවල් ඉල්ලන්නේ
0: ඕ ඉතින් රුපියල් 2799 ඉඳලා මේ ස්පීකර් ඉතර ගානක්වත් මම්ම නම් ඔයා වාසිය කරන්නේ නැහැ ඊට පස්සේ
1: හරි
0: මාස 12ක් වෙනකන් පහසු ගෙවීමේ ක්‍රමය දීලා
1: තියෙනවා
0: 1500යි මූලික ගෙවීම
1: හරි
0: ඔයාට ඕන නම් පොඩි බ්ලූටූත් ස්පීකර් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ලොකු පාටි බොක්ස් එකක් ගන්න පුළුවන්
1: හරි
0: ලංකාවේ තියෙන ඕනම අබන්ස් ප්‍රදර්ශනාගාරයකට ගිහලා කියවර කරන මේ වගේ දේවල් වලට මාව සම්බන්ධ කරගන්න දෙයක් නැහැ.
1: අනිත් එක ඕගොල්ලෝ මීට කලින් ඒව එක්ස්පීරියන්ස් කරලා තියෙනවනම් buyabans.com සයිට් එකට ගිහිලා ඔන්ලයින් ඕඩර් කරගන්න.
0: මම වාර අබන්ස් ෂෝරූම් එකක් කරන් දෙන්න. ඉවරනේ කතා.
1: ඕකේ.
0: දෙනවද කියලා අහලා බලන්න.
1: දෙයි දෙයි දෙයි
0: දෙයි. දෙයි දෙයි දෙයි දෙයි දෙයි. දෙයි දෙයි දෙයි දෙයි. ඉතින් අද මම අබන්ස් ඔඩියෝ එකට ගිහලා බලන්න. එක්ස්පීරියන්ස් කරලා තමයි අපි ගන්න ඕඩියෝ ගන්න කොට. එක්ස්පීරියන්ස් කරන්න ඕනේ ඔබට ගැළපෙන සද්දේ අරක මේක පෙනුම ඒවා මේම ඕ ගාලා සද්දේ ඕනද හිමින්ද ඕනේ චූටි ස්පීකර් එකක් ප්‍රමාණවත්ද හිමින්ද අහන්නේ කොහෙද ඉන්නේ ඒවත් වැදගත් නේද ආල පාල මිනිස්සු ටිපර් වෙන්න ඩයල්
1: දෙන්නේ
0: පොඩ්ඩ යයි ගාලා එන ඩයල් කරන්න බෑනේ තින්නේ
1: මේ අර සමහර කායිගේ තියෙනවා යටිපතුල් හරිම ඝනකමයි මොන මහතයි ඒගොල්ලන් ඔය ගිනි පාගෙන ඒ වගේ ඒ වඩත් ගොඩක් කට්ටිය යන ඔය යටිපතුල් මහත එහෙම අහලා තියෙනවා කතාවක් අපේ නම් තින් සෙච්චර හයිය නෑ අපිට දැන් ටයිල් එකක් වුණත් ඕනට රත්තුනොත් අඩියක් තියන්න බෑ ඒක සාමාන්‍ය ටයිල්ස් වල තියෙන කාරණාවක් ඔය විවෘතව තියෙන එලි මහනේ හදලා තියෙන ඔය රූෆ් ටොප් ඒව ඔක්කොම ගත්තොත්
0: ඒ ටයිල් එකට රස්නේ උරනෝ
1: අවශෝෂණය කරගන්නවා
0: ඕ ඒක පස්සේ දැන් ටයිල් එක රත් වෙනවා
1: ඒක ගේ ඇතුලේ රස්නටත් ඒක බලපානවා සෑහෙන දුරට
0: පළ බානවා මේව පළ බානවා ජීව තේරුමන්නේ නැහැ කතා කරන්නේ මේත් එක්ක මම්ම ඉන්න හොඳයි මම්ම ඉතින් මේ අල්ලන් ඉන්නවා මිසක්
1: වෙන
0: මිනිහෙක් නම් ඉන්නේ නැහැ ඉතින් මම අන්තර කෝටි ගාණක් ඇදිච්ච මිනිහෙක් අවසෙන්
1: හරි ඉතින් දැන් ඕකට අපි විසඳුම් එක එකව අපි try කරලා බැලුවා තනකොළ වැව්වා ලොකු ගස් වැව්වා අරක කළා මේක කළා අපි try නොකර හිටියේ නෑ අපි try කරා but ඒ ඔක්කොම fail හැබැයි ලංගා ටයිල්ස් මේකට try එකක් දුන්නා
0: ඒවත් sir fail
1: මොකද්ද
0: ඒ කරපු ඒවා fail
1: අපි කරපු ඒවා
0: fail
1: sir fail
0: that's fail
1: sir fail අපි හැබැයි ලංගා ටයිල්ස් අත තිබ්බා වැඩකට ඒක pass ඒ තමයි cool roof top tile එක ඒකට අනේ දෙයනේ
0: මම නේද මට කිසිසේත්ම හිතුනේ නැහැ.
1: හරි.
0: ටයිල් වලට ටෙක්නොලොජි එකක් තියෙනවා කියලා. ඉරෙලි රස්නේ උරා ගන්න නැතුව හරවලා යවන්. මම දැනන් හිටියේ නැහැ ඒක මනින ඉන්ඩෙක්ස් එකක් තියෙනවා.
1: හරි, ඔකේ.
0: මම දැනන් හිටියේ නැහැ ලංකා ටයිල්ම මට කියන තාක්කල්.
1: හරි.
0: මේ ඉන්ඩෙක්ස් එක සාමාන්‍යයෙන් 82 කින සීමාවේ තිබුණාම ඒක පිළිගත් සම්මත තත්වයක් කියලා.
1: හරි.
0: හැබැයි මට අදාහ ගන්නත් බැරි වුණා. ඒ සම්මත තත්ත්වේ පහු කළා ඉන්ඩෙක්ස් එක 96යි
1: වෝ නියමයි
0: ලංකා ටයිල් අපිට අඳුනලා දීපු
1: cool roof
0: top tile beautiful පුතා beautiful
1: right එහෙනම් කෝටිපති එක් සමග මම මගේ වැඩසටහන කළා ඉතින් මෙහෙම මම අහලා
0: හිට වෙනකොට මම නිකන් ලක්තපති එක් වෙලා තියෙයි මේ යන විදිහට
1: අද අයියත් එක්ක යන්න ඕනි අරවින්ද අයියත් එක්ක අද මම පොඩි වැඩ ටිකක් තියෙනවා. ගිහිල්ලා මේව කරගන්න. යම් යම්.
0: තාම ලොතරෙයි ඇදුනේ නෑ පොඩ ඇදෙනකම්වත් ඉන්න.
1: යම් යම්. පෙන්චය.
0: මෙගාපව ලොතරෙයි නමගෙන බර මෙගාපව.
1: ආවනේ.
0: මෙගාපව aran තමයි මම මේ ගමන දවසක යන්නේ. මත්තක ශ්‍රී ලංකාවන්න මෙරිනවා.
1: එහෙනම් සුබ දවසක්.
0: සුබ දවසක්. මම අරවින්ද.
1: මං ඓශ්වර්යා.

0: ඇවිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිල.
1: මකලෝ
0: මොකද
1: අට හිතනා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන සීයා කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීම.
0: ඕ වෙන්න ඇතිද අවුරුදු 3-4 මොලයක් දීද්දි? ඒව තමයි දැනෙන්නේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0705 455 11.
7: සියත පාත්‍රේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්
8: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක් පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ
10: සියත
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා
12: උදේ 10 විනාඩි 1යි දැන්
13: වේලාව ඔබ වෙත ගෙනාවේ තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න තොග සීමිතයි ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න නැතිනම් අමතන්න 0112 939 03

0: यह था टॉप स्टोरी।
1: පළතුරු ගොවින්ට රක්ෂණ ආවරණයක්. පළතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් අන්නාසි පැපොල් කෙසෙල්ලාදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත භෝගවගා මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට අයත්. මූලික රක්ෂිත මුදලින් 7% මුදලක් පමණක් වාර්ෂිකයක් ලෙස ගෙවා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. රක්ෂණාවරණය මගින් ස්වභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමිහානි සහ වනාලින්ගෙන් සිදුවන හානි ආවරණය කරනු ඇති. හානිවීමකදී අක්කරයකට ₹1,00,000 සිට ₹1,04,000 දක්වා වන්දි පිරිනැමීමට නියමිතයි. දැන් තවත් දේශීය පොතක්. අද 10:12 දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉහළින් සූර්යා මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

0: දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආනමඩුව මොරගොල්ලාගම දඹුල්ල මනම්පිටිය හා වාලච්චේන ප්‍රදේශවලට ඉහළින් සූර්යා මුදුන්වන බවයි. ඉදිරි දින කිහිපයේදී උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ලාන්ස් ටිකෙන් ටික පේ.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විල.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බටන්.
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076-8233-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
4: හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
5: සීබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේ ෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල් ස්වුඩ් සිටි.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි. අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
14: සියත දිවයින පුරා.

0: ටිකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල්තිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 වනදා පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
3: අයියා මට මල් ගොඩක් දීලා
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
3: හච් 15 පිස්සුවක්ම තමයි

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: කොහේ තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබ අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට අමතන්න 0112939.3
4: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
5: ඒක හරිම අපූරු ලෝකයක් හරියට Alice in the Wonderland වගේ
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා.
8: සීතා!
5: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රටපුරා.
10: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දුටුගැමුණු රජතුමා. 2. වලගම්බා රජතුමා.
11: වලගම්බා රජතුමා.
12: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි.
12: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: සියත දෙවයින පුරා.

උදේ 10යි විනාඩි 46යි දැන් වෙලාව. ඔබට ඔබේම කියලා මොකක් හරි හේනක් තියනවාද? හොඳ ජොබ් එකක් කරන්න, එහෙම නැත්නම් ඔබේම කියලා බිස්නස් එකක් පටන් ගන්න, ඔබේ අම්මා තාත්තට හොඳ ලයිෆ් ස්ටයිල් එකක් හදලා දෙන්න, නැත්නම් ඔබේම කියලා හොඳ ෆැමිලි එකක් හදාගන්න, ඒ වගේ හේන තියෙනව නම් ඔබ ඒ වෙනුවෙන් සැහැණ මහන්සි වෙනවා ඇති. හැබැයි ඔබ ගන්න එක වැරදි තීරණයක් හින්දා ඒ හේන හැම එකක්ම කපාර නැති වෙන්න පුළුවන්. ඔබේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ දේවල් නැති වෙන්න පුළුවන්. ඔබට ආදරය කරන මිනිස්සු නැති වෙන්න පුළුවන්. මේ හැමදේම වෙන්නේ ඔබ ගන්න එක වැරදි තීරණයක් හින්දා. ඔ රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට මේ මතක් කරන්නේ හානිකර විෂමද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත් ඔබට වෙන්න පුළුවන් දේවල්. ඉතින් ඒ වගේ දේවල් දැනගෙනත් ඒ අමාරුවේ වැටෙන්න ඔබ කැමති නැහැ කියලා මම හිතනවා. ඉතින් ඒ වෙනුවෙන් උදව් කරන්න රට ඇතුළේ ගොඩාක් ආයතන තියෙනවා. හැබැයි පළවෙනි මතයම ඒ දේවල් ඔබේ ජීවිතෙන් ඈත් කරොත් ඔබට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් යාමට ප්‍රතිකාර ගන්න පුළුවන්, පුනරුත්ථාපනය වෙන්න පුළුවන්, මම මේක එකපාරක් ට්‍රයි කරලා බලනවා. නෑ, එහෙම දෙවෙනි අවස්ථාවක් හැමෝටම හම්බෙන්නේ නැහැ. ඒකින්ද පළවෙනි වතාවෙම ඒ දේවල් ඔබේ ජීවිතෙන් ඈත් කරගන්න, ඔබේ හීනවලට එක දෙන්න. එතකොට අනිත් කිසිම දෙයක් ඉස්සරහට එන්නේ නැහැ. හැබැයි මේ වෙද්දිත් ඒ වගේ පුරුද්දක ඉන්නවා නම් අපිට පුළුවන් එකෙන් ගොඩ එන්න. ඒ වෙනුවෙන් කතා කරන්න ඔබට අංකයක් තියෙනවා 1927 පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු ගැන ඔබට තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකම 18:18 අංකේ නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන තොරතුරු ඔබ දන්නවා නම් ඔබට ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට ඒ පණිවිඩය මතක් කරේ. ඇබ්බැහි වෙනව නම් තා කොච්චර දේවල් තියෙනවද ඇබ්බැහි වෙන්න? ස්මාර්ට් ෆෝන් එකකින් ගේම් ටිකක් ගැහුවත් කමක් නැහැ. ඔය වගේ පුරුද්දකට යන්නේ නැතුව. ඒකටත් ඉතින් හොඳ ෆෝන් එකක් තියෙනවා නම් දැනට තියෙන ෆෝන් එකකින් එහෙම ගේම් එකක් ගහන්න පුළුවන් කමක් නැද්ද? එහෙනම් ඔන්න මේ ප්‍රශ්නේ බාර දෙන්න තිලකවර්ධන සෙලවුලේකට එකපාර සල්ලි දෙන්න ඕනේ. ඔබට 130ක් මුලින් ගෙවලා මාස 24ක් දීලා තිනෝ ගෙවාගෙන යන්න. වැඩිපුර දෙන්න ගිහිල්ලා ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ ඒගොල්ලෝ. හැබැයි 130යි නේ ගෙවන්න කියලා ඔබ 130 ගෙවන්න. දැන් ඩවුන් පේමන්ට් එක කීයද කියලා දැනගන්න ඕනේ එතන යන්න කලින්. 077465.650 නම්බරයකට කෝල් එකක් දෙන කිරිබත්ගොඩ බත්තල කඩවත ගම්පහ චාල නිට්ටඹු කුරුණෑගල මහනුවර මේ කියන තැන්වල තිලකවර්ධන සෙලවුල තියෙනවා. Android smartphone එකක් ඔබට එහෙම ගෙවන්න ගන්න පුළුවන්. නැත්නම් එකපාර සල්ලි දීලා ඔබ ගන්නවා නම් ඔබට iPhone එකක් වුණත් හිතනින් ගන්න පුළුවන්.

0: CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ලියුම් වලින් රණ්ඩු වෙනවා කියනක හරිම අමාරු වැඩ.
1: බෑනේ සිංහ.
0: ලියුම් වලින් රණ්ඩු වෙන බැලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලා.
1: මකලෝ.
0: මොකද?
1: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීමක්.
0: ඕ වෙන්න ඇතිද? අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙන්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: Listen up Colombo Vietnam is calling
4: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
5: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
3: Let's Vietjet.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444 සීතා හදවත් දිනු හිතවත් කම
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්න මොකටද
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
8: ඇසට්ලයින් ෆිනන්ස් තින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 0111 7300

0: උදේ 11යි විනාඩි 2යි තැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: කෝටි දෙකක් වංචා කළ සැකකරුවෙකු රිමාන්ඩ්. රුපියල් 260,00,000 මුදලක් වංචා කිරීමේ චෝදනා මත තරංගුවටගත් සැකකරුවෙකු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදී සැකකරු මෙම මුදල ලබාගෙන තිබුණේ කබානා ව්‍යාපෘතියක් වෙනුවෙන්. එම මුදල නැවත ලබා නොදී විශ්වාසය කඩකිරීම හා සාපරාධී සවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. දැන් තවත් දේශීය පුවතක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා. පෙත්සම් විභාගයේ පැවැත්වෙන්නේ අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරු මඩුල්ල හමුවේ. පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශව මේ වන විට කරුණු ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා. ඊයේ පෙරවරුවේ ඇරඹි මෙම පෙත්සම් විභාගය ඊයේ රාත්‍රී 10:30 දක්වා පැය 12කට ආසන්න කාලයක් පැවැත්තුණා. පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කිරීමට

0: නියමිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
1: සියත Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: පිරෙන්න සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
3: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: මෙන්න ප්‍රශ්නය. මැලේසියාවේ නිල අගනුවර වන්නේ 1. පුත්‍රජයා 2. කුවාලාලම්පුර්.
8: කුවාලාලම්පුර්.
9: සීතස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අතවතර දුන්නේ කොට්ටාවේ ජයනි රාමනායක.
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
9: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
11: සියත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
11: අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
13: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

උදේ 11 විනාඩි 24යි දැන් වෙලාව. ඇඳුමක් ගන්න යනවයි ඇඳුමක් බලන්න යනවයි කියලා දෙකක් තියෙනවානේ. සමහරලාට ඇඳුමක් ගන්න ගිහිලා ඇඳුමක් බලලා එනවා වෙන්නත් පුළුවන්. නැත්නම් බලන්න ගිය ඇඳුමක් අරගෙන එන තැනට ඔබ කන්වර්ට් වෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ ඉතින් ඔබේ වෙලාවේ තියෙන මූඩ් එක. සමහරලාට ඒ තියෙන ඇඳුමයේ දවසක ගියොත් නැති වෙයි කියලා ඔබට සැක හිතනොත් ඔබ බලන්න ගිය ඇඳුම අරගෙන එනවා වෙන්න පුළුවන්. ඔය දෙකෙන් කොයි එකට ගියත් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් නම් ඔබ ඇඳුම් ගන්න යන්නේ ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ස්ටාෆ් එක ඔබ ඇඳුමක් බලන්න ගිය වෙලාවක ඔබ ඇඳුමක් ගන්න තැනට අර බලෙන්පත් කරන එහෙම ස්ටාෆ් එකක් ඉතර නැහැ. ඔබට උදව් වුණ කොතනද ඒ වෙලාවට ඔබ ළඟට ඇවිල්ලා උදව් කරන්න යාලා ලෑස්ති. ඔබට ඒ නිදහස දීලා තියෙනවා කැමති තැනක ඇවිදලා කැමති විදියකට බලලා ඇඳුමක් අරගන්න. එහෙම නැත්නම් පස්සේ දවසක අරගන්න එනවා කියලා හිතලා ඔබට ආපහු එන්නත් පුළුවන්. ඔය මොන දේ තිබ්බත් වැඩක් නෑනේ පාකින් නැතුව. හැබැයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට ගියොත් එයාලගේ අවුට්ලට්ස් වගේම තමයි පාකින් වලටත් ලොකු ස්පේස් එකක් හදලා දීලා තියෙනවා. ඒකෙන් දැන් ඉදහසේ ඔබට ෂොප් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබට හිතනවා නම් ෆිසිකල් ෂොප් කරනට වඩා ඔන්ලයින් ෂොප් කරන එක ලේසියි කියලා. ඔන්නේ වෙනුවෙන් සේෆ්ම ප්ලැට්ෆෝම් එකක් හදලා තියලා දිනවා ඒගොල්ලෝ. තිලකවර්ධන.com වෙබ්සයිට් එක ඔබට එතනට ගිහිල්ලා ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන්. gift එකක් විදිහට වෙනවා නම් ඒකත් ඔබට එතනින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් යාලගේ WhatsApp number එකක් දීලා තියෙනවනේ. යාලගේ Facebook page එකේ තියෙන ඇඳුමක් ඔබට තෝරගෙන ඒ photo එක attach කරලා WhatsApp message එකක් දැම්මට පස්සේ ඔබට ඇඳුමක් ඒත් ගෙන්න ගන්න පුළුවන්. 0706056560 තමයි number එක. වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔබට තිලකවර්ධන Facebook page එකට. එහෙම නැත්නම් යාලගේ online store එකට ගියොත්. හරිම තීරණේ ඉතින් ඔබ තමයි හැම වෙලාවෙම ගන්න ඕන. මොකද අපි මොනවා කිව්වත් ඔබ තමයි ඔබේ ජීවිතේ ඊළඟ පීවර මොකක්ද කියලා තීරණය කරන්නේ. හැබැයි ඒ ගන්න තීරණේ හරිම තීරණේ වෙන්න ඕන. රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට දවස ගානේ මතක් කරනවා හරිම තීරණේ ගන්න, හොඳම තීරණේ ගන්න. මොකද සමහර වෙලාවට ජීවිතේ යන ප්‍රශ්නවලට අපි ගන්න තීරණ හැම එකක්ම හරි වෙන්නේ නැහැ. මද්‍රව්‍ය වලින් ඔබේ ජීවිතේ ප්‍රශ්නවලට උත්තර හොයන්න යන්න එපා. එතකොට ඔබේ ජීවිතේ ඔබ මේ වෙනකන් ගොඩනගාගත්ත හැමදේම එක තප්පරයකින් ඔබට නැති වෙන්න පුළුවන්. එකින් හැමතිස්සෙම මතක තියාගන්න, ජීවිතයට හා කියන්න මද්‍රව්‍ය වලට බැහැ කියන්න. රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩ දවස ගානේ මතක් කරන්නේ. මොකද ඔබ අද දවසේ ගන්න එක හොඳ තීරණයක්. හෙට දවසේ මුළු සමාජයේම ලස්සන තැනක් කරනවා.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝපයිලට්, කෝකෝපයිලට්.
2: නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්නතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත් බට
20: real mapat experience එකකට නැල්වත් බට
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
22: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114 700550.
24: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත්. අමතන 0115 880 400 LOLC රන්සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
27: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
28: ගංගාතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
29: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
30: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
31: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
30: මට link pass පංගුවෙන් හරි ගියා
31: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
32: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
33: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
34: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
35: Avance ken ona deyak adagewanna ganna
36: Avance ticket tika pay
37: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial bank we sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
38: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි විනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බින්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
39: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා
40: වලගම්බා
41: රජතුමා ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
0: Yatha Pocket Money.
41: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
1: Love it now. Never love
0: you can't have now.

0: පිරෙන්න සියත.
1: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
3: සියත හෙඩ්ලයින් රිවියු.
4: 22ට එරෙහි පෙත්සම් විභාගයේ දෙවන දිනටත් ණය හෙලකොස් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්. නැගෙනහිර බහලුම් පරයන්තේ ඉදිකිරීම ගැන සජිත්ගෙන් චෝදනා. කලංකම කෝටි 6 කොල්ලේ සැකකරුවන් සවා විමර්ශන. ප්‍රියංකරගේ අවසන් කටයුතු හෙට.
2: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252330.
8: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ඇතනි සමග එක්වි ලොවම පිළිකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
9: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 4700 යමතන්න. වසර 20
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි වසරයි 0714151 151 ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනි.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: සියත දිවයින පුරා.

0: දවල් 12යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විසි දෙකටෙරෙහි පෙත්සම් විභාගයේ දෙවන දිනටත්. ණය ඉහළ කොස නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්. නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් ගැන සජිත්ගෙන් චෝදනා. තලංකම කෝටි 6 කොල්ලේ සැකකරුවන් සොයා විමර්ශන. ප්‍රියංකරගේ අවසන් කටයුතු හෙට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත්

0: එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රටපුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රචාය යටතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
2: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම්පතට රෙහිව ගොනු කර ඇති පෙත්සම අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විභාග කිරීම ආරම්භ වුණා. එයාකවින සුරූප ප්‍රීති පද්මන් සූරසේන, අච්චල වෙංගප්පුලි, අර්ජුන උපේසේකර, සම්පත් අබේකුන් සහ ගිහාන් කුලතුන් යන විනිසුරු මඩුල්ල හමුවේ. අදාළ පනත් කැටුම්පත අභියෝගයටලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා. ඊයේ පෙරවරුවේ ඇරඹි මෙම පෙත්සම් විභාගයේ ඊයේ රාත්‍රී 10:30 දක්වා පැය 12කට ආසන්න කාලයක් පැවැතුණා. ජනාධිපති නීතිඥ සානිය පීරිස් ඊයේ අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. ඔහු පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වයේ අන්තර්ගතව ඇති බවයි. යෝජිත සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවට බලපෑම එළවන බවයි ඔහු කියා සිටියේ. නීතිඥවරයා සඳහන් කළේ මේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයටත් අහිතකර බලපෑමක් එළවන බවයි. යෝජිත පනත් කෙටුම්පත තුළින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කළා. ඒ ක්‍රියාත්මක කරන්නේ නම් අනිවාර්යෙන් ජනමත විචාරණයකට යොමු කළ යුතු බව

0: යි ජනාධිපති නීති චවරයා සඳහන් කළේ. ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට පමණක් මේ කටයුත්ත සිදු කිරීමට අවසර ලබා දුනහොත් ඉදිරියේදී බලයට පත්වන තවත් ආණ්ඩුවක් විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මේ ආකාරයෙන්ම දීර්ඝ කිරීමට උත්සාහ දැරිය හැකි බවයි. විනිසුරුවරුන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයද තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමටද ඔවුන්ට උත්සාහ කළ හැකි බවද නීතිඥවරයා සඳහන් කළා. තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ අධිකරණ ස්වාධීනත්වය අඩාලු වුවහොත් ඒ හරහා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට දැක්වෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයත් දුර්වල වන බවයි. ඉන් ඍජුවම ජනතා පරමාධිපත්‍යයේ උල්ලංඝනය වන බවද සරත් වීරසේකර සඳහන් කළා. පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරට ණයබර ඉහළ ගොස් ඇතැයි පැවසෙන චෝදනා අසත්‍ය බව අමාත්‍ය අනිල් චන්ද ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ණය ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යාම සහ ණය ගැනීමේ හැකියාව ඉහළ යාම යනු ආර්ථික විද්‍යාත්මකව කරුණු දෙකක් බවයි. 2025 දෙසැම්බර් මාසය වන විට දලිත දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණයබරතාව දැක්වුණේ 95%ක් වශයෙන්. ඒ 2032 වසරේදී සපුරා ගැනීමට තිබූ ඉලක්කයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ප්‍රතිශතය 2026 ජූනි මාසයේ වන විට 88.8% දක්වා තව දුරටත් පහත ගොස් ඇති බවද අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළා.
1: ණය කන්ද වැඩි වෙලා රුපියල් බිලියන 190 ගානකින් කියලා ප්‍රවෘත්තියක් යනවා. සත්‍ය වශයෙන් ගත්තාම ඉදිරිපත් කරන දත්තත් සම්පූර්ණයෙන්ම වැරදි දත්ත. මේ රටේ සමස්ත ණය ප්‍රමාණයේ එවැනි ඒ කියන සංඛ්‍යාවල වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ණයවලදී අපි තේරුම් ගන්න ඕනේ කොටස් දෙකක් තියෙනවා. රුපියල් වලින් ගන්න දේශීය ණයක් තියෙනවා, ඩොලර් ඇතුළු වෙනත් විදේශ විනිමයෙන් ගන්න විදේශීය ණයක් තියෙනවා. 25 දෙසැම්බර් 31 වෙනකොට සමස්ත ණය ප්‍රමාණය අපි ඩොලර් වලින් ප්‍රකාශ කරා නම් ඩොලර් මිලියන 1,356, කියන්නේ ඩොලර් බිලියන 100.3ක් තිබුණේ 2025 දෙසැම්බර් වෙනකොට. ඒ මාර්තු වෙනකොට ඩොලර් බිලියන 98.9 දක්වා පහත වැටලා තියෙනවා සමස්ත ණය ප්‍රමාණය. ජූනි මාසෙ වෙනකොට ඒ සමස්ත ණය ප්‍රමාණය 95.04. ඒතර අපි ඩොලර් වලින් ප්‍රකාශ කරලා ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. රුපියල් වලින් අපි ප්‍රකාශ කළොත් ඩොලර් වලින් ගත්ත රුපියල් වලට පරිවර්තනය කරලා 2025 දෙසැම්බර් 31 වෙනකොට රුපියල් බිලියන 31.1ක් තිබුණා. කියන්නේ ට්‍රිලියන 31.1ක්, කියන්නේ බිලියන 31109ක්. මේ කියන්නේ දෙසැම්බර් 31ට 2025. ඒ මාර්තු වෙනකොට 31193යි. බිලියන 94කින් වැඩි වෙලා තියෙන රුපියල් වලින්. ජූනි මාසය අග වෙනකොට අලුත්ම තත්ත්වයේ ජූනි වෙනකොට 31.31.9. ඒතර මේ සංඛ්‍යාව ගත්තත් ප්‍රමාණාත්මක ණය වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ.
0: මේ අතර පළතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අන්නාසි, පැපොල්, කෙසෙල්ලාදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බෝක වගා මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට අයත් මූලික රක්ෂිත මුදලින් 7% මුදලක් පමණක් වාරිකයක් ලෙස ගෙවා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. රක්ෂණාවරණය මගින් ස්වාභාවික විපත්, රෝග හා පලිපෝද, කෘමිහානි සහ වන අලින්ගෙන් සිදුවන හානි ආවරණය කරනු ඇති. හානි වීමකදී අක්කරයකට ₹300,000 සිට ₹400,000 දක්වා වන්දි ලබා දීමට නියමිතයි. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තේ දෙවන අතිරේ සංවර්ධන කටයුතුවල දුර්වලතා පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
2: විශේෂයෙන්ම බැන්දියාවේ ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා. ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්, ඒ වගේම උපදේශක කණ්ඩායමක් දෙආකාරයට කටයුතු කරන්නට ඕන අවස්ථාවක විශේෂයෙන්ම ඒ ඉංජිනේරුවන් ඒ දෙකොට්ටාසෙටම සේවය කරන පුද්ගලයෙක් බවට පත් වෙලා මෙහි අපක්ෂපාතීත්වය පිළිබඳව අරපතල ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා. තමන්ගේ වැඩ කටයුතු වැරදිද නිවැරදිද කියන තීන්දුව තමන්ම ගන්න තත්වයකට නිර්මාණය වී තිබීම තුළ බරපතල උනතාවයක් විෂමතාවයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම සිදුවෙන සංවර්ධන ක්‍රියාදාමයන් ස්වාධීනව ප්‍රත්‍යක්ෂ වීම
0: විපක්ෂ අපේක්ෂා කරන අයුරින් රට බිඳ වැටීමට ලක් නොවන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර සඳහන් කළා.
3: ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ තුළ විපක්ෂයට තමන්ගේ බලාපොරොත්තු වෙච්ච බිඳවැටීම්, ඔවුන් සමාජ බිඳවැටීමක් බලාපොරොත්තු වුණා, ඔවුන් ආර්ථික බිඳවැටීමක් බලාපොරොත්තු වුණා, ඔබට මතක ඇති ඔවුන් කරපු කතාබහ, සංස්කෘතික බිඳවැටීමක් ඔවුන් බලාපොරොත්තු වුණා. ඔවුන්ගේ අපේක්ෂාවන් මොනම හේතුවකටවත් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම අනාථ වෙනව හැර වෙන කිසිවක් වෙන්නේ.
0: වෙඩිතබා පුද්ගල ඝාතනයකට තත් කිරීමේ අපරාධයට ආතාර අනුපලදුන් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අතුරුගිරිය මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා බරපතල සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවටගෙනුනේ ගම්කොටවිල ප්‍රදේශයේදී. මෙම සැකකරුගේ නිවසේ තිබී ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා. එම අංක තහඩු ජූලි මාස දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදු වෙඩිතබීම් සහ ගිනි අවි තර්ජන සිදුවීම්වලදී භාවිත වූ බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරු 42 වරුදි පුද්ගලෙක්. මෙම අපරාධය විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙවා ඇති බවට දැනට අනාවරණය වී තිබෙනවා. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේහය අද දහවල් සිට මහජන කවරවේ සඳහා බොරැල්ලේ පිහිටි පුද්ගලික මල්ශාලාවක තැන්පත් කරනු ඇති. කලක රෝගී තත්ත්වයෙන් පසු ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වුණේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. අභාවප්‍රාප්ත වන විට ඔහු 64 හැවිරිදි වියෙහි පසු වුණා. ප්‍රියංකර පෙරේරා ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයායි. ඔහු සිය පියාගේ ගීත ගායනා කරමින් ජනාතරයට පත්‍ර වූ අතර රංගන ශිල්පියෙකු ලෙස සිනමා නිර්මාණවලටද සිය දායකත්වය ලබා දුන්නා. ප්‍රියංකර පෙරේරා ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලාගේ දයාබර සැමියායි. අද දහවල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉහළින් සූර්යා මුදුන්වන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආනමඩුව, මොරකොල්ලාගම, දඹුල්ල, මනම්පිටිය හා වලච්චින ප්‍රදේශවලට ඉහළින් සූර්යා මුදුන්වන බවයි. ඉදිරි දින කිහිපයේදී උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවිය හැකි බවයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙ අතර ඉදිරි වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: ඊසාන දිග මෝසම් වර්ෂාව සමග වැඩිවීමේ අවදානමක් තියෙනවා. මොකද සමහර දිස්ත්‍රික්කවල අපි මුලින්ම දකින්නේ අර මදුරුවා වැඩිවීම තමයි. ඊළඟට තමයි රෝගීන් වැඩිවීම දකින්නේ. ඉතින් මදුරුවා වැඩිවීම දකින දිස්ත්‍රික්ක කීපයක් තියෙනවා.
5: International News on Sieta.
0: කුවෙට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් අමරිකානුවන්ට හානි සිදු බව ඉරානය පවසනවා. ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකය සඳහන් කළේ එම කඳවුරට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි. ඉන් අමරිකාවට අයත් නිරීක්ෂණ ගුවන් යානා සහ ඩ්‍රෝන යානාවලට හානි සිදු බවයි ඉරානය සඳහන් කළේ. ඉරානය එල්ල කළ ප්‍රහාර හෙලා දකින බව බහරේනේ නිවේදනය කළා. එරට සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වූ බවයි බහරේන හමුදාව සඳහන් කළේ. ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බව බහරේනේ සඳහන් කළා. අමරිකානු හමුදා ඉවත් කරන ලෙස හෝ දැඩි හමුදා ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සූදානම් වන ලෙස ඉරානය අරාබි රටවලට දැනුම් දුන්නා. අමරිකානුවන් ඉරාපේ පිහිටි කඳුරු වලින් ඉවත් කිරීම වඩාත් යෝග්‍ය බවයි ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකය සඳහන් කළේ. කුවේට්ය, බහරේනය සහ ජෝර්දානයට තිරනාත්මක ප්‍රහාර එල්ල කරන බවයි එම බලකය පැවසුවේ. අමරිකානු හමුදා ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාර ආරම්භ කර ඇති බව අමරිකානු මධ්‍යම හමුදා විධානය දැනුම් දුන්නා. එම විධානය සඳහන් කළේ හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවලට ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකය විසින් ප්‍රහාර එල්ල කිරීමට මෑතකදීගත් උත්සාහයන් ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයේ සිරික් ප්‍රදේශයට එල්ල වූ අමරිකානු මිසයිල ප්‍රහාරයකින් විවාහ උත්සවයක් පැවැත්වීමෙන් තිබූ නිවසකට මිසයිල කැබලි වැදී තිබුණා.
5: ක්‍රීඩා
0: චමරි අතපත් වූ අන්තර්ජාතික එක් දින කාන්තා පිතිකරු ශ්‍රේණි ගත කිරීම්වල 6 වන ස්ථානය ගෙන තිබෙනවා. එහි 18 වන ස්ථානය හිමි කරගෙන ඇත්තේ ඉමේ ශාතුලානි. මේ අතර ආසියා කුසලාන එක් දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියා මහා ශ්‍රී ලංකා අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

0: යාලි සිරස්තල විසි දෙකටේරෙහි පෙත්සම් විභාගේ දෙවන දිනටත් නය ඉහළකුස් නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්. නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදි කිරීම් ගැන සජිත්ගෙන් චෝදනා. තලංකම කෝටි හය කොල්ලේ සැකකරුවන් සහ විමර්ශන. ප්‍රියංකරගේ අවසන් කටයුතු හෙට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි මම සඳරේනු විමුක්තික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්සරු 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපොත් සමඟ.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: Punsiri, enna enna? Api inga maga balagen innawa.
2: රිදීතිරෙන් වගේම පුංචිතිරෙන් අපේ ආදරේ දිනාගත්ත ශ්‍රියාණි අමරසේන
3: කාලකට පස්සේ වේදිකාවට එන අලුත්ම ස්ටේජ් ඩ්‍රාමක තමයි සෙලෝ ලයිට් ප්‍රේමය.
2: ඩ්‍රාමා එක ප්‍රොඩියුස් කරලා ඩිරෙක්ට් කරන එයාම අපිට මේ විස්තරේ කිව්වා.
4: මම කලාව පටන් ගත්තේ පාසල් වේදිකාවෙන්. චිත්‍රපට ලෝකයට ආපුවාම නාට්‍ය අමතක වුණේ නැහැ. නමුත් නාට්‍ය රංගපානවා කියන්නේ ඒක ටිකක් දුරවල කීම් සහිත වැඩක් නේ. ඒත් මට හිතුණා දැන් මට ආයේ වේදිකාවට මම යන්න ඕනේ. පටන් ගත්ත තැන අමතක හොඳ නැහැ කියලා පිටපතක් මම ලිව්වා සෙලෝ ලයිට් ප්‍රේමයක් කියලා.
3: ඩ්‍රාමා එකේ මොන වගේ ස්ටෝරි එකක්ද තියෙන්නේ?
4: 70 දශකයේ සිංහල සිනමාව හිතපු රංගන ශිල්පිනියක් සිනමායෙන් ඈත්ලා එයාගේ අතීතය ශිල්පස් කරනවා. චිත්‍රපටි ඒකයි රූපකට කියලා නෙගටිව් පැටි හරහා දැන් ඩිජිටල් කර්මයෙන් නෙගටිව් පැටි සම්බන්ධ කතාවක් තමයි මේ සෙලෝ ලයිට් ප්‍රේමයක් කියන කතාව කියන්නේ.
2: කවුද ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්නේ?
4: රත්නාලාල මිජයි කොඩි, උෂාන් ප්‍රියපිටිය, රෝහන් වික්‍රමසිංහ, දේවිද වික්‍රමසිංහ, යශෝදරා මානගේ, කීත් රංග
3: ලබන මාසෙත් ස්පෙෂල් වැඩක් තියෙනවා නේද?
4: Talk
0: of the town.
3: 2006 රිලිස් කරලා බියොන්සගේ කරියර් එකේ අයිකොනික් ඇල්බම් එකක් වුණු බර්ත්ඩේ ඇල්බම් එකට දැන් අවුරුදු 20ක්.
2: ඔන්න ඒ වෙනුවෙන් බියොන්සේ ස්පෙෂල් 20th ඇනිවර්සරි ඇල්බම් එකක් රිලිස් කරන්න ලෑස්ති.
3: මේ ඇල්බම් එකේ ට්‍රැක්ස් 27ක් තියෙනවා. එයාගේ ඔරිජිනල් බර්ත්ඩේ ඇල්බම් එකේ ෆෑන් ෆේවරිට් සොංස් වගේම ස්පැනිෂ් වර්ෂන් ටිකකුත් මේ ඇල්බම් එකේ තියෙනවා.
2: සැප්තැම්බර් 4 වෙනිදා තමයි ඇල්බම් එක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 20කට පස්සේ බියොන්සේගේ බර්ත්ඩේ ඇල්බම් එකේ සොංස් ආයෙත් මියුසික් චාර්ට්ස් වලටයි ෆෑන්ස්ලාගේ ප්ලේලිස්ට් වලටයි එන්න තමයි යන්නේ.
0: Talk of the town.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.

0: අලුත් එකේ අට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
0: CDB එක run ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා, 2. වළගම්බා රජතුමා.
5: වළගම්බා
6: රජතුමා. ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සිරහන්න.
7: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
8: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන්.

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම ගැන.
1: ලියුම් වලින් රණ්ඩු වෙනවා කියන එක හරිම අමාරු වැඩ.
2: බෑනේ ඉතින්.
1: ලියුම් වලින් රණ්ඩු වෙන බැලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලා.
2: මකලෝ.
1: මොකද?
2: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීමක්.
1: ඕ වෙන්න ඇති ඉතින් අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙනව.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි
3: අදම ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්නා සීඑ ශ්‍රී ලංකා 0.70455
0: ඇතුළත් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 0.114700
5: සෙනසුරාද උදේ 8ට
6: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ડોක්ටර් අපි ඒක දැනගන්නේ
7: ඔයාට මානසික ආතතිය එන්න තුටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි ඈ ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
8: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: සියතහගෙනන්න දැන් වෙලාව දවල් එකයි විනාඩිය එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයට වාහනය ගැන හිතන්නේ? ටොයට ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයට ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था। टॉप स्टोरी।
1: इराज के मालसिर रहमुई හම්බන්තොට නගරසභාවේ හිටපු නගරාධිපති ඉරාජ් ප්‍රනාන්දුගේ මලසිරුර හමු වී තිබෙනවා. ඒ කොළඹ පහ හැවුලොක් පාර ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක තිබියදී. පොලිස් හදිසි ඇමතු මංකයට ලද තොරතුරක් අනුව පොලිසිය එම නිවස වෙත ගොස් පරීක්ෂා කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිරීක්ෂණයක නිරත වූ එවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා බියගැන් වූ බවටද ඔහුට චෝදනා එල්ල වුණා. දැන් ක්‍රීඩා පෝතක්. එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විසයි විස සංචිත නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයේ නායකත්වයට පත් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්. උපනායක ලෙස චරිත අසලංක පත් කළා. පැතුම් නිස්සංක කමිල් විශාර, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ පවන් රත්නායක සංචිතයට අයත්. දසුන් ශානකද සංචිතයට නම් කරා. වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, ඉෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු හා ඩිල්ෂාන් මදුසංකද සංචිතයට අයත්. විස්සයි විස්ස සංචිතයද ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විතයි. එහි නායකත්වයටද කුසල් මෙන්ඩිස්ට නම් කර ඇති අතර උපනායකත්වයට නම් කළේ චරිත සලංක. පැතුම් නිස්සංක කමිල් විශාර, ලහිරුදාර, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක හා දුනිත් වෙල්ලාලගේ සංචිතයට අයත්. වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, ඉෂාන් මාලිංග, නුවන් තුෂාර් හා බිනුර ප්‍රනාන්දුද සංචිතයට නම් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පසුවනදා එංගලන්තය බලාපිටත්ව යාමට නියමිතයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: හිත පිරෙන්න සියත
1: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 දා අංකය අමතා අයදුම් කරන්න Bibma 2026 by NIBM where innovation earns recognition.
2: ඉතින් පන්සියක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
11: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි ජීවීමට දැන්ම අමතන්න 0111 544 5000.

0: Anna da sudu kochi gena e Disney.
1: Danin Anna. Sadi dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Goda kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
7: එයි, හටු ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට. සීත ටී

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝපයිලට්, කෝකෝ පයිලට්.
2: නෑ නෑ පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
0: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
0: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
0: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
9: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
11: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
12: real mapate experience එකකට නැල්වත්ත බට
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles
14: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි.
15: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
16: Run Pawmakata ihala apikarma. අමතන 0115880400 LOLC රන් සවි රන්ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
18: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
19: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
5: ගංගාතරට සුලසුලුමෙට දැන් මම බය නැහැ
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
0: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදෙම නැගිටලා උයන්න try කළා
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
8: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක් හවල් H6 හවල් GT ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
9: අවන්ස් ටිකෙන් ටික පේ
8: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13600 අමතන්න
12: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොණ්ඩේසි සහිතයි
11: මෙන්න ප්‍රශ්නය අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද 1. දොටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා
2: වලගම්බා
6: රජතුමා ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි ධාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා
14: ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
20: යත පොකට් මනි.
14: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: හිත පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
2: දැන්ම තර වගේ 9යි 10යි 0714151 152ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5

0: හරිම තැනට ගිහින්ද එල්ඔල්සියකින් නෙලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතා
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 455 කරා
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
3: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ.
4: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
5: සෑමෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
6: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොටයන්න
2: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මකභාවය සහ අසමසම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
7: 98.4 මේ කමුවට සියත FM

0: නැහැවෙයි චන්
1: හවස දෙකයි වෙනාඩි දෙකයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: ये था टॉप स्टोरी।
1: වනාලේ දුම්රියෙහි ගැටීම වැළැක්වීමට නව ව්‍යාපෘතියක්. වනාලේ දුම්රියෙහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියකට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමත් කුමාර නායකගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇති. ඒ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය ව්‍යාපෘතියක් ලෙසයි. ස්වංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝග්‍රෑම් 20ට වැඩි සතුන් දුම්රිය කැටීම වැළැක්වීම හඳුනා ගැනීම සහ අනුමසර බලපෑම හඳුනා ගන්නා පද්ධතියකින් මේ සමන්විතයි. දුම්රිය මාර්ග දෙපස සවිකන සංඥාලාපෝ මෙන්ම දුම්රිය එන්ජින් මැතිරි තුළ ස්ථාපනය කෙරෙන විශේෂ තිරයක් මගින් අලියා සිටින නිශ්චිත ස්ථානයේ රීදුරු වෙත කල්තබා සංවිධානය සන්නිවේදනය කරනු ඇති. පින්නවල අලි අනුත්ගාරයේ පරිශ්‍රයේදී අදාළ නිලධාරීන් ඉදිරියේ මෙම පද්ධතිය ආදර්ශ පරීක්ෂණය සාර්ථකව සිදු කළා. මෙම ක්‍රියාවලිය වනාලේ අනුතුරු බහුලව සිදුවන ස්ථාන 13කදී නියම ව්‍යාපෘතියක් ලෙස ලබන මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. හෙට පෙරවරු 8 සිට පැය 24ක් නුගේගොඩ, කොහුවල, රත්මලාන, මොරටුව, රාවතාවත ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටුවීමට නියමිතයි. නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කර

ලස්සන සුදු බිල්ලෙක් ඇවිල්ලා ඉන්නේ. ඔබ වල්ල ගන්න. ඔන්න. මෙන්න. මන් දන්න ඔබ කැමැත්තෙම මේ සුදු බිල්ලට නම් අහු වෙනවා මයි. Hey, good afternoon. නම වෙනස් කළා. සුදු කොච්චි නෙවෙයි අද ඉඳන් සුදු බිල්ල. අවුල නැනේ. නමින් වැඩක් නෑ නේද? කෙනා එයාම නම් නම අදාල නෑනේ. ඉතින් මොකද වෙන්නේ? සතිය මැද්දටත් ඇවිල්ලා අපි නේද? දවස් යනවා. කලාව ගත වෙනවා. අපි වයසට යනවා. එක රහසින් කියමු. වයසට යනවා කියලා කවුරු දැනගන්න ඕනේ. ලන්ච් අරගෙන නම් ඉන්නේ. සින්දුවක් ඕනේ නම් ඩෙසර්ට් එක විදිහට. ඔ ඔ. WhatsApp message එකක් දාන්න.

0: ආවාන් ස්ටිකෙන් ටික පේ.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117 888 666
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න බිබ්වා 2026 by NIBM where innovation earns recognition
6: ශිල්පෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි Pepsi ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොง ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කගිල්ස් ෆොට්ස්
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200යි 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
8: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Peris e-mobility වෙතින් 0114 700 550
9: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න
13: සියත පොකට් මනි අනුග්‍රහය
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
14: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
15: මාව දැකලා හැංගුණානේ
16: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
14: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
17: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ
14: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
18: සියත ටීවී තුලින්

0: ಚುಮ್ಕಾ
1: ಲೋಕೆ ವಾಟ್ ಎಮ್ ಫೇಮಸ್ ಸುದು ಕೊಚ್ಚಿಗೆ ದವಲ್ ಶೋಯ್ಕ
2: ಯೋಕೆ ಬಲಿಂಗಿನ್ನವಾ
3: ಓದಾ ಅಟ್ ದಿ ರೇ ಶೂದೋ ಕೊಚ್ಚಿ
2: ಇಟಾಲಿಯಂಗಿನ್ನವಾ
4: ಸಾ ಫಸ್ಟ್ ಟೈ ಅಪಿತ್ತ ಹನ್ನ ಸಿಯತ್
2: ಇದಕೊಟ ಕೊರಿಯಾ
5: ಸುದು ಕೊಚ್ಚಿ ಮಾನಿ ಹರಾಂಗೇಯೋ
2: ಜಪಾನ್ ರೊಮೇನಿಯಾ
1: ಲೋಕೆಟಮೈಕಾಯ್ ಸನಕೆಲಿಯಾ ಕಮಾಯ್ ಸಿಯತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
2: ಪ್ರತಿ ದವಸಲ ಹವಸ ದೆಕಟ
6: ಸುದು ಕೊಚ್ಚಿ ಮಾರು
2: ಹವಸ ದೆಕಾಯ್ ವಿನಾಡಿ ವಿಸಿ ಹತಾಯ್ ವೆಲಾವ WhatsApp messages වලට ටිකක් වැඩිපුර ඉඩ දෙන්න කියලා හිතුවා. නැත්තම් හවස පහට මම මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා යද්දි මට නිකන් මගේ සැනසීම නැති වෙලා වගේ. එහෙම පොඩක් දැනෙනවා. හරි වේදනයි හිතට. බලමු කවුද messages එවලා තියෙන්නේ කියලා. නිසලි අනේ සුදු මැණිකේ. නුවර මැණිකේ නේද? එයා මට මේ එවලා තිනවා මගේ ෆොටෝ එකකුත් එක්ක. වෙනම යටින් ටයිප් කරලා දන්නවද මගේ හදවතේ ඉන්නේ ඔයා විතරයි කියලා. අනේ එක්ස්ට්‍රා එකක් අරගෙන බලනවා මං. හැබැයි හරිද මං විතරද ඔය හදවතේ ඉන්නේ කියලා එක්ස්ට්‍රා එකට අහුවේද? මෙහෙමයි පිරිමි ළමයෙක් මට ආයි තින්ක් ආදරය කරනවා කියන එක ඒක මට හිතා ගන්න පුළුවන්. හැබැයි ගෑනු ළමයෙකුත් මෙච්චර මට ආදරේ කියන්නේ අනිතක නිසලි විතරක් නෙවේ. දුම්බර ආයේෂා ඉන්නවා, ඊට පස්සේ අනු ඉන්නවා, නිලු ඉන්නවා, හැමෝම මට ආදරේ. එතකොට ඉතින් ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව, වයස් භේදයක් නැතුව නේද හැමෝම මට ආදරේ කියලා දැනෙද්දි මාව නිකන් මොකද්ද වෙලා යනවා, කුච් කුච් හොතා හේ වගේ. හරිම සතුටුයියා. හරි ලකීතින් මම මේ වගේ හොඳ ෆෑන් බේස් එකක් ඉන්නවා කියන්නේ මෙච්චර ආදරේ ෆෑන්ස්ලා ඉන්නවා කියන්නේ. ඕ නෝ මට ආදරේ ඔයාට තමයි ඒ කිස් එක. හරිද ආදරේ කියාගන්න බැරි තරම් කියලා තියෙන ඔම්බෝ ගොඩක්ම ආදරේ කරන්නත් එපා මට දරා ගන්න බෑ. හරි මුලින්ම එකතු කරගන්නවා නිසලිව. ඊට පස්සේ කවුද මේ සසංක නිපුන්? ඔන්න ඔන්න ඉතින් දෙන්න හිතනවා දෙකක්. මැණිකේ ඊයේ උම්මා එක ඕ දුන්නන්ද ඔයාට උම්මා එකක්? ඔයාට දෙන්න උම්මා ඔයා නෝටි බෝයි කවන්නෑනේ. නෝටි වුණත් උම්මා එකක් දුන්නාම සමහර විටනේ හොඳ ළමයෙක් වෙන්න ඉඩ තියෙනවා. මම උනත් ආසයි ආදරෙන් කවුරු හරි දෙයක් කියලා දෙනවට. සැර කරනවට මම ආස නැහැ. අපේ බොසා වුණත් දන්නවා. ඔව්. සැර කළොත් අහන්නෙම නැහැ. මම එතකොට හරි හිතුවක්කාරයි. ආදරෙන් කිව්වොත් ඔන්න අහනවා. ඉතින් ඔයාට කිස් එකක් දීලා ඔයාට මම පොඩි දේවල් ටිකක් කියලා දෙනවා. හරිද? නෝටි නොවි නයිස් වෙන්නේ කොහොමද කියලා. හරිද? පොඩ්ඩක් දුකයි වගේ කියලා තියෙනවා. ඔව් ඇත්තටම අද පොඩ්ඩක් දුකයි තමයි නේද? අනේ මන්ද අපි ආදරය කරන අපි ආස කරන ගායකයෝ ගායිකාවෝ ජනප්‍රිය තරෝ අපිව දාලා යනවනේ. ඉතින් ඒකත් එක්ක මේ මමත් ඇත්තටම පොඩ්ඩක් හිතේ අවුලෙන් අද ප්‍රෝග්‍රෑම් එකටත් ආවේ. ප්‍රියංකර පෙරේරා මහත්මයා ගොඩාක් දිල්මින්ව ළඟින් ආශ්‍රය කළ තියෙන නිසා, යාළුවෙක් වගේ දිල්මින් හිටපු නිසා මම දන්නවා ඒ සිටුවේෂන් එක. ඉතින් මොනා කරන්නද නේද? අපි ප්‍රියංකර පෙරේර මහත්මයාගේ සින්දුවක් අහමු. මම දැක්ක රොමේනියාවේ අනුත් මෙසේජ් එකක් දාලා තියෙනවා සින්දුවක් දෙන්න කියලා. මොකක්ද අහන්නේ? හිනහෙන්න මට ඉගැන්නු නැත්තං දෙතුන් වතාවක් මොකක්ද ඕනේ? අංගයේ සින්දු දෙකටම ඉතාම ප්‍රියයි. ඒ වුණාට ඔබ කියන එකක් මේ වෙලාවේ ප්ලේ කරන්න කියලා හිතුවා. හරි මෙසේජස් තාන්නේ අතරේ ඉතාලියේ අපේ යාළුවා මලින්ද. හලෝ ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ සින්දුවට එකන්නේ මෙන්න මේකට මට පේනවා ගොඩාක් කට්ටිය කියලා තියෙන්නේ මේ සින්දුව ප්ලේ කරන්න කියලා.

මේ ළඟදී ඔහු ඇමතුවා. ඒ වුණාට මේ එදත් කතා කරන්න පුළුවන් සුවයකින් නෙවෙයි හිටියේ. හැබැයි ඊට පස්සේ දිල්මින් මට කිව්වා දැන් තාත්තට සනීපයි කියලා. ඒත් අපිට ඔහුව සම්බන්ධ කරගන්න බැරි වුණා. මේ වගේ සින්දුවල රස අපිට ඉස්සරහටත් විඳින්න පුළුවන්. හැබැයි ඔහු ආයේ නැහැ. ජීවිතේ එහෙමයි. අද මේ මොහොතේ ඔබත් එක්ක ඉන්න ඔබ ආදරය කරන අයට පුළුවන් තරම් ආදරය කරන්න. තරහ වෙලා ඉන්න ඇත්තක යාළු වෙන්න. අපි දන්නේ නැහැ නේද? අද ඉන්නෝ අපි හෙට නැති වෙන්න පුළුවන්. ප්‍රියංකර පෙරේරා ආදරණීය කලාකරුවාණනි ඔබට සුබගම්.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කොන් තරයි. කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்
1: Omfit Premium Inverter Air Conditioner Rupiyal 179,999 sita Smart Wi-Fi Fast Cooling samaga 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අපතන්න 0.76 252 3020
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය Development Finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
3: Listen up Colombo Vietnam is calling
4: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
5: කොලඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
6: Let's Vietjet.
7: අද කාලේ හොඳම ආයෝජනය. Brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවෙන පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ.
8: කොලඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක්. දැන් ඔබටත් prime residence සිසුවෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
9: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
10: එයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
11: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා
12: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0.714 151 152 අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි
12: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: දවස දෙකයි විනාඩි 45යි. අම්මා මාලේ තාත්තා ජනක ඊළඟට මාමයි අක්කා හසිඳුනි ආච්චි ආච්චිගේ නම ලලනිනේ. ලලනි වුණාට ආච්චිට අවුරුදු 60යි. මට මතකයි ආ. ආච්චි වුණාට කෙල්ල වගේනේ. ඔක්කොම අහන්නේ නිකන්. තරුණ පරපුරේ සින්දු. ඒ වුණාට මම ආච්චිට දෙන්නෙම මේ වගේ ඒ කාලේ සින්දු. මනිදු තමයි මෙසේජ් එක දාලා තියන්නේ. චූටි පැටි එක. තුන වසරේ. ඒ වුණාට ඉතින් සුදු කොච්චි වහගෙන ෆුල් ජොලි ඉන්නවා.
1: හා හා

0: හිත පිරෙන්න සියත.
1: ලියුම් වලින් රණ්ඩු වෙනවා කියන එක හරිම අමාරු වැඩ.
2: බෑනේ සිංහ.
1: ලියුම් වලින් රණ්ඩු වෙන්න බෑ. ලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලා.
2: මකලෝ.
1: මොකද?
2: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීමක්.
1: ඕ වෙන්න ඇතිද? අවුරුදු 3 4 මොලයක් දී. ඒව තමයි දැනෙන්නේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4 700.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70 455 11.
6: සෙනසුරාද උදේ 8ට
7: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
8: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්න නැහැ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
7: ඈ?
8: ජින්තු පිටියේ මොමෙනෝ ජින්තු
9: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
16: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
18: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
18: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
17: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
18: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
17: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: කලි කොන්ඩිට මැට්‍රන මැට්‍රන ගෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි

0: දැන්වලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: किया था। टॉप स्टोरी।
1: අසත්‍ය තොරතුරු පුවත් පළ කළ අයකු රිමාන්ඩ්. පලේ රක්ෂිතයේ එල්ටීටී පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැක කරු ලැබෙන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එකොටු මහේස්රත් පසනපරසේන විසින් සැකකරු ව්‍යාජ හඳුනුම්පත් තුනක් භාවිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහුගේ දුරකථන වාර්තා සහ බැංකු වාර්තා කැඳව ඇති බවත් පොලිසිය සඳහන් කළා. දැන් තවත් දේශීය පුවතක්. දේවනාය සහ පාර්ලිමේන්තු පරිශ්‍රයාවට ජල දූෂණය පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට දෙනුම් දී තිබෙනවා. ඒ අතිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්.

0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: සෑම මොහොතක්ම රසවත්.

දවස තුනයි වෙනාඩි 8යි වෙලාව. කොහොමද ඔයාට? දැන් තමයි ආවේ. පැයක්ම පරක්කුයි සමන්ත ඔයා. කමන්නේ ඉතින්. බිසි වෙලා ඉන්නේ නැතිනේ. ජොබ් එක ඉතින් නේ. ජොබ් එක තමයි එක. පැයක් හරි පරක්කු වෙලා මාව බලන්න මේ පැත්තේ ආපු එකම මදේ. චැට් කරන්න ආපු එකම මදේ. මම එහෙමයි සුභවාදීව තමයි හැමදේම දකින්නේ. ඔය අනිත් කෙල්ල වගේ නෙවෙයිනි මම. රණ්ඩු කරන්නේ නැහැ. තරහ වෙන්නේ නැහැ. ගේම ඉල්ලන්නේ නැහැ. අන්න එහෙමයි ආ. සුදු කොච්චි නැන්දිගේ වයස කීයද දැන්? කළුතර කවිඳු තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒ ඔයාගේද බර්ත්ඩේද? අවුරුදු 23යි. එහෙනම් ඔයා කොහොමද මට නැන්දි කියන්නේ? ඔයා කියන්න ඕනේ මට නංගි කියලා. ඔව්. මට හිනා යනවානේ බොරු කියද්දි. මේ එක්ක අක්කේ කියන්නකෝ. නෑ එක්ක මුකුත් ඕනේ නෑ. සුදු කොච්චි කියලා විතරක් කියන්න. හරි? නැන්දි නැන්දි නංගාගෙන එන්න එපා මෙතන. උස මහතාලි කොල්ලෝ. එනවා මෙතන මට නැන්දි කියද්දි. ඔයාට සුබම සුබ පන්දිනයක් වේවා කියලා විශ් කරනවා. ජනම්දින් මුබාරක්. Many happy returns of the day. ඇති නේද හැම විදියකටම ඔන්න විශ් කළා. මන් දන්න විදි සේරගෙම්ම සිංහලෙන්ද ඉංග්‍රීෂලින්ද හින්දියෙන්ද විශ් කළා. ඔයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබිලා ඊළඟට ඒ මොනවා තිබ්බත් වැඩක් නැහැ නේ. සල්ලි තියෙන්න ඕනේ. ආදරේ ලැබෙන්න ඕනේ නේ. ඒ හැමදේම අඩුවක් නැතුව ලැබෙන්න කියලා මම විශ් කරනවා. හරිද? දුක හිතන නේද? මොනවටද දුක හිතෙන්නේ? කුරුණෑගල අනේ නුවර එළිය. කුරුණෑගලයි නුවර එළියයි ටයිප් කළාම එක වගේද? ළඟින්වත් යන්නේ නැහැ නේ. ඒනවනේ මට නුවර එළිය කියන එක පෙනුනේ කුරුණෑගල වගේනේ. මොකද ඇහි අවුලද? 40 ඇඳිරිය. අසංක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න. අම්බෝ 40 ඇඳිරියෙන් නම් මට තව අවුරුදු 20ක්වත් ඉන්න වෙනවා. බිස්කට් කනගම එක්කෙනෙක් මා වහනවා. සුදු මහත්තයා මැලේෂියාවල. අසංක කිව්වට මට වෙන නමක් නේද සාමාන්‍යයෙන් කියන්නේ. වට්ස්ඇප් එකේ තියෙන්නේ අසංක කියලා. නැත්නම් අසංකමද මට කියන්නේ හැමදාම? හරි. බිස්කට් කනගමන් එනම් මා වහන්න. ඊ කවර හරි මගෙන් ඉල්ලුවා රුක්මන් අයියාගේ සින්දුවක් දෙන්න අමතකුණානේ. එවනට අද මතක් වුණා. කවුද ඉල්ලුවේ? කෝ ඉල්ලපෙක්කෙනා ඉන්නවද? මෙසේජ් එකක් දාන්න බලන්න.

නිගම්බෝ වල කේජී ඔයා නේද ඉල්ලුව රුක්මන් අයගේ සින්දුවන් සඳු දැඉල්ලුවේ ඊයේ නෙවෙයි සඳ ඉල්ලපු සින්දු බදාධාරි අම්භව නොහොදේ අන්න ඒකයි වැඩේ අන්න ඒකයි මගේ වෙනස.

0: ටිකන් ටිකන් ටික පේ
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සීන දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සීනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
1: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
5: මෙන්න ප්‍රශ්නය. මැලේසියාවේ නිල අගනුවර වන්නේ 1. පුත්‍රජයා, 2. කුවාලාලම්පූර්.
6: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අත උතර දුන්නේ කොට්ටාවේ ජයනි රාමනායක.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
8: සියතා පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
10: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මන්නම් හිතන්නේ නැහැ.
10: දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
12: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
13: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
14: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්. 98.2

0: සුපුන් මාතර සුපුන් අදමං වා වැඩි ගණන් ගත්ත නෑ වගේ නේද? එහෙම කියලවලා නේ මට. අද පොඩ්ඩක් ඉතින් බිසි වෙලා ඉන්නේ. අද WhatsApp messages තෝගයක් තියෙනවා. Sorry අනේ.
1: Yeah, you already know who it is. We're taking it higher.
0: ඒ මදිවට මෙන්න සමහරු මම සින්දුව දෙන වෙලාව අහගෙන ඉන්න නැතුව පස්සේ මාත් එක්ක රණ්ඩු වෙනවා. මන්ද මොකද කරන්නේ?

මලංගොඩ නාලිකා. ඔයා හිතන් ඉන්නේ මං ඔයා ගැන කියන එකක් නැහැ කියලානේ. ඔයාට වැරදිච්ච තැන. නැනේ දැක්කේ සුදු මැසේජ් එක. ඔයාවත් එකතු කර ගන්නවා ආදරෙන් මේ සින්දුවට.

0: අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවේ ලොවම පිළිගත් චාටඩ් එකවුන්ටන් කෙනෙකු වන්න. සිය ශ්‍රී ලංකා 0.7455.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මනිතන අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝ පයිලට්, කෝ කෝ පයිලට්.
2: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
4: ලටබදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
19: real mapat experience එකකට නල්වත්ත බට
7: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
14: Run Powermකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 LOLC run sabi run naya sewawa walissumata thiyena rattaran adissiyata thiyena tana
6: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash thiyena oyage business ekat express karanna pick me flash karanna
8: mama mage mulu business ekatama SLIC business club rakshanayak damma
5: shop ekaru kaduwat dam prashnayak ne
16: ගංගාතරට සිරිසිරුමෙට දැන් මම බය නැහැ.
4: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
3: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
17: David Pieris Automobiles within GWM Hybrid ha plug-in hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 ha Tank 500 ratha then Union Place GWM Experience Center within
20: 2500 ka aduma masika varikeyakata audio system ekak karaganna
21: Avance second ona deyak ada gewanna ganna
20: Avance ticket ticket pay
17: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial banking sthavara tanpatu sadaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
22: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි බිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
23: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා
24: වලගම්බා
25: රජතුමා ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න රද්දොළුගම සනුකි ධාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසරින්දන් 11 වසරට වෙනකන්නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යප පොකට් මනි.
25: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

නදියගේ සින්දුව ප්ලේ වෙද්දි අම්මෝ ඒ සින්දුවට ආසම කරන එක්කෙනෙක් මට මේ කතා කළා. මෛත්‍රී කියලා කියන්නද? නැත්නම් මුල් කැල්ල කියන්නද? සම්පූර්ණවම කිව්වත් නේද? ගොඩක් අය දන්න හින්දා මම දෙවෙනි කැල්ල විතරක් කියලා ඉන්නම් හා. මාව අහගෙන ඉන්නවා කියලා කිව්වහම මට හරිම සතුටුයි ඉතින්. News 19 එකේ කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්න. ඔගොල්ලෝ ඉතින් හොඳ න්ියුස් ටිකක් ගහන්න ඕනේ. හරිද? ඉතින් කොල්ලනේ කෙල්ලනේ විශේෂයෙන්ම මේ ටිකක් දැකුම් කළු රවුල වවපු හැන්සම් පොඩක් බඩ තියෙන මෛත්‍රී මාව එකතු කරගන්නවා ආදරේ. ඊළඟට මේ තව හිතේ එනවා ගොඩක් දේවල් වාඩි කියන්න. එක්ක ඕන්නෑ. ඔයා දන්නවනේ නේද මම වාඩි කියන්න හදන මොනවද කියලා? එහෙනම් ඕන්නෑ. ඒ ටික මම මේ වෙනම වෙලාවක වාඩි කියන්නම්. කොහොම හරි පුළුවන් හැම දවසකම නිවුස් හෙව්වත් එකයි නැතත් එකයි සුදු කොච්චි වහන්න ඕනේ මේ පැය තුනේදී. හරිද? ආදරෙයිති. කිස් එක ඔයාට නෙවෙයි. මෛත්‍රී ඔයාට නෙවෙයි කිස් එක. ඔතන ඉන්න කසාද නොබැඳපු පිරිමි ළමයින්ට. අනිත් අයට ඒක අදාළ කරගන්න එපා. හරිද? මට මේ මිගමුවේ රාජේෂ් එවලා තිනෝ ලොතර අයියා. ඔනේ ආගේ මේ ලොතර අයියා අංක ටික අංක 4න් 3ක්ද කොහෙද හරි ලග්නේ වැරදිලා. හරි? ඒ වුණාට මේ වාසනාව බලන්නකෝ කියලා මට එවලා තියෙනවා. මං හිතුවා ලොකු ගාණක් ඇති කියලා. නෑලු 2000යිලු තියෙන්නේ. ඇඬෙනවනේ අනේ මේ මොනහා. කමන්නේ කමන්නේ දිගටම try කරන්න ඉතින්. කවද හරි වාටනේ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න පුළුවන් වුණා. මාත් ඉන්නවා එතකොට හොඳේ. ඔත් එක්ක හෙවණන් ලක් වගේ. ඊළඟට message එකක් දාලා තියෙනවා. කවුද මේ හැමදාම වගේ මාව අහනවා කියලා තියෙනවා. පොඩ්ඩක් නම හොයාගන්න බෑ. ආ වින්ද්‍යානි. ඊයේ තවගර මං කිව්වා මට මතක විදිහට. ඊයේදේ? ඊයේද පෙරේදද? කමන්නේ ඊයේ උනත් පෙරේද උනත් මොකද නේදානේ? පාදුකේ මේ හොස්පිටල් එකේ කට්ටිය හැමදාම ඉතින් මේ ටයිම් එකට මාව අහනවා. ඊළඟට මොකක්ද කියලා තියෙනවා ලොකු කතාවක්. මම ඒක වෙනම කියවන්නද? ආ ආ ආ ආ ආ අද ඉන්නේ යා විතරයි කියලා තියෙනවා. ඒ වුණාට තව මේ සමින්තත් ඉන්නවා කියලා තියෙනවා. ඔයා විතරයිද සමින්තත් ඉන්නවද? මොකද්ද? හරියට එකක් කියන්න සුදු නෝන. හැමදාම වගේ අහගෙන ඉන්නවල මෝනී ෂෝ එකේ දෙන්න නිතරම වලි ඇයි කියලා අහලා තියෙනවා. අනේ ඕ මගෙන් නම් අහන්න එපා. ඒගොල්ලෝ ඒ වරුවට නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් කරුණෙන් පස්සේ කිරි පැණි වගේ. ඕ යස්. දෙන්නට දෙන්න නැතුව බෑ ප්‍රෝග්‍රෑම් එක දන්නද? බොරුවට ඔගොල්ලෝගේ අවධානය ගන්න. නැතුව මේ පෞද්ගලික තරහක් කියලා හිතන්න එපා. හරිද? මම හරි මේක ෂේප් කරලා දාන්න. නැත හරියන්නේ නැහැ. ආනයි හිතාගෙන ඉන්නේ නේද? ඇත්තටම වලි දා ගන්නවා කියලා. ඊළඟට ඉන්දි මැසේජ් එකක් දාලා තිනවා. අනේ. ෂෝටි මැනිකෙත් එක කොහෙද යන්නේ? හැබැයි ෆොටෝ එක දාලා තියෙන්නේ අද නෙමෙයි නේද? කලින් දවසක දාපු ෆොටෝ එක. අද කවුද ඉන්නේ වාහනේ ඇතුලේ? ෂේරා බබා ඉන්නවද? නෂෝන් ඉන්නවද? කියලවන්න. දැන් මං හිතන්නේ ලබන සති ඉස්කෝලේ පටන් ගන්නවා නේද? ඊට පස්සේ ඉතින් යමින් එමින් ගමන් තමයි නේ. ඉතාලිය සම්පා. ඔයා මේ සින්දුව ගැන දරේදා කිව්වේ. සොංග් ටයිටල් එකවත් කියාගන්න බැරි සින්දුවක් කියලා සම්පා මට කිව්වා. මටන මේක වෙන්න ඕනේ. ෆිල්ම් එකේ නම් මතක තියාගන්නකො දූරන්දර්. සොංග් ටයිටල් එක මන්නම් දන්නවා. කියන්නේ. කියන්න බයයි.

චතු මෙසේජ් එකක් තාලා තියෙනවා. අපි පොඩි කාලේ කියන සින්දුත් මේ වගේලු. සද්දේ තාලේ විතරයි විනෝදයක් තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත. එහෙනම් ලස්සනයි නේ අනේ සින්දු. ආයේ සින්දු ඕනේ නම් දුරන්දර් ෆිල්ම් එකේ සින්දුව කියලා කියන්නේ. ඒක මම දන්නවා. ඕකේ. දැන් චූටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව 3:49. විනාඩි 49යි.

0: පිරෙන්න්න සියත සියත පත්තරේ උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ලියුම් වලින් රණ්ඩු වෙනවා කියනක හරිම අමාරු වැඩ.
2: බෑනේ සිංහ.
1: ලියුම් වලින් රණ්ඩු වෙන්න බෑ. ලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිලා.
2: මකලෝ.
1: මොකද?
2: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිය ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීමක්.
1: ඕ වෙන්න ඇතිද? අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙන්නේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැහැ නම් කිබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි 2 ලැබෙනවනะ ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන් නේ
0: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිනාරේ චක්කාරේ
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
4: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: මෙවර උසස් පෙළ හතරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සී ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
5: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
5: තාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක් පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට WhatsApp කරන්න
5: මේ chance එක miss කරගන්න එපා මොකද අපි interview කරන්නේ 100

0: දැන් වෙලාව හවස 4:00
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ये था टॉप स्टोरी।
1: පහශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල තවත් සුළු මොහොතකින්. 2026 පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තවත් සුළු වේලාවකින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ බව දැනුම් දුන්නේ විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර්.

0: theater top story අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත්ක

දවස් 4යි විනාඩි 8යි වෙලාව. ජේඩි ඔයා ඉල්ලලා තිබ්බ සින්දුව මට දෙන්න විදිහක් නැහැ. ඒ වුණාට මම හිතුවා ඔයා වෙනුවෙන් මම මේ සින්දුව හරි ප්ලේ කරනවා කියලා. කමන්නේ නේද? ඒ අතරේ WhatsApp messages තව ගොඩක් ඇවිල්ලා තියෙනවා. සඳ රේණු කලින් සින්දුව. සඳ රේණු ගලන සඳ රැක තීක්ෂණික සින්දුව ඇහුවේ ගොඩ දවසකින් කියලා

වර්ජිනියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔව් නේද අනේ. පොඩි දවසකින් තමයි. එහෙම ඉඳලා ඉඳලා සමහර සින්දු ඇහෙති මාර ලස්සනයි නේ. ඒ කියන්නේ වෙනදට තිබ්බ නැති ලස්සනක් වගේ දැනෙන්න ගන්නවා නේද? සම්පත්. ඉතාලියේ කෙනා නෙමෙයි එයා ගැන මං කලින් කිව්වනේ ආව එකතු කරගත්තනේ. මේ ලංකාවේ සම්පත්. ආදරෙන් ආව එකතු කරගන්නෝ. ඊළඟට අලබෝ මුල්ලේ සංජීව රන්වින් එකේ කොල්ල ටික ඒ ඔක්කොම එකතු කරගන්නෝ මේ සින්දුවට.

ඉන්නට මං හරි ආසයි. ඒ වුණාට මේ සින්දුවේ කියන කතාවට මං කැමති නෑ. රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙන්න යන්නේ. අහන්නකෝ.

ආදරය කරලා ඒෆෑක නවත්තලා ඉඩ පස්ස වෙන කෙනෙක් එක්ක ෆෑකක් කරලා ඉඩ පස්ස ඒක නතුරුණ හම ආයාවත් ඔබ බාරගන්නල් උත්තරේ වන්නකු බලන්න.

ඒ සින්දුවේ විසිල්ලකට තමයි ආස කියලා තට්ටෙක් කියලා තියෙනවා. ඒ තට්ටය ඉස්සර දිගට මට මෙසේජස් දාපු තට්ටෙක්. පස්සේ එයාගේ කොණ්ඩ ආවද කොහෙද? ඊට පස්සේ මට මෙසේජස් එව්වම නෑ. කාලෙට පස්සේ අද එවල මෙසේජ් එක. සින්දුවේ විසිල්ලකට තමයි ආස කියලා. සඳමාල්. හලෝ සුත්තා. ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ අන්තයි කිව්වට දවල් වැටෙන වෙලේ ආයෙම වැටෙන්න ඕනේ නෑනේ. ඇස් පෙරෙද්දි තරිඳු එහෙම කියලා තියෙන. Yes, that's my boy.

විද්දහාවට වැදුනේ පඳුරට කිව්වලු. සඳමාල්ට තට්ටයක් කිව්වේ. කොල්ලට නම් හිනා. ඒකට අපේ ඔෆිස් එකේ ඉන්නවා තට්ටය දෙන්නේ. එදනට ෆුල් අවුල් ගිහිල්ලා. නම් කියන්න ඕනෙත් නෑ නේද? දන්නවත් ඇති. තව තට්ටෙක් ඉන්නවා. එයානම් තාම මුකුත් කිව්වේ නෑ. එයා ඉන්නේ අපේ OCR එකේ. අහගෙන ඉන්නෝ නම් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් චුටි බ්‍රේක් එක ගමු දැන්. ඊට පස්සේ සින්දුව හවු. වෙලාව හවස 4:20.

0: පිරෙන්න්න සියත
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
2: නඩු කිය තිරත් දන්න සාවි කියලනකම රැස්සී මලට
3: ඉන්දියාවේ දේශපාල රැලිවලට තච්චර ලොක කටවුට් ගන්න
4: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
5: හෘදය සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය
6: විපක්ෂ ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට් හේතු කළ සීල් ගහලේ වල
7: කිසිදු ආකාරයක සෑහීමකට පත් වෙන්න බෑ
8: කොහොමද සැපද දුන්නම වංගික මිටට
1: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: පන්සේක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
10: අවන්සකෙන් ඕන දෙයක් අදගවන්න ගන්න
11: අවන් ස්ටිකෙන් ටික
12: පේලයින් ෆිනස් වෙතින් බෙස්ට් බයිකට බෙස් ඩීල් එක ඉන්දන පිරිමැස්වේ ප්‍රමුඛාවන බජාජ් සිටහ පලටිනා 100 මෝටසයික සඳහා පහසුම ලීසිං පහසු ලීසිං වාරික කඩිනම් අනුමැතිය සහ අවුමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අදමාරන් යන්න අමතන්න වින්වයි 1144
13: ශ්‍රීලාංක ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
14: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
15: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500
16: අයියා මට ඇපල් මලක් දෙන්න
17: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
16: අයියා මට මල් ගොඩක් දීලා
17: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
16: H15 පිස්සුවක්ම තමයි
18: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට.
19: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන් විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
20: ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
15: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0111788667.
21: Amme, man thamai me sare wediyema lakunu ganne.
22: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
23: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
24: සියත පොකට් මනි අනුග්‍රහය
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න
0: වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

කහතේ වේම මතක් වෙනවා තව කෙනෙක්ව. කවුද? එයාගේ සින්දු අපි ඊළඟට හමුද? ලස්සනයි නේද? මේ සින්දුවට මම එකතු කරගන්නවා ඒචි අනුර. එයා ඉන්න පුස්සල්ලාවේ නාලන්ද හොටෙල් එකේ සෙට් එක මොරටුවේ සඳුන් ඇතුළු කට්ටිය ඔගොල්ලන්ට එකතු කරගන්නවා.

අතලක සිින්දුවක්ත කියලා අහලතු එප අනු මං ඇත්තටම බ්‍රේක එකක් ගන්න හිතාගෙන හිටියේ. එවනට මට පස්ස හිතුණා කාගෙ හරි බලාපොරොත්තුවක් බිඳින එක හරි හොඳ නැති වැඩක් කියලා. අටක්ගාල අතල අයගේ සිින්දුවක් ඇඩ් කරගත්තා ප්‍රේලිස්ටකට. දෙන්නම කියනෝදේ අතුල අයයි සමිතක්කයි. දෙන්නම කියනෝ මාර විදිහට වදින සින්දුවක්. සමහරුලාට ඉල්ලන්න හිතාගෙන ඉන්න සින්දුව ඉල්ලන්නත් කලින් හම්බ වෙනවා කියලා සර්බියාවල ඉරේෂ් කියලා තියෙනවා. වයින් අරදිනෝ ටෙලිපතිද කියලා වෙන්න පුළා. අපි ඔක්කොම නේද එකම රෑනෙන යනේ. ඒකනේ වා මේ ෂෝ එක අහන්නේ. මට දැනෙනවා ඔය ආස සින්දුව මොකද්ද කියලා.

මට දැන් පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න අවස්ථාව දෙනවද? ඊට පස්සේ සින්දු හම් පොඩි බ්‍රේක් එකක්. ඕකේ. හවස 4:00 වෙනාඩි 38යි.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අඩි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
4: David Peeris Motor Company Private Limited වෙත.
5: කොහේ තරහින්?
6: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermet Roofing Sheet දාන්නකෝ.
8: Supermet. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen again අනුන උසස් තත්ත්වයෙන් යුත් Sink Aluminium Roofing Sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermet Roofing Sheet දාන්න.
9: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 දා අංකය අමතා අයදුම් කරන්න. Bibba 2026 by NIBM, where innovation earns recognition.
10: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
11: Listen up, Colombo. Vietnam is calling.
12: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
13: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
11: Let's Vietjet.

0: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හිණට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 1 2 7 7
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.1 1 1 7 788 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් Prime Residences වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බර කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0.710 1 7 7 3 3.
4: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දුටුගැමුණු රජතුමා, 2. වලගම්බා රජතුමා.
5: ස්කෝලේ 6 වසර ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0.714 1 51 1 51 අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සියත දිවයි.

0: මත් නිදි නෑ. චුට්ටක් හරි කතා කරලා නැතුව හිටියොත් නිරිද්ද කියලා අහනවනේ. ඒකයි කිව්වේ. අපේ බොසාගේ ආශ්චර්යගේ ෆොටෝ එකක් දැකලාද ගොඩා කට්ටිය මටේ ෆොටෝ එක වෙලා තියෙනවා. බොසා එන්න එන්නම තරුණ වෙනව නේද කියලා අහලා තියෙනවා. දෙන්නගෙම හිනාව ලස්සනයි කියලා තියෙනවා. Yes yes ඇත්ත ඇත්ත. මේ කට්ටිය එවන්න පටන් ගත්තාම තමයි මමත් දැක්කේ ෆොටෝ එක. Very nice. නුවන් නොයා කාලෙකට පස්සේ මෙසේජ් එකක් දාලා. හර්ෂි පුතා අභිමාන්. අබිද්දුව සහන්සා. අබිද්දුව නෙවෙයි නේද? නේද?
1: ආඛේ ජුකාකේ සුන්ලේ මුජේ තෝ මෛ තේරේ දිල් කී ආවාස් මේ
0: ශිරෝමිත් ඉන්නවා කියලා තේනවා.

0: හිතපිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ලියුම් වලින් රණ්ඩු වෙනවා කියනක හරිම අමාරු වැඩ.
2: බෑනේ ඉතින්.
1: ලියුම් වලින් රණ්ඩු වෙන්න බෑ. ලියුමක් ගිහිල්ලා ආයි එනකොට ඔයාගේ තරහ නිවිල.
2: මකලෝ.
1: මොකද?
2: මට හිතනවා නිකන් අර ඒ කාලේ ලියුම් ලියපු විදිහ ගැන 100 කෙනෙක්ගෙන් කතන්දර අහනවා වගේ හැඟීම.
1: ඕ වෙන්න ඇතිදී අවුරුදු 3-4 මොලයක් දී. ඒව තමයි දැනෙන වෙයි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0.76 252 30 20
6: brand new unat register do not free will ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai warika pahasui three will potata hadisi nayak unat ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0.114 700 amathanna wasara 23 ka nobindu no vishwasaya
7: mokak hari three will ekak gannone
8: mokak hari nevey
9: three will ekak nan bajaj ma wennone
10: alawien pasu sewayat supiri
11: nadattuwat adui
12: wedi diunu kala brand new bajaj trirodha rataya
13: trirodha rata mahagetharawana david peeris motor company private limited with
14: city board samajikayan sadaha kagils wood city within megawattam astra itiri rupiyal 320 kotmale cheese wedges itiri rupiyal 105 sesta tefoil pouch itiri rupiyal 190 diva fresh rose and lime itiri rupiyal 115 kagils wood city
15: america exa janapadaya exat rajadhaniya italy australia nawaseelanti singapore wage ratawal 17kama minissut vishwasen ganna honda malumex tiyeddi api me අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
17: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25ක අමතර පොලියක්. රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
18: සෙනසුරාදා උදේ 8ට
19: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
20: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ඈ ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: FM
2: හවස 5ට ළඟයි මේ ඇහෙන්නේ අද මන් දෙන අන්තිම සින්දුව. අයියෝ යන්න එපා, තව පැය තුනක් ඉන්න බැරිද ප්ලීස්? එහෙම මෙසේජස් ඇවිල්ලානේ. ලාඩන් එපාද? ඕනේ නේද? එනිසා මම යන්න හෙට එන්න එපාලු. මහනුවර ජයනාතුත් මෙසේජ් එකක් දාලා. සුපුන් හක්මන සුපුන් එයා අහලා තිනවා අර අලුත් සුපුන් කෙනෙක් ඇවිල්ලා තියන්නේ කවුද කියලා. පොඩි ඉරිසියාවක් ආවනේ. වෙන සුපුන්ලට බෑනේ ඈ. එහෙම කියන්න එපා සුදු. ඔයා හක්මන සුපුන්, එයා මාතර සුපුන්. අවුලක් නෑනේ ෂේප්නේ. ඔබ මෙන් නොහොත්, ඔහු මෙන් නොබත් මට මාගේ ඇස් දෙක වගේ.

එනම් මයි අන්නද එපා කියන්න එපා ප්ලීස්. අද යන්න හෙට එන්න. මන් දන්නෝ මට ආදරේ කියලා. මත් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: शिष्यत्व प्रतिपालनिकुत वे 2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. www.donates.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය අගෝස්තු මාස 9 වනදා පැවැත්ුණා. ඒ දිවයිනපුරා මධ්‍යස්ථාන 2723 කදී. විභාගයට පෙනී සිටීමට අයදුම් කළ සමස්ත අයදුම් කරුවන් සංඛ්‍යාව 294,132 දෙනෙක්. ඉන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිටියා. කඩේම් ලකුණු ඉක්මවා ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 56,000ක්. දිස්ත්‍රික් හා මාධ්‍ය අනුව කඩේම් ලකුණු සීමාව තීරණය කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් අතරින් ශිෂ්‍යාධාර හිමිවන සිසුන් සංඛ්‍යාව 20,000ක්. ඉන් ශිෂ්‍යාධාර 250ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් සඳහා වෙන් කළා. ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකි දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ัง
1: ฮาวดีมักกะลู
2: ฮาวดี
1: මැරෙයි මක්කලෝ අනේ දැම මැරෙන්න එපා
2: සැඩි
1: හුස්මල්ලන් පුරදෙන
2: හුස්මල්ලන්න බෑ
1: ඇගෙන හුස්මල්ලන් එන්න අපි කියන්නේ
2: එහෙම ඔය අල්ලක හිටියේ
1: මොකද
2: මොකද කියන්නේ මොකද මොකද පයින් ගහනවයි මේසවලට මොකක් වෙලාද
1: මං හිතේ ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා හුස්ම හිර වෙලා මෙතන මැරිලා

0: මට එක්කයි යන්න වෙයි කියලා.
1: දෙන්නේ ඔළුවට පොළොඩි.
0: එච්චර කොහෙද ඉති? අයියෝ මට කියන්නේ එහෙම. එච්චර කොහෙද මම පිනක් කරලා දෙන්නේ කියලා මට කියන්නේ. මාත් කියනවා. එච්චර කොහෙද ඉති මම පිනක් කරලා දී.
1: ඔව්. ඔයාගේ පින කෙසේ වෙතත් මේ රටේ ලෝක මිනිස්සු පින් කරලා තියෙනවා. ඒකද මම මේ බින්දු. ආද පොල් කෑවද?
0: අද පොල් වලින් මම සම්බෝල හැදුවා.
1: පොල් වලින් සම්බෝල හැදුවා.
0: පොල් සම්බෝල.
1: තමනද පොල් වලින් සාමාන්‍ය කියන්න බාන් පොල්.
0: පොල් පැණි.
1: පොල් පැණි තමයි ඉඳලා පොල් කියලා පොල් පැණි.
0: පොල් පැණි.
1: පොල් රා.
0: පොල් රා.
1: තව
0: ඊට පස්සේ පොල් වලින් කිරි ගන්නවා. ඊට පස්සේ තමනද අපි කරන්නේ තෙල් ගන්නවා. ඊට පස්සේ පොල් කටු ගැනත් කියන්න ඕනද? එහෙම පොලේ පොල් ගහෙන් ලැබෙන ප්‍රයෝජන. අර විස්සර ඉස්කෝලේ යනකල් පොල් ගහෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද?
1: ගහෙන් නෙවෙයි පොල් ගහෙන්.
0: පොල් ගහෙන් ලැබෙන.
1: පොල් ගිහිල්ලා පොල් ගහෙන් ගත්තා සිංහල අකුරු ටික ඉගෙන ගන්න බැරි වුණාද?
0: පොල් ගහෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා එහෙම ඉගෙන ගත්තා.
1: තියනවාද පොල් ලෙලි, පොල් හනසු,
0: පොල් ඉරටු,
1: පොල් අතු, පොල් ලී, පොල් ඉරටු, ඊට පස්සේ පොල් කටු, පොල් මද, පොල් වතුර, පොල් බූරුව.
0: පොල් ගහේ නැති එකක්.
1: පොල් ගහේ නැති
0: පොල් ගහ යට ඉන්න
1: ඉන්න අම්මෝ හරියට ඉන්න
0: පොල් මල් ඒ වගේ වැඩක් ගන්න.
1: පොල් ගහනවා
0: නොයෙකුත් වැඩ ගොඩක් ඉදින් ගන්න අපි පොල් ගහේ. මොකද්ද මේ අද විශේෂත්වය? පොල පොල ගැන.
1: පොල් පොල් පොල් ගන්නේ.
0: පොල් පොල් පොල් පොල්.
1: අද ලෝක පොල් දින.
0: වා! සුපර් පොල් දිනයක් ඒවා මක්කලෝ.
1: ඒක ලස්සන එකක් අපිට උදේ හම්බෙලා හම්බෙලා කාට සුපර් පොල් දිනයක් ඒවා. මොකක්ද? ඉස්කෝලේ ගිහිල්ලා ටීචර් ඇවිල්ලා ආයෙ පොවන්න ළමයි සුපර් පොල් දිනයක් ටීචර්. අද වර්ල්ඩ් කොකොනට් ඩේ.
0: අද මොනවද දන්නේ ලංකාවේ සිද්ධ වෙන්නේ?
1: මොකුත් සිද්ධ වෙන්නේ නැද්ද? කවුරුත් දන්නේ නැහැ මං හිතන්නේ. එහෙම එකක් තියෙනවා කියලා. ඒක ඇත්තටම සෙලිබ්‍රේට් කරන උත්සවයක් නෙවෙයි නේද? හැබැයි අනේ මන් දන්නේ සැන්ඩි මේ සමහර දින මොකට නම් කරලා තියෙනවද? කවුරු ඒ දින දාගෙනද මන් දන්නේ. කොහොම හරි අද ලෝක
0: පොල් දිනේ.
1: පොල් දිනේ.
0: කමන්නේ පොල් වලට නම් දිනයක් දැම්මම කමන්නේ පොල් වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්නවනේ. අර අපි කලින් කතා කර වම්බුටු දිනේ.
1: ඒව සෑහෙන දවසක් තියෙනවනේ. පොල් වලට මාසයක් විතර තියෙනවා. හරි. පොල්ෙක් කරන වැඩ ටික බලන්න. දැන් අපේ මේනම් පොල් කියන්නේ අපි හිතමු ප්‍රධාන කෑම වේලේ නැතුවම බැරි එකක් මේ පොල්. පොල් නැතුව කන්න කිව්වොත් ලංකාවේ මිනිස්සු මැරෙනවා. ඔව්. පොල් අපිට අත්‍යවශ්‍යයි. අපි හදන කිරිබත් ටිකේ ඉඳන් මෙහාට වෙනකන් අපේ මෙහි සියලුම වෑංජන හදන්නේ
0: පොල්
1: වලින්.
0: පොල් නැත්තම් ඉවරයි.
1: ඉවරයි. ඊට පස්සේ තියෙනවා මේ ඩෙසර්ට්ස් වර්ග ගණනාවක් තියෙනවා පොල් වලින් හදන. පොල් වලින් හදන රස කැවිලි තියෙනවා.
0: පොල් ටොෆි තියෙනවා.
1: ඔව් රස කැවිලි කියන්නේ පොල් ටොෆි තමයි. කියන්නේ අයි පොල් ජකු පොල් වලින් කරන රස කැවිලි කියලා කිව්වම පොල් ටොපිය විතරක් හොද වෙනම ඒක වෙන જાතියක්ද?
0: මම පොල් ටොෆි කන්නාද ඒක.
1: ආ ඒක තමයි. ඒක තේරුණා.
0: පෑන්කේක් කන්න.
1: පොල් බොනික්කෝ.
0: පොල් බොනික්කෝ. වෙල්ල වැහු.
1: පොල් බො මොකද කියන්නේ?
0: වෙල්ල වැහු.
1: වෙල්ල වැහුම් කියන්නේ පොල් බොනික්කෝ කියන්නේ જાති දෙකක්.
0: අපේ පැත්තේ කියන්නේ වෙල්ල වැහුම්.
1: ඔළුවට පොල් වැටලා වගේ හැදෙන්න ඕන.
0: අපේ පැත්තේ කියන්නේ වෙල්ල වැහුම් කියන්නේ
1: මොනවද?
0: පෑන්කේක්.
1: නියමයි. මේ චාලි ලියාගන්න හෙට්ටි පොල තවත් නුවණක් කරකමක් ලියලා තියාගන්න මේක.
0: වෙල්ල
1: වැහුම් කියලා කියන්නේ පෑන්කේක් වලට.
0: ඔයාලා කියන්නේ
1: අපි තද ඉඳන් එහෙම තමයි කියන්නේ
0: බලන්න. මෙච්චර කල් කිව්වේ කොහොමද?
1: මෙච්චර කල් ලැබරියා වලට කිව්වේ වෙල්ල වැහුම් කියලා. දැන් පෑන්කේක් වලටත් අපි වෙල්ල වැහුම් කියලා කිව්ව මොනෝ කරන්නේ?
0: සුදු පාට වෙල්ල වැහුම්, කහ පාට වෙල්ල වැහුම්. සුදු පාට ඒවා ලැබරියා, කහ පාට ඒවා පෑන්කේක්.
1: ඒකත් ලියාගන්න. ඒක ලියාගන්න ලොකු අකුරෙන් ලියාගන්න. මම අපි පස්සේ කාලෙක අපි නාට්‍යයක් කරමු. හෙට්ටි පොළ නුවණක් කාරකක් කියලා.
0: නෑ හෙට්ටි පොළ නුවණක් කාරි.
1: ආහෙතද?
0: ඒක නෑ.
1: පොළ ඔව්. හෙට්ටි පොළ නුවණක් කාරි. ඔළුවේ හිටවල තමයි නාට්‍යය කරන්නේ.
0: පොල් පොල් පොපල්.
1: මොකද පොල් ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා බැලුවේ ලෝක.
0: ඕකේ ඕකේ.
1: හින්දා අපි පොල් වලට දෙන්න ඕන අවස්ථ පොල් වල හඬට කන් දෙපුවා.
0: පොල් ගාමු.
1: ඔව්.
0: ඔය ගහමු.
1: ඕ ඒවා තම ඔලුවේ තියෙන කාට පොල් ගහන්නයි අනවින හදි හූනියක් කොටට ඉඳගෙන මෙතන අපි පුංචි කාරණිවස ගැන කතා
0: කරමු. පුංචි කාරණිවස ගැන කතා කරමු. ඉතින් හවස 6 හමාර වෙනකන් අපි වහගෙන ඉන්න. අපි අද පොල් වලින් එක එක දේවල්.
1: අද පොල් පටවනවා හවස 6 හමාර.
0: හොඳ වෙලාද?
1: හන්දජා.

0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Adama Obe Test Drive Ekaven Karwa Ganna, Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hatahaya. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
1: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් දානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
2: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
2: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
6: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
7: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට
6: 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො.
2: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
6: වැඩනීති නේද?
8: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරුව ගොබ්බයා.
12: එයි, හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
13: නිලබල කරේති ඔලමුල පුරේ.
14: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
15: See you.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: සියත දෙවයින පුරා

0: 라당.
1: 볼볼볼볼볼볼볼볼
2: 랑카베바 두벌루 베베너볼
1: 볼볼볼볼볼볼볼볼 비트라타 파타와너볼
2: 폴
1: MS 프라난두게 볼볼 기타 와 볼 ගන්න කොහෙන්ද සාමාන්‍ය
2: අපිට එහෙම අර කඩෙන් ගන්න ඕනේ නෑ මකලෝ
1: එතකොට
2: අපේ ගෙදර පොල් ගහෙන් ගන්න
1: හරි හරි
2: ආ සමාත
1: මම දකිනවා නිතරම රිලව් ඉන්න පොල් ගහ හැට්ටියේ ඉඳ කනවා මම දැකලා
2: අපි සාමාන්‍යයෙන් දවස් 48කට වගේ සැරයක් පොල් කඩනවා වත්තේ වත්තේ පොල් කඩලා ඉතින් භාගයක් විකුණනවා
1: ආ
2: ඉතුරු ටික අපි කන්න තියාගන්න ආයි පොල් කඩන ආයි විකුණන ආයි තියාගන්න
1: වතු හිමියෝ
2: වතු හිමියෝ
1: ආ පොල් ත්‍රිකෝණෙ දින්නේ
2: මන් ත්‍රිකෝණෙනේ
1: කොහෙද ත්‍රිකෝණ
2: කුරුණෑගලනේ
1: ආ කුරුණ ත්‍රිකෝණෙ මොකද්ද එතකොට
2: ත්‍රිකෝණෙ තමයි කුරුණෑගල හලාවත කොළඹ
1: කොළඹ ඔයාලට මතකද ලංකාවේ කාලයක් එන පොල් හිඟයක් ආවා
2: ඒකේ
1: මතක නැහැ ඒ කොයි කාලෙද පොල්ලි උනේ අපි දවස් 48 48 ට පොල් කඩනවා නේ මයි අම්මා අපිට ඇති හිඟයක් නැහැ මයි අම්මා
2: හරි හරි
1: හරි ඒ ඔයාලා
2: එක පාට මතක් වෙන්නේ නැහැ නේද
1: ඔයාලා ගහෙන් ගහට පැන පැන පොල් කකා හිටියට දවස් 30 මේ රටේ තිබුණ හැම පොල් හිඟයක් මේ ඔයා ඉන්න රටේ හරි මේ කාලය පොල් හිඟ වෙලා පොල් ගෙඩිය රුපියල් 220ට 240ට
2: ගිහිල්ලා
1: රිලව් පොල් කන හින්දා තමයි මේ ප්‍රශ්නේ කියලා රිලව් ටික චීනෙට පටවන්න ගිහිල්ලා ඊට පස්සේ ඒකට සමහරු විරුද්ධ වෙලා අනේ අපේ රිලව් කියලා අපේ රිලව් රකගන්න ඕනේ කියලා කට්ටියක් ඉදිරිපත් වෙලා ඊට පස්සේ මේ රිලව් ටික අල්ලලා ගිහින් දූපතකට දාලා දූපත වටේ වැටක් ගහන්න කතා ජාතික සත්වයා කම ගයින් කළා ඌ පොල් කඩවා වැඩි මේ ඒ ඔක්කොම වෙලා රිලව් ටික තාබින්නවා නෝන් තාම පොල් ටිකත් කනවා පොඩ්ඩක් අඩු වුණා
2: ඒ ඉස්සර පොල් ගෙඩියක්නේ රුපියල් 50ට වගේ තිබ්බේ දැන් 130 150
1: ගෙඩිය 50ට නෙමෙයි පොල් ගෙඩිය රුපියල් 5ටක් තිබුණා ඉතින්
2: ඔව් ඉතින් ඒ කාලේ
1: ඕ ඒ
2: දැන් අවුරුදු 4කට විතර කලින් රුපියල් 50ට 80ට තිබ්බා
1: හෙට්ටි පොල
2: හෙට පාව
1: ඒ ඈත ඩොට්කොම් වල ඒකට ටික ලාභයිනි පොල් අරවම කොළඹ ඔය ගණක් වලට තිබුණා ඒ පචාතරින් දුවන්නේ මිනිස්සු තරහ වෙනවා ඊටවත් මේ වැඩසටහනට ඇවිල්ලා මෙතන මේ බොරු කියනවායි කියලා මම කියන්න හැදුවේ ඒක නෙමෙයි මං කියන්න හැදුවේ පොල් ගැට තියෙන මිත්‍යා මතයක් තියෙනවා අපි ඒක බිඳ හෙලන්න ඕනේ.
2: මොකද්ද?
1: ඒක පොල් හරිම දුෂ්ටේ කරලා තියෙන. අපි ඒක බිඳ හෙලන්න ඕනේ අපි. සමහරු කියනවා ලෝකේ අවුරුද්දකට මෝරු කාලා මැරෙන මිනිස්සු සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරෙනවලු ඔළුවට පොල් වැටිලා. හරි. වෙන්නත් පුළුවන් ඇත්තටම ඔළුවට පොල් ගෙඩියක් වැටුනහම මැරෙන්න
2: පුළුවන්.
1: ආනන් ට්‍රක් පැනලා බේරුණා මැරෙන්න තු. ඔළුවට පොල් වැටලා ගත්තද?
2: නෑ.
1: ඔළුවට පොල් වැටලත් නැතුවද ඔය?
2: ඇට්ටිවත් ඇටිලා නැහැ.
1: ඒ ඔළුවට පොල් ගෙඩියක්වත් වැටලා නැතුවද ඔය? ඔය ගානට මේ නුවණ.
2: හලෝ.
1: ඔව්. සැන්ඩි.
2: මගේ අකා අවුස්සන්නේ බා.
1: ඔයාගේ අකා දිදි ඔය සයිස් එක. අවුස්ස ගත්තට කිසි තේරුවක් නැහැ. ඔන්නේ පුටුව යටි ගෙහෙට බෙරද මේසේ යටි ගියනවා. ඒ වගේද ඔයාගේ යකා අවුස්ස ගත්තට කිසිම තේරුමක් වෙන්නේ නැහැ ඉතින්.
2: නෑ අපේ පැත්තේ එහෙම ඇටි වැටුණා කියලා නම් ආරංචි තිබ්බ හැම පොල් වැටුණා කියලා මම ලොකුවටම එහෙම
1: පොල් වැටි කියලා නතු ඇති දෙමව්පියෝ. කියලා ඔයාගේ ඔළුවට වැටිලා තියෙනවා නේද? ඔහොම වෙන්න මිනිස්සෙකුට ඔහොම වෙන්න බෑ සැන්නේ.
2: මම මෙහෙම පොල් ගහ ගාවින් යනවා මේ පිටිපස්සේ වැටෙනවා පොල් ගෙඩිය. මට එහෙම වෙලා නම් තියෙනවා.
1: පොල් ගහ කම්පා වෙනවා දෙයි. පොල් ගහට ඉලක්ක වරදිනවා පොඩ්ඩක්.
2: කියන්නේ අපම්ම මොදේ යුදේ එරුව මගේ දරුව දෙයනේ ඒ කියන.
1: ඔය පොල් ගහට ඉලක්ක වරදිලා. මම යනකොට දෙන්නේ උඹට කියලා. පොල් ගෙඩිය ගහුවා ඒ වැදිලා නැහැ හරියට. පොල් ගහට හරියට ඉලක්ක ගන්න බැරි වෙලා.
2: දැන් මේ කොච්චරක් මැරෙනවා කියන
1: මේ කියනවා ඒගොල්ලෝ කියනවා 150ක් බැරිවලු අවුරුද්දකට ඔළුවට පොල් වැටලා. දැන් මේක නිකන් අන්තර්ජාලයේ නිකන් ගහලා බලන්නකෝ. ඕකේ නෝ ෆැක්ට් එකක් හැටියට තියෙනවා.
2: හරි ලංකාව විතරක් නෙමෙයි පොල් තියෙන තව රටවල් තියෙනවනේ.
1: කයි විතරයක් පොල් තියෙන්නේ
2: ඉතින්. ඒ වගේ රටවල වෙනුත් ඉතින් මිනිස්සු මැරෙනවද දන්නේ
1: නැහැනේ. ඔව්. හැබැයි ඇත්තටම ගත්තහම ඒක 1984 ඉන්ෂුරන්ස් කම්පැනි එකක් ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් විකුණන්න හදපු ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක කෑල්ල.
2: ආ කෙදෝ.
1: ඒගොල්ල තමා ගෙල් තියන්නේ මේ දැන් මිනිස්සු සංචාරයේ පිණිස එහෙම යනකොට බීච් වලට එහෙම යනවනේ පොල් තීර රටවල් වලට පොල් ගස් තීර තැන් වලට එනකොට ට්‍රැවල් ඉන්ෂුරන්ස් විකුණන්න තමයි මේ අදහස ජනගත කරලා තියෙන්නේ පොල් වැටිලා මැරෙනවා මිනිස්සු 150ක් අවුරුද්දට
2: ඉන්ෂුරන්ස් එකක් දාගන්න
1: ඒ අන්ද ඉන්ෂුරන්ස් එකක් කියලා තමයි ඒ බොරුව හදලා තියෙන්නේ ඉතින් අපි මේ පොල් ගෙඩිය අපි අද ලෝක පොල් දිනයේදී අහිංසක පොල් ගෙඩිය අපි ඒ අසාධාරණෙන් මුදවා ගත්තා
2: පොල් පහක් දාන පොල්
0: රන්ඩන්.

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ පාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 දා පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
7: Listen up, Colombo. Vietnam is calling.
8: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
9: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
10: Colombo මැද baseline පාරට ඉතාලගින් apartment එකක්. දැන් ඔබටත් prime residencies within. ඔබ වෙතට ගෙන එන Colombo නවයේ ඉදිවන prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 700

0: යුත් එකවට ප්ලස් පොයින්් එකක් ආර්ඩීබී යුත් ප්ලස් ඉදුරුම් ගිනුම.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්ද එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දුටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා.
3: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සැන්ඩිවා දන්නවද පොල් ඔයන්න?
1: පොල් ඔයන්න කියන්නේ දකුණු පළාත පැත්තේ මිනිස්සු පොල් එලි ගහනවාට කියන්නේ පොල් ඔයන්න කිය. එතකොට පොල් කියන එකේ ඔයන්නක් නැහැනේ මකලෝ.
0: ඒක තමයි මාත් කලර පොල් ඔයන්න පොල් පොයන්න නකොත් හිතා ගන්න පුළුවන්. පොල් පොයන්න. එක්ක පොල් අල්ලා යන්න. මොකද්ද මේ පොල් ඔයන්න කියන්නේ? බල්ලකට ඇත්තටම ඔයනවා කියලා කියන්නේ මේ පොල්
1: ලෙලි ගහනවා.
0: ලෙලි ගහනවට ඔය දකුණු පළාතේ පාවිච්චි වෙන වචන
1: ප්‍රාදේශීය ව්‍යවහාරයේ තිනක.
0: ඔයා දන්නවද පොල් ගන්න දන්නවද හරියට තෝරලා කරලා?
1: ඔව් ටිකක් පොඩි දැනුමක් තියෙනවා.
0: කොහොමද පොල් තෝරන්නේ?
1: මෙහෙම පොල් ගෙඩිය ගත්තා කන ගාවට කරා කට කට කට කට කට හෙල්ලුවා.
0: කට ගාලා හෙල්ලෙන්නේ නැහනේ බං පොල් හෙල්ලන කට කට පොල් ගෙඩිය තුල ජීල් බෝල තියනවාද
1: කට කට කට කට කට කට එහෙමද?
0: හොඳටම කලටි නම් සාමාන්‍යයෙන් ඇස්බල්මට හොයාගන්න පුළුවන්. පොල් ගෙඩිය වටේ ටිකක් දුබුරු පැහැ අඩුයි, සුදු පැහැය වැඩිපුර තමයි තියෙන්නේ මේ කලටි පොල් වල.
1: එහෙනම් මේකේ ගැව තියෙනවා, ඉතින් හොයන්න පුළුවන්.
0: ට්‍රික් තියෙන එකක් තමයි හොල්ලලා
1: බලන එක.
0: බලන්න සාමාන්‍ය අපි උඩ දාලා බලලා හොල්ලලා එහෙමනේ පොල් ගන්න. අර පොල් ලොරිවලි කඩවල් වලට පොල් බාන පොල් ගෙඩි දෙකකට අප්පල බලලා උඩ දාලා වැඩ දාලා එහෙම තමයි පොල් තෝරන්නේ. වාහන එහෙම බෑ.
1: ඔව් ඉතින්
0: වාහනයක් ගන්න ආවා. ඉතින් බලන්න ඉතින් කොපඩ උස්සලා දෙන හොල්ලල බලන්න.
1: බෑනේ බෑනේ
0: හොල්ලල බලලා තෝරගන්න බෑ.
1: ඒ කියන්නේ පෙනුම දිහා බලලා කවදාවත් වාහනයක් තෝරගන්න එපා.
0: අපෝ ඔව් වාහන තෝරනවා කියන්නේ ගෑනු තෝරනවා වගේ.
1: ඒකනේ
0: පෙනුම දිහා බලලා තෝරගෙන යන්න. අප්පා ඒක කල්පනාවෙන් කරන්න ඕන වැඩක් වාහන තෝරන.
1: හැබැයි මකලෝ උස්සලා පුළුවන්.
0: උස්සලා ඔව් උස්සල පුළුවන් හොල්ලලා බැලුවාට වාහන තෝරන්න පුළුවන් උස්සලා.
1: හැබැයි ඉතින් හැමතැනම උස්සලා නෙමෙයි.
0: ගමේ සෙනක එකතු කරගෙන ගිහිල්ලා වාහනේ උස්සලා එහෙම නෙමෙයි. මේ කියන්නේ මාලබේ පුංචි කාර් නිවසේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයේ ගැට තමයි මේ කියාගෙන කියාගෙන ආවේ.
1: ඒකේ තියෙනවනේ හොයිස්ටර්ස්.
0: ආ හොයිස්ටර් එකේ දාලා වාහනේ උස්සලා බලතැහැ.
1: උස්සලා හොල්ලනවා.
0: වතුර හෙල්ලනවා.
1: නැනේ හොල්ලනවා නෙමෙයි. ඉතින් හැමදාම චෙක් කරනවා නේ මකලෝ.
0: ඔව් මාළඹේ පුංචි කාර් නිවසට වාහනයක් ගන්න ගියොත් එහෙම ආ එතන වාහනේ ටිකක් බලන්න ඕනේ කියලා කිව්වොත් ඒගොල්ලෝ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. තග්ගාලා පූර්ණ තත්ත්ව පරීක්ෂාව කරලා වා ඒ වාහනේට කැමති නම් ඊට පස්සේ වාට පුළුවන් කියන්නේ ඒගොල්ලෝ ඔයාට වාහනේ අයිතිකාරයව කෙලින්ම කන්ටැක්ට් කරලා දෙනවා. එයත් එක්ක පොඩ්ඩක් කතා වහ වෙලා ගාන හෙට්ටු කරගෙන වාහනේ ගන්න වාට ලීස් එකක් ඕන නම් පුංචි කාර් නිවස ඒකටත් උදව් කරනවා. ඔයා ගන්න වාහනේට ඉන්ෂුරන්ස් එක දාගන්නත් පුංචි කාර් නිවස වාට උදව් කරනවා. ඔයා ගන්න වාහනේට වැලියුේෂන් එකක් ඕන නම් ඒකටත් පුංචි කාර් නිවස ඉන්නවා. වාහනේ ගන්න ගිය ගමන් ඔයාට කිබුල බනිස් එකක් ගන්න ඕන නම් ඒකටත් පුංචි කාර් නිවස ඔයාට උදව් කරනවා.
1: තවත් උදව්වක් කරනවා ඒකල්ලෝ. පුංචි කාර් නිවසේ ඔන්න සතියාන්තයේ හැමදාම ඒගොල්ලෝ වාහන පලක් තියෙනවා. හරිද? ඒකට මේ පාර සිංග ෆිනන්ස් සමාගමේ කට්ටියත් එනවා. එතකොට ඔයාලට ලීසින් පහසුකම් හදාගන්න යනකොට හරිම පහසුයි. ඩවුන් පේමන්ට් එක කීයක්ද? අවුරුදු 4ට ගෙවන්න යනවා නම්, 3ට ගෙවන්න යනවා නම්, 2කට ගෙවන්න යනවා නම්, කොච්චර ගාණක් යනවද, කොහොමද විස්තර, ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දානවා නම් කොහොමද, හැම දෙයක්ම ඊටම හොඳින් පැහැදිලිව නිරවුල්ව සිංග ෆිනන්ස් සමාගමේ නිලධාරීන්ගෙන් ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මතකයිනේ දවස් දෙකක් තියෙනවා මේගොල්ලන්ගේ වාහන පොල. සැප්තැම්බර් මාසේ 5 වෙනිදා 6 වෙනිදා ඔය දවස් දෙකේ තමයි වැඩේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කියනවා උදේ මෙන්න කියලා. මොකද මුලින්ම වාහන තෝරගන්න ඕනේ, ඊට පස්සේ තත්ත්ව පරීක්ෂාවක් කරන්න, ඊට පස්සේ තමයි ලීසින් පහසුකම හදාගන්න විදිය ගැන කතා බහ කරගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු වෙලාවක් යන හින්දා වාහනයක් ගන්න එන කට්ටිය අනිවාර්යෙන්ම මාල විමුංචි කාර් නිවසේ කට්ටිය කියන උදේම එන්න කියලා. රයිට්. එහෙනම් පුංචි කාර් නිවසේ ඇඩ්‍රස් එක අපි මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ.

0: ආඩං
1: පොල් කියන්නේ සැන්ඩි සංස්කෘතියක්. පොල් කියන්නේ කෑමක් විතරක් නෙවෙයි. පොල් හැදෙන රටවල් වල ගොඩාක් දුරට ඒගොල්ලන්ගේ ෆුඩ් කල්චර් එකේ ලොකු කොටසක් පොල් විසින් නියෝජනය කරනවා. ෆුඩ් කල්චර් එකේ පොල් කොටසක් නියෝජනය
2: කරනවා.
1: ලොකු කොටසක් පොල් වලින් නියෝජනය කරනවා. දැන් මෙහෙ ගත්තොත් එහෙම පොල් රොටි, පොල් පිට්ටු වෙන රටවල් වල වැඩිය දකින්න හම්බෙන්නේ නැති ජාතියේ කෑම. ඒ කියන්නේ විශේෂයෙන් ඔය රොටියට පොල් දාලා හදන හැදිල්ල ලෝකේ වෙන කොහෙවත් මං හිතන්නේ මම ගිය කිසිම රටක පොල් දාපු රොටි කන ජවනිකාවක් මං දැකලා නැහැ.
2: ලංකාවේ තමයි
1: ඒක මං දැකලා තියෙන්නේ. මෙහෙම තමයි
2: ඔය සංචාරකෙන්ට එහෙම ප්‍රොමෝට් කරනවා ලුණු මිරිස් එක්ක පොල් රොටි කියන එක පොඩක් ඒගොල්ලෝ.
1: නෑ දැන් සීන් එක පොක් සමග පොල් රොටි.
2: ඔව් එහෙමත් තියෙනවා ලුණු මිරිස්. එතකොට අර
1: සමග පොල් රොටි.
2: ඉතින් පොල් තමයි සංස්කෘතිය නේ.
1: පොල් සංස්කෘතිය කෑමක් විතරක් නෙවෙයි. මොකද පොල් එක්ක හැදෙනව තව විවිධ දේවල්. පොල් වලින් හදන කලාකෘති තියෙනවා. පොල් ගෙඩියෙන් වෙස්මුණු කපනවා, පොල් ගෙඩියෙන් රූප අඹනවා. ඔය දැකලා තියෙනවා චූටි වඳුරු පැටියෙක් මෙහෙම කරගෙන ඉන්නවා පොල් ගෙඩිය කරගෙන. ඔයා වගේමයි
2: අප්පෝ.
1: මට ඒක දකින හැම වෙලේම මතක් වෙනවා.
2: අනේ මින් බොරු කියන්නේ තු ඉන්න
1: බොරු කවුද බොරු?
2: මම කොහෙද
1: වගේ පොල් ගෙඩිය වඳුරු කපන්නත් බොරු.
2: දැන්
1: බලන්න ඒකට මං ඇත්ත කිය. දැන් බලන්න මෙහෙ තියෙනවා තරඟ, පොල් ගෑමේ තරඟය.
2: අලුත් අවුරුද්දට
1: එහෙම පොල් ගෑමේ තරඟ මෙහෙ තියෙනවා. පොල් අතු වියන තරඟ තියෙනවා. පොල් කෑමේ තරඟයක් උඩ තියන්න පුළුවන්.
2: අපස්සේ අමාරු වේ.
1: මම දැකලා නැහැ. දැන් මෙහෙ නැති වුණාට තව ලෝකේ සමහර රටවල පොල් ගස් නගින
2: තරඟ තියෙනවා.
1: තරඟ පවා තියෙනවා. මේ ඉන්දියාවේ ඊට පස්සේ අන්දමන් නිකෝබාර් අයිලන්ඩ් වල එහෙම මේ පොල් ගස් නැගීමේ තරඟ පැවැත්තිලා තියෙනවා. මේ ලංකාවෙත් තිබිලා තියෙනවා. ලංකාවේ 2017 කොළඹ ගර්ල් ගයිඩ්ස් ඇසෝසියේෂන් එකෙන් කරපු උත්සවයක ඇත්තටම මේ මෙහෙත් තිබිලා තියෙනවා. පොල් ගස් නැගීමේ තරඟයක් ඇරුණාම තව ඉන්දියාවේ කේරළේ ආදී තැන්වල මේ පොල් ගස් නැගීමේ තරඟය පැවැත්තිලා තියෙනවා. මම කියන්නේ මේ ලෝක පොල් දිනය වගේ වෙලාවක අපි උත්සාහ කරන්න ඕනේ මේක ඉදිරියට ගෙනියන්න නේ. පොල් ගස් නැගීමේ තරඟය ඉදිරියට ගෙනියන්නේ.
2: අම්මෝ
1: අයියෝ අම්මා මොකද
2: අවදානම් වැඩිනේ වැටුණු.
1: එතකොට දැන් අනිත් තරඟවල බයිසිකල් පැදීමේ තරඟය අවදානමක් නැද්ද? හැප්පුණොත් වැටුණොත් රිටි පැදීමේ තරඟය නැද්ද? මොකද අවදානමක් නැද්ද? අර උඩින් පයින්නේ, ඔය පයින්නේ ඉතින්
2: මේ මෙට්ට දාලානේ.
1: හරි හරි ඉතින් පොල් ගහයට මෙට්ටයක් දාන එක මහවිට යකෝ. ඔලිම්පික් එකට පොල් ගස් නැගීමේ තරඟයක් පවත්වන්න පුළුවන් නම් පොල් ගහයට මෙට්ටයක් දාගන්න එකද වැඩි? මං කිව්වේ ඔළුවට පොල් වැටිලා කියලා ඉන්න.
3: රාඩන්

0: හිත පිරෙන සියත.
1: ඇමරිකාක්ස ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
0: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. එවැගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 11.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்
1: அசட்லைன் பினான்ஸ்வெட்டின் பெஸ்ட் பைக்கிட பெஸ்ட் டீல் லெக்க இந்தன பிரிமெஸ்மே பிரமுக்கியாவன பஜாஜ் சிடி 100 ஹா பிளாட்டினா 100 மோட்டர் சைக்கிள் சந்தஹா பஹசும லீசிங் பஹசு லீசிங் மாரிக்க கடினம் அனுமதிய சஹா அவுமலிய கேவிலி ஹெல்மெட்டிக குத் நோமிலே அசட்லைன் பினான்ஸ் அது மென்ன அது மாரன்யன்ன அமுதன்ன விண்வாய் எக்கை எக்கை ஹத்தரை ஹத் சியாய் சியா
2: ஏக ஹரிம அப்பூரு லோக்க ஹரியட்ட ஏலிஸ் இந்த வொண்டலேன் வாக்க
3: පොඩි පරාකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: යාගේ නම සීතා.
5: සීතා!
2: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳපොලේ. The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. අනුවටයි දශම දෙකෙන් දිවයින පුරා
4: සහයයි විනාඩියකයි
8: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ශිෂ්‍යත් ප්‍රතිඵල නිකුත් කරයි.
2: ලකුණු 70 ඉක්ම දරුවන්ගේ ප්‍රතිශතය 3.15 කින් වැඩි වෙලා තිබෙනවා.
1: 22 සංශෝධනයේ රහසිගත තීරණය කතානායක සලේකේ වෛද්‍ය වාර්තාවක් හඳවයි. හම්බන්තොට එරාජ්ගේ මලසිරුර කොළඹ නිවසකි. වසර දෙකකට පසු දසුන් එක්දින පිටියට.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: නොතිරරේද?
1: ඒ පොල්ද?
0: නෑ තැඹිලිද? ළඟින් යනවා.
1: ගොඩක් නෙවෙයි.
0: වදගේ?
1: ගොඩක් නෙවෙයි.
0: ගොඩක් තැඹිලි පාටයි. ඇලිසියා බිම හැලුවත් අප්පච්චි
1: පච්චිට එක ගෙඩියයි.
0: එතකොට පොල් ගස් ළඟට මිනිස්සෙක් මතක් වෙන්නේ නේද? එහෙම කෙනෙක් ගැන නේ. පොල් ගස් ළඟට ආයට බලද්දි ඔයගොල්ලෝ හෙට්ටි පොල කියන්නේ මොකද්ද?
1: පොල් අපේ පොල් ගස් නගින්නේ නෑනේ.
0: ඔයාලා රිලව්ඩ් නේද? ඔයාලා ගහේ ඉන්න.
1: අපි කික්කෙන් කඩන.
0: කික්කෙන් පොල් කඩන්නේ. හරි හරි හරි. ආ ඒක තමයි සමහර ත්‍රී රෝද රතවල ගහලා තියෙන්නේ බොක්කෙන් මල් කඩපු වෙලාවේ කික්කෙන් පොල් කඩුවරම් මම අද ලක්කට කික්කේ නේද? හරි හරි දැන් මන් දන්න ඒ ත්‍රීවිල් එක හෙට්ටි පොල ත්‍රීවිල් රයි අපි බලන්න දැනුම් පරාසය පුළුල් වෙන විදිය නේද
1: ඇත්තටම ඔය දකුණු පළාතේ මේ මේ මේවට මිනිස්සු පොල් ගහට නැගලා තමයි නමුත් අපේ පැත්තේ යන්න යන
0: ඒක පොල් ගහ පහත් වෙනවා නේද ඔය ළඟට ගියා
1: පොල් ගහ සුසයි උස වැඩි
0: අග දැකලා හඩන්න බෑ
1: බෑ ඒ තරම් උස වැඩි
0: එහෙනම් කෙක්කෙන් කඩන
1: කෙක්ක කියන්නේ ලুকু උන ගස් ගෙනල්ලා කෙක්කක් හදලා
0: ඒ ඇත්තටම පොල් ගස් උස වැඩි නෙවේ ඔයාලා කොටයි මම ඔයාගේ සයිස් එක
1: ඔයා හිතද හෙටි පොල ගමම කොටයි කියලා
0: මේ වගේ ඇති
1: මේ ගමට මුකුත් කියන්න එපා
0: ඔයානේ එක දවසක් කිව්වේ ඔයා තමයි හෙටි පොල ඉන්න නුවණක් කාර්ම මිනිස්සෙක්
1: ඒක හරි
0: මේ වගේ සමහර විට හෙටි පොල ඉන්න උසම මිනිහා ඔයාද කියලා කවුද අපි ගිහින් බලරේ ඒක මිසක් මං හිතන්නේ නැහැ එහෙ මොකද හෙටි පොල පොල් ගස් විතර කමුතු වෙ කුසේ යන්න මේ මොකද හෙටි පොල පොල් ගස් ගියාන්නේ පොල් ගස් පූජා කරලාද එහෙම කියනවනේ උස උස මිනිස්සුන්ට කියනවනේ මෙයා කප්ප ගියාද පොල්ගත් පූජා කරලාද කොහෙද කියලා එහෙම කියනවා පොල් කියන්නේ හරිම මේ මරු සැකැස්මක් තියෙන ගෙඩියක්
1: හ්ම්
0: පොල් ගෙඩියේ මැදම තියෙන්නේ මොනවද
1: පොල් ගෙඩියේ මැදම තියෙන්නේ මදය
0: වතුර තියෙන්නේ එළියේ වෙන්නේ
1: හරි වතුර
0: පොල් වතුරනේ මැදව තියෙන්නේ ඊට පස්සේ පොල් මදි ඊට උඩින් පොල් කට් ඊට උඩි
1: ලෙල්ල
0: පොල් ලෙල්ල හැම පොල් ලෙල්ල හරිම සවිවරයිනේ පොල් ලෙල්ල ඇතුලේ හුලන් තියෙන

0: හරියට පොල් ගෙඩිය සකස් වෙලා තියෙන්නේ වතුරේ පාවෙන විදියට. මේක අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි. ඒක පොල් ගහේ පැවැත්ම වෙනුවෙන් ආපු සැකැස්මක්. පොල් ගහ හැදෙනවා, පොල් ගහේ පොල් ගෙඩිය හැදෙනවා, පොල් ගෙඩිය බිමට වැටෙනවා, බිමට වැටිලා පොල් ගෙඩිය වතුරට වැටිලා පාවෙලා පාවෙලා යන පාවෙලා වෙන තැනකට යනවා. එතන පැලවෙනවා,
1: ව්‍යාප්ත වෙන්නේ,
0: ව්‍යාප්ත වෙන්නේ පාවෙලා ගිහිල්ලා දූපතෙන් දූපතට, එකම දූපත ඇතුලේ තැන් තැන් වලට, එකම භූමිය ඇතුලේ තැන් තැන් වලට. ඊට පස්සේ වෙරළ තීරය දිගේ මෙච්චරම පොල් හැදිලා තියෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය පොල් ගෙඩිය සැකැස්ම තේරුම් ගත්තා. පොල් හැදෙන හැම රටකම වැඩියෙන්ම පොල් තියෙන්නේ වෙරළ
1: තීරේ.
0: පොල් වැටෙනවා, මූදුරල්ලට අහුවෙනවා, පාවෙලා යනවා, වෙන තැනකින් ගොඩ ගහනවා. අන්න එතරදී නැවතත් එයා පොල් ගහක් බවට පත් වෙනවා. පාවෙලා පාවෙලා
1: ලස්සනයි.
0: දැන් නම් පොල් ව්‍යාප්ත වෙලා තියෙන්නේ මිනිස්සු හිටවල, ඈ يعني වතුරේ පාවෙලාම ගිහිල්ලා ගිහිල්ලා නෙවෙයි හෙට්ටි පොලට පොල් ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු අරන් ගිහිල්ලා එහෙ
1: හිටවලා.
0: දැන් පොල් ව්‍යාප්ත වෙන්නේ හැම හැබැයි පොල් වල ස්වභාවික ව්‍යාප්තිය වතුරෙන් තමයි සිද්ධ වෙන්නේ. පොල් වතුර ගැන කියවිච්ච හින්දා මං තව කාරණයක් කියන්නම් ඉක්මනට. පොල් වතුර බෙහෙතක්.
1: හා හා.
0: සමහර අවස්ථාවලදී ඇත්ත වෛද්‍යවරු පොල් වතුර පාවිච්චි කරලා තියෙනවා සේලයින් වෙනුවට.
1: ඇත්ත වෛද්‍යවරු කියන්නේ බොරු වෛද්‍යවරු
0: නෙමෙයි, ඇත්ත වෛද්‍යවරු කියලා මං අදහස් කළේ දැන් ගොඩ වෙද්දු ඉන්නවනේ, ආ ඕකට පොල් වතුර හොදයි කියලා. ඕඩේකකට කෝකටත් තෛලි වගේ මොන මොන හරි දෙන, එහෙම නෙමෙයි මේ ඇත්ත වෛද්‍යවරු. ඒගොල්ලන්ට හදිසි අවස්ථාවක සේලයින් සපය ගන්න බැරි වුණා.
1: හරි.
0: සේලයින් වෙනුවට ඒගොල්ලෝ පොල් වතුර පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ රෙකෝඩඩ් කේසස් තියෙනවා ලෝක වෛද්‍ය ඉතිහාසෙ ලියවිලා. හැබැයි ඒගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් එකක් හැටියට අරගෙන යන්න කියලා අනුමත කරන්නේ
1: නැහැ.
0: පුළුවන් හැම වෙලාවෙම සේලයින් තමයි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඔය IV වතුර වෙනුවට ඒකට ආදේශකයක් හැටියට පොල් වතුර පවා පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපි මේ සෛලයින් කතාව පැත්තක තියමු. පොල් වතුර බොහොම ගුණයි කියලා කියනවා. අපේ ඇඟේ ලෙඩ රෝග ගණනාවකට සහ අපේ බහිස්රාවිය පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්න, ඇඟේ හීට් එක කන්ට්‍රෝල් කරන්න, හීට් එක යාට පැට වෙනස් කරන්න ආදී වැඩ ගොඩක් පොල් වතුරෙන් ගන්න පුළුවන් කියලා ඒක ගැන දන්න කට්ටිය කියනවා.

0: යන්න යන්න මාලබේ පුංචි කාර් නිවස පැත්තට
1: තියෙන
0: කාර් කාර් තියෙන ෂුවර්රකටේ වාහන අංගනේ කාර් නවත්තල තියෙන තැන්වල පොල් ගස් නෑ. පොල්වට වාහනවලට එහින්දා පොල් ගස් නැතුව ඇති. ගිහිල්ලා බලන්න මාලබේට යන්න මාලබේ පුංචි කාර් හන්දියට යන්න පුංචි කාර් හන්දියෙන් හැරෙන්න පුංචි කාර් පෙදෙසට පුංචි කාර් පාරට නේද පුංචි කාර් පාරට හැරෙන්න හැරලා මීටර් 600ක් විතර යනකොට මෙන්න ගම ඇතුළට වෙන්න පාරේ වම්මත පැත්තේ මෙන්න තියෙනවා
1: මාලබේ
0: පුංචි කාර් නිවස. එතෙන්ට ගිහිල්ලා බලන්න ලස්සන හිතට අල්ලල යන සැප පහසු වාහනයක් වාට තෝරගන්න පුළුවන්. ඇත්තටම අලුත් වාහන තියෙනවා අන්රෙජිස්ටර්ඩ් ඒවා. රෙජිස්ටර්ඩ් වාහන එතන තියෙනවා. පෙට්‍රල් වාහන තියෙනවා, ඩීසල් වාහන තියෙනවා, EV තියෙනවා. නැති જાතියක් නැහැ. නැති જાති තියෙනවා. ප්ලේන් බහුදින දිවර යාත්‍රා අරේ මේ නැහැ. ඔයා කාර් එකක්, වෑන් එකක්, ජීප් එකක් හොයනවනම් යන්න පුංචි කාර් නිවස පැත්තට. ඔයා කැමති වාහනය තෝරගෙන අයිතිකාරයා එක්කම ගාන කතා කරගෙන ඉතාම විනිවිද භාවයෙන් ගනුදෙනුව නිමා කරගන්නත් පුළුවන්.
1: යස්.
0: අනිත් එක තමයි,
1: අනිත් එක මෙන්න මේක මකලෝ. ඒගොල්ලන්ගේ අපේ වාහන පොල ගැන කියවනේ. ඉතින් ඒගොල්ලෝ කියනවා ලීසින් පහසුකම හදාගන්න යනකොට මාරම ලේසි ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද මේ සතියේ එන වාහන පොලට සිංග ෆිනෑන්ස් එකේ කට්ටියක් එනවා. සිංග ෆිනෑන්ස් ලීසින් සමාගමේ ඉන්න නිලධාරිනුත් එතෙන්ට එනවා. ඇවිල්ලා ඔයත් එක්ක ඍජුවම කතා බහ කරලා ලීසින් පහසුකම හදාගන්න විදිහ ඔයාට කතා කරගන්න පුළුවන්. දැන් ලීසින් එකක් දාගන්න යනකොට මාර ප්‍රශ්නනේ, ඩවුන් පේමන්ට් එක කීයක් ඕන වෙයිද? අවුරුදු පහට වාරිකේ කීයක් වේද? අවුරුදු හතරට නම් කීයද? තුනට නම් කීයද? එහෙමත් නැත්නම් ස්පීඩ් ට්‍රැෆික් එකක් දාන්නව නම් කීයක් වේද? ඔය වගේ එකී මෙකී නොකිය අපි නොදන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ හැම ප්‍රශ්නයකටම මාර විදිහට අපිට තේරෙන පැහැදිලිව කියලා දෙනවා මේ සිංග ෆිනෑන්ස් සමාගමේ ඉන්න නිලධාරීන් ටික. ඉතින් ඒගොල්ලෝ හරි සුහදශීලීව තමයි ඔයත් එක්ක කතා බහ කරන්නේ. අනිත් එක තමයි ඒගොල්ල කියන උදේම එන්න පරක්කු වෙන්නපා, මොකද වැඩ ගොඩක් තියෙනවා කරන්න. මාලබේ පුංචි කාර් නිවසට යන්න ඕනේ. උදේම ගියා නම් වාහනේ තෝරගත්ත, වාහනේ තත්ත්ව පරීක්ෂාවක් කරා, ඊට පස්සේ ලීසින් පහසුකම් මනම් ඒ ටික හදාගත්ත. බලන්න ඉතින් කොච්චර ලේසිද පහසුද කියලා. ඒ නිසා උදේම ගිහින් වැඩේ කරගෙන එන්න තියෙන්නේ. ඉතින් ඔබේ වාහන සේනේ සැබෑ කරගන්න, මාලබේ පුංචි කාර් නිවසට යන්න. එතන වාහන 400ක් විතර තියෙනවා. පාට හොඳ වාහනයක් එතනින් මිලදී ගන්න පුළුවන්. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවසේ, පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පර්මාලබේ.

0: හිත පිරෙන්න සියත.
1: හවස 6යි විනාඩි 20යි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-311-377. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash App හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
6: ඇලුමිනියම්මනේ
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු දහස අතරින් commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
11: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය, ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
12: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
15: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
16: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
17: පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: සියත දෙවයිනපුරා
1: නාටං
2: අයා බට්ටත් ලඟයි වෙලාව නිවුස් අහන්න තියෙනවා.
3: හරි,
2: අපිට යන්න තියෙනවා.
3: ඕකේ,
2: මේ වෙලාවේ පාරේ ට්‍රැෆික් හැමෝම වැඩහැරලා ගෙදර යන ගම. බස්වල පොල් පටවල වගේ සෙනග
3: මේලා
2: බස්වල කෝච්චිවල අපි කියන පොල් පටවල වගේ සෙනග කියලා. හරි, භාෂාවට හුඟක් දේවල් එකතු වෙලා
3: තියෙනවා.
2: පොල් බූරුවා කියලත් කියනවා. මම වාට කියන ඒ වගේ
3: මට කියන්නේ මොකද?
2: මම නිකන් කියලා පෙන්නුවේ ඔයාට.
3: කේන්ති මකල.
2: කේන්ති ගන්න එපා. කේන්ති ගත්ත තමයි ඉතින් ගම්ම පොල් බූරුවෙක්
3: කරන්නේ. මම ඔයාට, ඔයා දැන් මට පොල් බූරුවා කියන්නේ නැහනේ. ඉතින් ඇයි ඔයා මට එහෙම කියන්නේ? මම ඔයාට පොල් බූරුවා කියන්නේ නැහනේ.
2: කියන්නේ නැහැ නේද ඒක? කියන්න බෑනේ. ඇයි මම ඔයාට එහෙම කියන්නේ? වන්න ප්‍රේක්ෂක ජනතාව හිතලා බලන්න. දැන් සැන්ඩි මට පොල් බූරුවා කියලා කියන්නේ නැහනේ.
3: ඒක මගේ ගුණය හපත්කම.
2: මම කියනවනේ. ඒයි මං කියන්නේ.
3: ඒක ඔයාගේ තියෙන
2: තියෙන
3: නුවණ
2: අවබෝධය,
3: මෙලෝරහක් නේ,
2: තේරුම් ගැනීමේ ශක්තිය,
3: මගේ ගුණේ හපත්කම. කොච්චර මේ මොලේ නැති වුණත් ඔයාට, ඔයා පොල් බූරුවෙක් වුණාට මං ඔයාට කෙලින් කියන්නේ.
2: තන්තකල් කිව්වේ දැන් තේරුණානේ මං පොල් බූරුවා කියලා කරේයි කියලා. දැන්
3: යන්ද?
2: දැන් ගිහිල්ලා
3: පොල් කම
2: පොල් රොටියක් හදාගෙන හොඳ කලටි පොල් ගෙඩියකින් පොල් සම්බලයකුයි ලුණු මිරිසකුයි හදාගෙන.
3: කලටි
2: පොල් වලින් නේද මේ පොල් සම්බල්
3: රසම පොල් සම්බල් කලටි
2: පොල් රසටම එන්නේ හොඳ කලටි පොල් වලින්.
3: මාරම රහයි,
2: තෙල් හොඳට හිඳින්න පුළුවන් වේලිච්ච පොල් වලින් හිඳාම.
3: හොඳ කිරි ටිකක් ගන්න පුළුවන්
2: පැහුණු පොල් ගෙඩිය. ඒ වගේ මතක නැතුවනේ දිදී ගමනක් හෙට්ටි පොල් උදේම පොල් ගස් යටි ගියන් දවස් 48 කට තරම් පොල් කඩනවා. රටේ පොල් හිගයක් තිබුණාද කියලාවත් දන්නේ නැහැ. හැබැයි කලටි පොල්, වේලුඩු පොල්, අඩි ඒ අතරමැද පොල් වලට පොරවද කියන්නේ කියලා.
3: මැද පොල්.
2: 17 කල්පනා මැද පොල්. දේ ඩොරි පොල් ගෙඩියකි.
3: රයිට් අවියන්.
2: අපි තව පොල් වලින් කරන තව වැඩද අමතක කරනවා තව පොඩ්ඩෙන්.
3: මොකද්ද?
2: පොල් නැතුව කසාදයක්වත් බඳින්නේ නැහැ
3: නේ. අයියෝ ඕනේ.
2: පොල් ගෙඩියට මන්නේ කියලා ලැරරි.
3: පොරු චාරිත්‍ර කරන්න පොල් ගෙඩිය පලන්නේ බෑ.
2: අයියෝ ඕනේනේ.
3: මාමට හරි බාප්පට හරි කියලා නේ.
2: අනික මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට පොල් ගන්න ඕනේ.
3: ඒවත් තියෙනවා. දේවාල වල මිනිස්සු පොල් වලින් ජීවත් වෙන්න ඕනේ. ගාන පොල් ඔක්කොම අරන්
2: විකුණනවා. පොල් වලින් වැඩි හරියක් කනවා නෙමෙයි. කොටසක් ලව් කනවා, කොටසක් පොල් ගහනවා නේද? ඒවට තමයි මම හිතන්නේ වැඩිපුර පොල් නාස්ති වෙන්නේ. කොහොම හරි අද ලෝක පොල්
3: දිනය. Happy Coconut Day.
2: Happy Coconut Day. ලංකාවට බොහොම වැදගත් ගහක් පොල් කියලා කියන්නේ.
3: අනිවාර්යෙන්.
2: මෙහි කියන්නේ පොල් ගහට කපුරුක කියලා. පරිස්සම් කරන්න ඕන බිස්නස් එකක්. පොල් අනාගතයක්
3: උදා වේවා. පොල් වලින්
2: සොයා පෝෂිත
3: වේවා.
2: ගිලෙන්න.
3: මම සැන්ඩි.
2: මම මකලෝ.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි. 22 සංශෝධනයේ රහසිගත තීරණය කතානායකට. සලේකේ වෛද්‍ය වාර්තාවක් කැඳවයි. හම්බන්තොට එරාජ්ගේ මලසිරුර කොළඹ නිවසකින්. වසර දෙකකට පසු දසුන් එක් දින පිටියට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රස

0: එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. www.donates.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි. පහසුවේනිය ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය අගෝස්තු මාස 9 වනදා පැවැත්ුණා. ඒ දිවයින පුරා මධ්‍යස්ථාන 2723කදී. විභාගයට පෙනී සිටීමට අයදුම් කළ සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 294,132 දෙනෙක්. ඉන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිටියා. කඩයිම් ලකුණු ඉක්මවා ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 56,000ක්. දිස්ත්‍රික් හා මාධ්‍ය අනුව කඩයිම් ලකුණු සීමාව තීරණය කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් අතරින් ශිෂ්‍යාධාර හිමිවන සිසුන් සංඛ්‍යාව 20,000ක්. ඉන් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් වෙත වෙන් කළා. ප්‍රතිඵල සම්බන්ධයෙන් අභිහාචනා ඉදිරිපත් කළ හැකි දිනය ඉදිරියේදී දෙනුම් දීමට නියමිතයි. ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර ලියනගේ සඳහන් කළේ. ඇය මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: පුත්තලම අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ලකුණු 133ක් කඩේම් ලකුණ සිංහල මාධ්‍යෙන් වෙනවා. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය අයදුම්කරුවන් නැහැ. දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් සඳහා කඩේම් ලකුණ 133ක් ලෙස තමයි වාර්තා වෙන්නේ. කඩේම් ලකුණු ඉක්මෝ සිසුන් සංඛ්‍යාව මෙවර 56,000ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් විදියට ගත්තොත් 19.32. 2025 වර්ෂයේ මෙම විභාගයේ කඩේම් ලකුණු ඉක්මෝ ප්‍රතිශතය 17.11ක් වෙනවා. ඒ අනුව මෙවර කඩේම් ලකුණු ඉක්මවූ ප්‍රතිශතයේ යම් වැඩිවීමක් තිබෙනවා. 2.21ක වැඩිවීමක් වාර්තා වෙනවා. ලකුණු 70ට වඩා වැඩියෙන් ලබාගත් දරුවන්ගේ සංඛ්‍යාව 213,287ක් වෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.58ක් වෙනවා. පසුගිය වර්ෂයේ එම ප්‍රතිශතය 70.43යි. ලකුණු 70 ඉක්මවූ දරුවන්ගේ ප්‍රතිශතය 3.15කින් වැඩි වෙලා තිබෙනවා.
2: ශිෂ්‍යත්ව විභාගයෙන් සිංහල මාධ්‍යයෙන් වාර්තා වූ ඉහළම ලකුණ ලකුණු 193 බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළේ.
3: දිස්ත්‍රික් කඩේම් ලකුණ සලකා බලන විට සබරගම් පළාතම සාධන මට්ටම අනුව 24.48ක් ප්‍රතිශතයක් වාර්තා කරනවා. ඌව පළාත 22.56ක්, දකුණු පළාත 22.01ක්, වයඹ පළාත 21.44ක්, උතුරු මැද පළාත 20.38ක්, බස්නාහිර පළාත 17.74ක්, උතුරු පළාත 16.79ක්, මධ්‍යම පළාත 15.46ක් සහ නැගෙනහිර පළාත 14.75ක් ලෙස තමයි. ඒගේම වැඩිම ලකුණ 193ක් වෙන සිංහල මාධ්‍යයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වාර්තා වෙන්නේ. දෙමළ මාධ්‍ය සඳහා 188ක් ලකුණු වාර්තා වෙන්නේ යාපනයේ දිස්ත්‍රික්කයෙන්. සමත් වෙච්ච ප්‍රතිශතය 3.15ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
2: කඩේම් ලකුණු ඉක්මවීමට නොහැකි වූ දරුවන් පීඩාවට පත් කිරීමෙන් වැළකිය යුතු බවයි ළමා සහ යවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස සඳහන් කළේ.
4: ළමා මනෝවිද්‍යාත්මකව බැලුවෝ යම්කිසි දරුවෙක් 200 ලකුණු 100ට වැඩි අරන් තියෙනවා නම් දෙමව්පියෝ එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. දරුවන්ට ඉදිරියට ඉගැන්වීම සඳහා අධ්‍යාපනය සඳහා දිරිගැන්වීමක් ලබා දෙන්නයි ඕනි. නමුත් යම්කිසි ළමයෙකුට ලකුණු 100ට වඩා අඩුවෙන් ලැබිලා තියෙනවා නම් දරුවට හිරිහැර කරන්න බනින්න එපා. නමුත් ලකුණු අඩුවීමට හේතුව අපි හොයාගන්න ඕනි. දරුවට අකුරු හඳුනා ගැනීම, ගණිත කරුණු විසඳීම වගේ අධ්‍යාපනික ගැටලු තියෙනවා නම් ඒ සඳහා මනෝ උපදේශනයක් ලබා ගන්න එක හොඳයි. කෙසේ නමුත් ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතයේ එකම එක විභාගයක් විතරයි. ඉතින් මේ වෙලාවේ කුමන ප්‍රතිපදේ ලැබුණත් දරුවන්ට ආදරෙන් කතා කරලා ලකුණු කීය වුණත් පුංචි තෑග්ගක් දීලා ඒගොල්ලන්ගේ හිත හදන්න, ඒගොල්ලන්ට හිරිහැර කරන්න බයින් යන්න එපා.
2: 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ එම පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමු කරන බවයි. පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා හෙට පස්වරු 3ට පෙර ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළා. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පැවැත්තුණා. ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් ඉදිරියේදී. එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතුය යන්න සඳහන් වන බවයි. ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය වෙත පනවා ඇති එම ප්‍රතිපාදන උල්ලංඝනය වන බවයි උන්වහන්සේ සඳහන් කළේ. පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සූත්‍ර පිටකයේ ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා. එම අවස්ථාවේදී අගවිනිසුරුවරයා ඊට මැදිහත් වුණා. ඔපුටා ගැනීම. සමාවෙන්න ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නේ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න. උපුටා ගැනීම අවසන්. මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බවයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සඳහන් කළේ. ඉන් අනතුරුව පනත් කෙටුම් පතට සහාය පළ කරමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් කරුණු ඉදිරිපත් කළා. ඔහු සඳහන් කළේ සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට කළ ඉල්ලීම් පිළිගත නොහැකි බවයි. සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා. ඔහු සඳහන් කළේ පනත් කෙටුම් පත තුළින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවයි. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත තුළින් මහාධිකරණ සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවයි සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. මෙරට අධිකරණ කටයුතු පුළුල් කර කාර්යක්ෂම කිරීමේ අරමුණින් පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ බව ඔහු පැවසුවා. සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ තෝරාගත් විනිසුරුවරුන් පිරිසකට සහන සැලසීමේ අරමුණින් මෙය ඉදිරිපත් කර නොමැති බවයි. පනත් කෙටුම්පත තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට භාජනය විය හැකි ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි ඔහු සඳහන් කළේ. සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ඇතැම් පිරිස් විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම විනිසුරුවරුන්ට අල්ලස් ලබාදීමක් ලෙස අර්ථකථනය කර තිබූ බවයි. එය විනිසුරුවරුන්ට කරන අවමානයක් බවද ඔහු සඳහන් කළා. විනිසුරු වැඩුප් අඩු කළ නොහැකි බව ව්‍යවස්ථාවේ සඳහන්. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා එවැනි ප්‍රතිපාදනයක් යොදා ඇති බවද සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. මේ අතර 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට කරුණු ඉදිරිපත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උපරිමාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: මේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරියේ යෑමට නම් අපි විශ්වාස කරනවා අනිවාර්යෙන්ම 3-2 පමණක් එය කරන්නට බෑ. 3-2 ජනමත විචාරණයකුත් අත්‍යවශ්‍යයි කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජ විසින්දියත් කරපු මේ ව්‍යවස්ථාමය සංශෝධන කුමන්ත්‍රණය අධිකරණයේ නිශ්චිත නිර්ව්‍යාජ නිගමන තුළ පරාජය කරන්නට බලාපොරොත්තු වෙනවා.
2: ආණ්ඩුව පටු අරමුණු සහිතව විපක්ෂයේ දේශපාලකයන් විමර්ශන ආයතන වෙත කැඳවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 සංවත්සර උළෙලට එක්වෙමින්.
6: පස්වෙන්දා රැස්වීම පටන් ගන්නවා මේගොල්ලෝ ලංකාවේ බේරුවලින්. හතරවෙන්දා නාමල් රාජපක්ෂව කැඳවනවා අල්ලස් කොමිසමට. ඇයි ඒ? පස්වෙන්දා රැස්වීමට ගිහිල්ලා කියන්නේ හතරවෙන්දා කැඳවනවා. දැන් නාමල් රාජපක්ෂලා 12 රැස්වීමක් කරනවා අනුරාධපුරයේ. ඒකට දෙන්න තීන්දුවක් ගිය සතියේ දෙන්න තීන්දුව 11 කල් දාලා තියෙනවා. 11 කල් දාන්නේ ඉමීට 12 රැස්වීමට ඉස්සලාද? ඔන්න ඔය වගේ මම හිතන විදිහට මේ ආණ්ඩුව තනිකර දුවන්නේ ආයතන කීපයක් අල්ලගෙන.
2: නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මැදිහත්වීම් සිදු නොකරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සඳහන් කළේ.
7: අපි කිසිවෙක්ට දේශපාලනික වශයෙන් මැදිහත්වීම් කරලා ඒ නීතිය ක්‍රියාත්මක වීමෙන් මුදා ගන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒව උනේ කලින් ආණ්ඩුවල. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දානවා. අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණ කරන්න අපි ආණ්ඩුවක් විදිහට කල්පනා කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා.
2: ආණ්ඩුවේ විවිධ පාර්ශ්වවලටද චෝදනා එල්ලවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්නායක පැවසුවේ.
8: දැන් බලන්න ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව කොච්චර චෝදනා එල්ල වුණාද? දැන් කන්ටේනර් 323 සිද්ධිය ඉඳලා මහ බැංකුවේ ඩොලර් 2 මිලියන 2.5 සිද්ධිය ඉඳලා ගල් අඟුරු සිද්ධිය ඉඳලා කොච්චර දේවල් එළියට ආවද ආණ්ඩුවේ හොරකම් දූෂණ ගැන. ඒ වගේ මැති ඇමතිවරුන්ගේ වත්කම් පිළිබඳව චෝදනා එල්ල වුණානි. කොහොමද ඒව ගැන පරීක්ෂණ? මුලින් කළේ ඉත්තේ තමා සම්මතේ පිහිටගෙන සිට අනුන්ට අවදන් දීම තමයි කළ යුතුව තිබෙන්නේ.
2: 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට එරෙහිව විරෝධතාවක් පවත්වන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ.
9: අපි හෙට දිනේ මේ 22 එපා කියන පටන් පාඨය යටතේ අපි කොළඹ නගරයේ දැවැන්ත විරෝධතාවයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
2: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න.
10: 22 තුල අපි රැඳිලා ඉන්නලා ඇති නැහැ. දේශපාලන පක්ෂයේ ඉන්නේ දේශපාලන තීන්දුව ගන්න. අධිකරණයේ තියෙන්නේ අධිකරණ තීන්දුව ගන්න. ඒකට ඒගොල්ලෝ අධිකරණ තීන්දුව ගත්තාවේ අපි දේශපාලන තීන්දුව ගන්න.
2: විරුද්ධ පක්ෂයේ මර්ධනයට ආණ්ඩුව උත්සාහ දරන බවයි සමගී ජනබලවේගයේ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ.
11: අපි කොහොමද බැංකු කඩපුව යල්ලන්නේ කියලා අපේ ආණ්ඩුවෙන් තමයි නඩු දැම්මේ. මට කියන්න බලන්න මේ ආණ්ඩුවෙන් අලුතෙන් දාපු එක නඩුව රණවීර වික්‍රමසිංහ මහත්තයා නඩුව දැම්මා. අපිට කමන්නේ හොරු ඇල්ලුවාට. හැබැයි විරුද්ධ පක්ෂයේ මර්ධනය කිරීම මේ හොරු ඇල්ලීමයි දෙකක්.
2: විමර්ශන නිසි පරිදි සිදුවන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි සඳහන් කළේ.
12: තමන් කරපු අපරාධ වලට එරෙහිව, තමන් කරපු වැරදි වලට එරෙහිව, තමන් කරපු රාජ්‍ය දේපළ රාජ්‍ය මුදල් කොල්ල කෑම් වලට එරෙහිව, හොරකම් වලට එරෙහිව අද අධිකරණවල විමර්ශන ආයතනවල නිසි පරිදි කටයුතු වෙනකොට අද ඒව දරා ගන්න බැරි රෝගයක් විපක්ෂයට වැළඳිලා තියෙනවා.
2: අභාව ප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේහය අද දහවල් සිට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පුද්ගලික මල් ශාලාවක තැන්පත් කළා. කලක් රෝගී තත්වයෙන් පසු වූ ප්‍රියංකර පෙරේරා අභාව ප්‍රාප්ත වුණේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. අභාව ප්‍රාප්ත වන විට ඔහු 64 හැවිරිදි වියෙහි පසු වුණා. ප්‍රියංකර පෙරේරා ප්‍රවීණ ගායන ශිල්පී ජේ මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයයි. ඔහු සිය පියාගේ ගීත ගායනා කරමින් ජනාදරයට පාත්‍ර වූ අතර රංගන ශිල්පියෙකු ලෙස සිනමා නිර්මාණවලටද සිය දායකත්වය ලබා දුන්නා. ප්‍රියංකර පෙරේරා ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි පෙරේරාගේ දයාබර සැමියයි. මේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න, රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන හා ගායන ශිල්පී ආත්මා ලියනගේ.
13: ඇත්තම ප්‍රියංකරයියා කියන්නේ අපි පවුලේ හිතවතෙක්. ප්‍රියංකරයියා ගොඩ කල අසනීපෙන් හිටියා. ඔහු වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න. ඇය පුළුවන් හැම විදිහෙම ප්‍රියංකරයියව පුළුවන් හොඳටම බලාගත්තා. මම ඇත්තම පින් දෙනවා දිල්හාන්ට ඒ වගේ එයාගේ සැමියාව බලාගත්තට. නමුත් ජීවිතේ එහෙමයි. ඒ නිසා ප්‍රියංකරයියට මම නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා.
14: චිත්‍රපටි කීපෙකම මාතක රඟපෑවා. ඉතින් ඔහුට නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා.
15: ප්‍රියංකරයියා මාතක හරි ලංගි මාස්ටර් කරා. ඉතින් මට හරි කනගාටු ඉතින් ප්‍රියංකරය ගැන.
2: රාජ්‍ය බුද්ධ්‍යංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සහ තවදුරටත් ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න සම්බන්ධයෙන් වාර්තාව ගොනු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන 15 පැමිණිල්ල යළි කැඳවන ලෙසයි. මේ අතර පලී රක්ෂිතයේ LTT පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මෙට්‍රෝ බස් රථ 7ක් නිල වශයෙන් බහරදීම අද සිදු කෙරුණා. ඒ මෙරට ජපාන තානාපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී මෙම බස් රථ දහවනේ සඳහා කිරීමට නියමිතයි. මෙම බස් රථ ජපානයේ යොකහමා නගරයේ භාවිත කළ බස් රථ බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
16: යොකොහාමා කියන නගරේ ලම් භාවිතා කරන ලද බස් තමයි. නමුත් ඒවා තාම හොඳින් නඩත්තු කරගෙන ගියපු බස්. ඒකත් හරි වැදගත් මේ ප්‍රවාහන කර්මාන්තයේදී නැවත අපිට ලබා දෙන තවත් තාම හොඳින් සකස් කළා තමයි නැවත උන් ලබන්නේ. තමයි මේ බස් එකේම දන්නේ නැහැ නේද? නොරේකස අනුයි දේවේන්ද්‍ර සනුයි ගියාද දන්නේ නැහැ. මොකද බස් කියන්නේ කොච්චරනම් ආදර කතාවල ආදර සම්බන්ධතාවල ලොකුම ලොකු ප්ලැට්ෆෝම් එක. ඉතින් මම හිතනවා මේ බස් ලංකාවේ යද්දිත් අලුත් ඒ වගේ සම්බන්ධතාවයන්ට මිනිසු අතර ආදරය වැඩි කරන මානව ගරුත්වය වැඩි කරන විදිහේ සම්බන්ධතාවයක් මේ බස් වලින් ඇති වෙනවා. මේ බස් වල කෑ ගහන්නේ, බොරු සද්ද නැහැ, එකපාර කියලා බ්‍රේක් ගහන්නේ. ඒ නිසා මම හිතනවා අර නෝරික සනුයි දිවෙන්ද්‍ර සං අතර ඇති වෙච්ච ඒ ගැඹුරු ආදරය වගේ හොඳ මානව සම්බන්ධතා ගන්න අපිට මේ urban transportation එකේ මේ මෙට්‍රෝ බස් වලින් පුළුවන් වෙයි කියලා.
2: මේ අතර මෙරට ණයබර ඉහළ ගොස් ඇතැයි පැවසෙන චෝදනා අසත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ණය ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යාම සහ ණය ගැනීමේ හැකියාව ඉහළ යාම යනු ආර්ථික විද්‍යාත්මකව කරුණු දෙකක් බවයි.
17: 25 දෙසැම්බර් 31 වෙනකොට සමස්ත ණය ප්‍රමාණය අපි ඩොලර් වලින් ප්‍රකාශ කරා නම් ඩොලර් මිලියන 1,356 කියන්නේ ඩොලර් බිලියන 100.3ක් තිබුණේ 2025 දෙසැම්බර් වෙනකොට. ඒ මාර්තු වෙනකොට ඩොලර් බිලියන 98.9 දක්වා පහත වැටලා තියෙනවා සමස්ත ණය ප්‍රමාණය. ජූනි මාසෙ වෙනකොට ඒ සමස්ත ණය ප්‍රමාණය 95.04. ඒක අපි ඩොලර් වලින් ප්‍රකාශ කරලා ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. රුපියල් වලින් අපි ප්‍රකාශ කළොත් ඩොලර් වලින් ගත්ත රුපියල් වලට පරිවර්තනය කරලා 2025 දෙසැම්බර් 31 වෙනකොට රුපියල් බිලියන 31.1ක් තිබුණා. කියන්නේ ට්‍රිලියන 31.1ක්, කියන්නේ බිලියන 31109ක්. මේ කියන්නේ දෙසැම්බර් 31ට 2025. ඒ මාර්තු වෙනකොට 31193යි. බිලියන 94කින් වැඩි වෙලා තියෙන රුපියල් වලින් ජූනි මාසය අග වෙනකොට අලුත්ම තත්ත්වයේ ජූනි වෙනකොට 31.31.9. ඒතර මේ සංඛ්‍යාව ගත්තත් ප්‍රමාණාත්මක ණය වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ.
2: වනාලී දුම්රිය ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායකගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සමග එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇති. ඒ රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙසයි. ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝග්‍රෑම් 20ට වැඩි සතුන් දුම්රිය ගැටීම වැළැක්වීම හඳුනා ගැනීම සහ අනවසර බලපෑම් හඳුනා ගන්නා පද්ධතියකින් මෙය සමන්විතයි. දුම්රිය මාර්ග දෙපස සවිකරන සංඥා ලාම්පු මෙන්ම දුම්රිය එන්ජින් මැදිරිය තුළ ස්ථාපනය කෙරෙන විශේෂ තිරයක් මගින් අලියා සිටින නිශ්චිත ස්ථානය දුම්රිය රියදුරු වෙත කල්තබා සන්නිවේදනය කරනු ඇති. පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේදී අදාළ නිලධාරීන් ඉදිරියේ මෙම පද්ධතියේ ආදර්ශ පරීක්ෂණය සාර්ථකව සිදු කළා. මෙම ක්‍රියාවලිය වන අලි අනතුරු බහුලව සිදුවන ස්ථාන 13කදී නියම ව්‍යාපෘතියක් ලෙස ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ මලසිරුර හමු වී තිබෙනවා. ඒ කොළඹ පහ හැවුලොක් පාර ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක තිබියදී පොලිස් හදිසි ඇමතුම් අංකයකට ලද තොරතුරක් අනුව පොලිසිය එම නිවස වෙත ගොස් පරීක්ෂා කර තිබුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිරීක්ෂණයක නිරත වූ එවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වූ බවටද ඔහුට චෝදනා එල්ල වුණා. බහරේනය කුවේටය සහ ජෝදානයට ඉරානය එල්ල කළ ප්‍රහාර ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය හෙලා දැක තිබෙනවා. එම කවුන්සිලය සඳහන් කළේ එය අදාළ රටවල ස්වෛරී භාවය උල්ලංඝනය කිරීමක් බවයි. ප්‍රහාරය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට ඍජු තර්ජනයක් බවද කවුන්සිලය නිකුත් කළ නිවේදනය සඳහන්. අමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඉරානය කුවේටය ජෝදානය සහ බහරේනය වෙත ප්‍රහාර එල්ල කළා. ඉරානය සඳහන් කළේ විවාහ මංගල උත්සවයකට ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එය යුද අපරාධයක් බවටද ඉරානය චෝදනා කළා. රතුකුරුස සංවිධානය සඳහන් කළේ ප්‍රහාරයෙන් දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බවයි. සිය හමුදා කිසිවිටක සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවයි අමරිකාව සඳහන් කළේ. එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයට දසුන් ශානක කැඳවා තිබෙනවා. ඒ වසර දෙකකට පසුවයි.
18: එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ 20-20 සංචිත අද ප්‍රකාශයට පත් කළා. ක්‍රීඩකින් 16 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයේ නායකත්වයට නම් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්. උපනායක ලෙස චරිත් අසලංක නම් කළා. පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක සංචිතයට අයත්. වසර දෙකකට පසු දසුන් ශානකද එක් දින සංචිතයට නම් කළා. වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඒෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු හා ඩිල්ෂාන් මදුශංකද සංචිතයට අයත්. 28 හැවිරිදි දඟපන්දු යවන ක්‍රීඩක සචින්දු කොළඹගේද සංචිතයට නම් කළා. ඔහු මේ ගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 20x20 සංචිතයේද ක්‍රීඩකීන් 16 දෙනෙකුගෙන් සමන්විතයි. එහි නායකත්වයේද කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර උපනායකත්වයට නම් කළේ චරිත් අසලංක. පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක හා දුනිත් වෙල්ලාලගේ සංචිතයට අයත්. වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, ඒෂාන් මාලිංග, නුවන් තුෂාර හා බිනුර ප්‍රනාන්දුද සංචිතයට නම් කළා. මතීෂ පතිරණ මෙවර 20x20 සංචිතයට නම් කර නැහැ. එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලියට පන්දුවාර 20 හා එක් දින ක්‍රිකට් තරග තුන බැගින් ඇතුළත්. පළමු පන්දුවාර 20 තරගය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි. පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේ පසුවනවා. එංගලන්තයේ ශ්‍රේණිගත කිරීමවල පසුවන්නේ 2 වන ස්ථානයේ. දෙරට අතර පළමු එක් දින තරගය ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි. එක් දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව පසුවන්නේ 6 වන ස්ථානයේ. එංගලන්තය 7 වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 5 වනදා එංගලන්තය බලා පිටත් යාමට නියමිතයි. මෙම සංචිත නම් කර ඇත්තේ කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් නව තීරීම් කමිටුව විසින්.
0: Seattle Sports Roundup.
2: යළි සිරස්තල. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි. 22 වන සංශෝධනයේ රහසිගත තීරණය කතානායකට. සලේගේ වෛද්‍ය වාර්තාවක් කැඳවයි. හම්බන්තොට එරාජ්ගේ මලසිරුර කොළඹ නිවසකේ. වසර දෙකකට පසු දසුන් එක් දින පිටියට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රිය.
19: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: Punsiri, enna enna? Api me maga balagena inna o.
2: රිදීතිරෙන් වගේම පුංචිතිරෙන් අපේ ආදරේ දිනාගත්ත ශ්‍රියානි අමරසේන
3: කාලකට පස්සේ වේදිකාවට එන අලුත්ම ස්ටේජ් ඩ්‍රාමක තමයි සෙලෝ ලයිට් ප්‍රේමය.
2: ඩ්‍රාමා එක ප්‍රොඩියුස් කරලා ඩිරෙක්ට් කරන එයාම අපිට මේ විස්තරේ කිව්වා.
4: මම කලාව පටන් ගත්තේ පාසල් වේදිකාවේ. චිත්‍රපටි ලෝකයට ආපුවාම නාට්‍ය අමතක වුණේ නැහැ. නමුත් නාට්‍ය රංගසානා කියන්නේ ඒක ටිකක් බාහිර දූරවල කීම් සහිත වැඩක් නේ. ඒත් මට හිතෙන දැන් අට ආයි වේදිකාවට මම යන්න ඕනේ. පටන් ගත්ත තැන අමතක හොඳ නැහැ කියලා පිටපතක් මම ලිව්වා සෙලෝ ලයිට් ප්‍රේමයක් කියලා.
3: ඩ්‍රාමාවේ මොන වගේ ස්ටෝරි එකක්ද තියෙන්නේ?
4: 70 දශකයේ සිංහල සිනමාවල හිටපු රංගන ශිල්පිනියක් සිනමායෙන් ඈත් වෙලා එයාගේ අතීතය සිහිපත් කරනවා. චිත්‍රපටි ඒකයි රූපකත් කියලා නෙගටිව් පැති හරහා දැන් ඩිජිටල් කර්මයෙන් මේ නෙගටිව් පැති සම්බන්ධ කතාවක් තමයි මේ සෙලුලයිට් ප්‍රේමයක් කියන කතාව කියන්නේ.
2: කවුද ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්නේ?
4: රත්නාලාල නිජයි කොඩි, උෂාන් ප්‍රියපිටිය, රෝහන් වික්‍රමසිංහ, දේන්ද වික්‍රමසිංහ, යශෝදරා මානගේ, කීත් රංග
3: ලබන මාසෙත් ස්පෙෂල් වැඩක් තියෙනවා නේද?
4: Talk
0: of the town.
3: 2006 දී රිලීස් කරලා බියොන්සගේ කරියර් එකේ අයිකොනික් ඇල්බම් එකක් වුණු බර්ත්ඩේ ඇල්බම් එකට දැන් අවුරුදු 20ක්.
2: ඔන්න ඒ වෙනුවෙන් බියොන්සෙ ස්පෙෂල් 20th anniversary ඇල්බම් එකක් රිලීස් කරන්න ලෑස්ති.
3: මේ ඇල්බම් එකේ ට්‍රැක්ස් 27ක් තියෙනවා. එයාගේ ඔරිජිනල් බර්ත්ඩේ ඇල්බම් එකේ ෆෑන් ෆේවරිට් සොංග්ස් වගේම ස්පැනිෂ් වර්ෂන් ටිකකුත් මේ ඇල්බම් එකේ තියෙනවා.
2: සැප්තැම්බර් 4 වෙනිදා තමයි ඇල්බම් එක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 20කට පස්සේ බියොන්සේගේ බර්ත්ඩේ ඇල්බම් එකේ සොංග්ස් ආයෙත් මියුසික් චාර්ට්ස් වලටයි ෆෑන්ස්ලාගේ ප්ලේලිස්ට් වලටයි එන්න තමයි යන්නේ.
0: Talk of the town.

0: හිත පිරෙන්න සියත.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබගේ නාසෙන් රුධිරය වහන වෙලා තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩුගමගේ සමග.
2: සමහර පුද්ගලයන්ට තියෙන රෝගයක් තමයි යම් යම් හේතු නිසා ඔවුන්ගේ නාසයෙන් රුධිරය වහන වීම. මේ සඳහා හේතු කීපයක් බලපාන්න පුළුවන්. සාමාන්‍ය නාසයේ ඇතිවන තුවාල නිසා, ඒ වගේම උණුසුම් පරිසරයකදී ඔබගේ නාසයේ ඇතුළත ස්තරයේ සම පිපිරියාම නිසා මේ විදිහට රුධිරය වහන වෙන්න පුළුවන්. ඊට අමතරව අපට ඇතිවන ආසාත්මිකතා සහ ආසාදන නිසා මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පීනස තත්ත්වය වගේම සයිනසයිටිස් කියන රෝගී තත්ත්වෙනුත් හඳුන්වන්න පුළුවන්. ඉතාම කලාතුරකින් වුවත් නාසයේ ඇතිවන යම් යම් ගෙඩි වර්ග නිසා මේ විදිහට රුධිරය වහන වෙන්න පුළුවන්. ඒ වගේම දූෂිත වූ වායුව තියෙන පරිසරයකදීත්, ඊට අමතරව යම් යම් රසායනික ද්‍රව්‍යයන් ආග්‍රහණය වීමේදීත් මේ විදිහටම ඔබගේ නාසයෙන් රුධිරය පිට වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට අධිරුධිර පීඩනය තියෙන විටත්, ඒ වගේම ලියුකේමියා, හිමෝෆීලියා සහ ත්‍රොම්බොසයිටෝපීනියා කියන රුධිරය ආශ්‍රිතව ඇති වෙන රෝගී තත්ත්වයන්වලදීත් මේ විදිහට ඔබගේ නාසයෙන් රුධිරය පිට වෙන්න පුළුවන්. ඔබ දැනටමත් ගන්න යම් යම් ඖෂධ නිසාත්, ඒ වගේම අක්මාවේ ඇති වෙන රෝගී තත්ත්වයන් නිසාත්, විටමින් ඌනතාවලදීත් මේ විදිහටම ඔබගේ නාසයෙන් රුධිරය පිට වෙන්න ඉඩ තියෙනවා. එක්වරක් හෝ ඔබගේ නාසයෙන් රුධිරය පිටවීමක් සිදු වුණොත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
3: අපි හෙටත් උදෑසන හමුවෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩුගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩුගමගේ Studio Health YouTube නාලිකාවට.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
6: මොකෝ මේ තරහ? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. කොන කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ again අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු. පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේකබඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
8: එයාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
11: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
12: The Bank Sangrava, ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
13: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන්
14: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 011122200යි.
13: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන්
15: ලොකු කරලා නේද?
16: නැතුව සර්, LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා. 2. වළගම්බා රජතුමා.
18: ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරන්නේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
19: යතර පොකට් මනි.
18: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
20: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
21: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
20: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
21: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
20: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
21: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
20: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

රාත්‍රි 7යි විනාඩි 11යි. සියතාද රේඛා අහන්න පටන් ගන්න. විශ්මිත් එක්ක කතා කරන්න පටන් ගන්න. ආදරණීයම පැය. තවත් කොහේ හරි, කොතනක හරි ඔයා ඉඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. තවත් කොහේ හරි කොතනක හරි ඔයා ලොකු කල්පනාවක වෙන්නත් පුළුවන්. කොතනක හරි කවදම හරි ආදරයක් ලැබෙනකන් මග බලාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. මට ආදරෙත් එපා, මට මුකුත් එපා, මට සැනසීම ඉන්න ඕන කියලා හිතෙන තැනක ඔයාගේ ඔළුව නතර වෙලා වෙන්නත් පුළුවන්. හැබැයි දන්නවද, ජීවිතේ ඔයා කොතන හිටියත් ඔයාට ආදරේ දැනෙන්න පටන් ගනිද්දී හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ ආදරණීය වෙනස් වීම ලැබෙන්න ඕනේ හැම ආදරණීය හිතකටම. එන්න සීතාදර්ශ රේඛා විශ්මිත් එක්ක අහන ගමන් රණවේ වෙනකන් අපි කතා කරමු.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නඩු කීයක් තියනද දන්නේ? සාවි කියලා යනකම රැස්වීම වලට.
2: ඉන්දියාවේ දේශපාලන රැලි වලටවත් එච්චර ලොකු කටවුඩ් ගහන්නේ.
3: එතන මේ මොනවහරි කරන්න කියලා හිතාගෙන ආපු මිනිස්සු.
2: ආණ්ඩුවට යටි අරමුණක් තියෙනවා.
0: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: හෘදයේ සාක්ෂියක් සහිත මාලිමාවේ අභ්‍යන්තර මතවාදයේ දෝංකාරය.
5: විපක්ෂය ඔක්කොම පාර්ලිමේන්තුවේ පොඩු ටිකට් හේතු කළ සීල් ගහලේ වල
6: කිසිදු ආකාරයක සෑහීමකටපත් වෙන්න බෑ.
7: කොහොමද සැපද දුන්නම බංගික මිටට
0: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: දස්පන්සේක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
9: අවන්සකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
10: අවන්ස්ටිකෙන් ටික පෙයි
11: මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
14: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
15: Listen up, Colombo. Vietnam is calling.
16: Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
17: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
15: Let's Vietjet.
18: City board සමාජිකයන් සඳහා Cargill Sports City within megawattam. Astra ඉතිරි රුපියල් 320යි. Kotmale cheese wedges ඉතිරි රුපියල් 105යි. Sesta tea foil pouch ඉතිරි රුපියල් 190යි. Diva fresh rose and lime ඉතිරි රුපියල් 115යි. Cargill Sports City
19: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
20: මෙන්න ප්‍රශ්නය. මැලේසියාවේ නිල අගනුවර වන්නේ 1. පුත්‍රජයා 2. කුවාලාලම්පූර්.
21: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
22: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
23: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
0: Theater Tele Depaya Aluth Kalawakata Tele Natya Pelak Balanna
24: Mawa Dakala Hanguna Ne
25: Hanguna Man Amme Kalu Enaka Metentala Hiti
0: Kalu Sudu Saha Patali Charita Ekama Vediyaka Ekata Mona Gahena Doobillin Pirinagarayak
26: Mata Ehema Onna Yaki Mata Ehema Onna Man Me Mihaya Kasada Wenagan Nae Ne
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සියත ටීවී තුලින්.

නෝක තමයි. ආදරේ හැටි හැමලුනේ. රාත්‍රී 7යි විනාඩි 29ක් වෙද්දී ඔව් මේ ඔක්කොම කියන්න එපා කියලා මැසේජස් ඇවිල්ලා තියෙනවා. හා මම මේ මැසේජ් එක විතරක් කියන්නම්කෝ නේද? හැඳුම් රිදුම් වේදනාවන් එක්ක, සිනහවන් සැනසුම් බලාපොරොත්තු එක්ක මේ මොහොතේ අපි හැමෝම ඉන්නේ ජීවිතේ වෙන වෙනම තැන්වල. ඒත් මේ පැය දෙකේ ඒ හැම දෙයකින්ම ටිකකට නවතිමු. හිතටත් පුංචි විවේකයක් දෙමු. අපි ගැනම, අපේ හැඟීම් ගැනම ටිකක් කතා කරමු ආදර රේඛා එක්ක. මේ විදිහට අපිට කියන්නේ KTH. KTH ඉතුරු මැසේජස් ටික කියන්න නැතුව ඉන්න. දැන් විශ්මිත ටිකක් හොඳයි. බොහොම ස්තුතියි ඇහුවට. වෙනස්කම් අතරේ අපිට අපිවම නැති වෙලා කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ජීවත් වෙද්දී එක එක දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද? ආදරේදීත් පුංචි වෙනස් වීමක් අපිට මහා ලොකුවට දැනෙන්න පුළුවන්. ඒක සතුට හිතන දෙයක් වෙන්න පුළුවන්, බය හිතන දෙයක් වෙන්න පුළුවන්, දුක හිතන දෙයක් වෙන්න පුළුවන්. පුංචිම පුංචි වෙනස් වීමක් මහා ලොකුවට දැනෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තටම මහා ලොකු දෙයක් වෙන්නත් පුළුවන්. අන්න එතනදී ආදරණීය හිතකට හිතෙන්න පුළුවන් අපිට අපිවම නැති වෙලා නේද කියලා. ඔබට මොකද හිතෙන්නේ මේ ගැන? වෙනස් වීම අතරේ, වෙනස්කම් අතරේ ඇත්තටම අපිට අපිවම නැති වෙලාද කියන්න බලන්න. නෑ කියන්න නැතුව ඒ දේවල් ලියන්න. 0711982894 අපේ වට්සප් නම්බර් එකට, හරි ආදරේ කවුන්සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් අත පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න. ආදරේ කියන්නේ හරිම සුන්දර හැඟීමකට.

0: LCDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරුවකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝපයිලට්, කෝකෝ පයිලට්.
2: නෑ පයිලට්, කෝපයිලට්, කොමේ පයිලට්.
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114 700 678
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බත real මට experience එකකට නල්වත්ත බත
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
20: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0111-580-400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
24: ගංගාතුරට සුවිසිලෙට දැන් මම බය නැහැ
25: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
27: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
29: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
30: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
31: Avance ticket ona deyak ada gewanna ganna
32: Avance ticket tika pay
33: Vishwasaya arakshawa saha ihaluma pratilabha samagin commercial bank wen sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
34: ගයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි බිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම කොන්දේසි සහිතයි.
35: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා
36: ඉස්කෝලේ 6 වසරින් ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 එකට අපිට WhatsApp කරන්න.
0: යත පොකට් මනී.
36: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7:51. ඔය අහන් ඉන්නේ ආදරණීයම පැය සියත ආදර රේඛා. දන්නවද? මනසේකේ ඔළුව ප්‍රශ්න වලින් පිරුණහම, අර අපි කියන්නේ ඔළුව විකාර වුණාම ඒ මිනිස්සු පුරුදු වෙනවා පැත්තක් බලාගෙන කල්පනා කරන්න. සමහරක් අය දන්නේම නැතුව පුරුදු වෙනවා දේවල් අත්හරින්න. ඒ මොහොත හිත ඇතුලේ යුද්ධයක් වගේ ඇවිලෙන්න පටන් ගනිද්දිත් ඒ කෙනාට පුළුවන් වෙනවා මුකුත් වෙන්නේ නැහැ, මුකුත් දැනෙන්නේ නැහැ වගේ ජීවිතේ හුස්ම ගන්න. නොලැබුණු දේවල්, අහිමි වුණු මිනිස්සු, වැරදුණු තැන්, වැරදි තීරණ, කියා ගන්න බැරි හැඟීම්, ආස කරන දේවල්, බලාපොරොත්තු වුණු දේවල්, බලාපොරොත්තු වෙන දේවල්, හැම දෙම එකසරේ මතක් වෙන්න පටන් ගනිද්දී ඇස් එක තැනක නතර වුණත් හිත නම් වෙලාවකට උත්තර හොය හොය අහිමි වුණු පාරවල් දිගේ ඇවිදිනව වෙන්නත් පුළුවන්. එනිසා සමහර අයගේ නිහඬකම ඒ අයගේ ලොකුම කෑගැසීම වෙන්නත් පුළුවන්. හැබැයි ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ නිහඬකම ඒ කෙනාට තියෙන ලොකුම සැනසීමේ උත්තරේ වෙන්නත් පුළුවන්. ආදරේ හැටි, ජීවිතේ හැටි එහෙම සැරින් සැරේට වෙනස් වෙන්න පුළුවන් නේද? අපේ මාලි කියනවා, විෂු ඔයාගේ ආශිර්වාදයට ස්තුතියි. විශ්වය විසින් නොසිතන වෙලාවක නොහිතන විදිහට මුණගස්සන බව විශ්වාසයි. අපිට අපිව නැති වී නැහැ කියලා සිතන වාර අනන්තයි කියලා. එතකොට මාලි මෙහෙමත් කියනවා, කොතැනක කොහොම හිටියත් තනි වුණු මොහොතක අමතක කරන්න බැරි බව දන්නවා. දෙන්න දෙපැත්තක තනි කරන්න දෛවය හරස්සුනේ පෙර කලපු අකුසලසකට වෙන්න පුළුවන්. අකුසල් එහෙමයි මෙහෙමයි කියලා අපිට කියන්න බෑ. හැබැයි දැනෙන විදිහට ආදරය කරන්න. කේටියේ චාගේ මැසේජ් එක මං ඊළඟ පැයේදී කියන්න තියාගන්නවා. එතකන් ඩිලීට් එවරිවන් කරගන්න එපා ඉතින්. මොකද මට හිතෙනවා එකට චූටි වෙලාවක් යනවා කියලා. එතකොට මට මේ පැයත් ලස්සනට බැලන්ස් කරලා තව සින්දුවක් අහලම නිදහසේ ඒ මැසේජ් එක ආදරණීය හිත්වලට ඇහෙන්න කතා කරන්න කියන්න ඕනේ. තේරුණාද? වෙනස්කම් අතරේ අපිට අපිම නැති වෙලාද කියලා තමයි අද මං ඔයාගෙන් ඇහුවේ. වෙනස් වෙන්න එපානේ. හැබැයි වෙනස්කම් ඒව ගණන් ගන්න එපා. මොකද ඔයාට තියෙන ලස්සන හිතක් වෙනස් වෙන ලස්සන විදිහට, එතකොට දේවල් තව තවත් ආදරණීය වෙයි.

0: පෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
2: ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114
3: ලෝකේ
5: අවුරුද්දකට මෝරු කාලා මැරෙන මිනිස්සු සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරෙනවලු ඔළුවට පොල්
6: වැටුනට පොල් වැටලා නැද්ද?
5: නෑ. ඒ ඔළුවට පොල් ගෙඩියක්වත් වැටලා නැතුවද ඔය ගානට නුවන?
7: හලෝ.
5: ඔව් සැන්ඩි.
7: මගේ අකා අවුස්සන්නේ බා.
5: ඔයාගේ අකා දිදී ඔය සයිස් එකේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේයි.
11: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනะ. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
3: සින්දු සියත අනුග්‍රහය.
12: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ අංජප්පාරේ.
3: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.

0: දැම්බලව රාත්‍ර අටයි විනාඩි තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

රාත්‍රී 8යි විනාඩි 10යි. ජීවිතේ කාලෙන් කාලෙට ආදරය කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන්නේ හිතේ තියෙන ආදරේ නෙවෙයි. කාලයත් එක්ක, වයසත් එක්ක ජීවිතේ අපිව වෙනස් කරනවා. එතකොට අපි අපිවම එකිනෙකා එක්ක සංසන්දනය කරන්න පටන් ගන්නවා. ඉස්සර වගේ නෑ. දැන් ආතරේ අඩුයි. එයා දැන් වෙනස් වෙලා කියලා හිතන්න පටන් ගන්නවා. සමහර විට ආතරේ යට වෙලා නෙවෙයි, ආතරේ පෙන්වන විදිය වෙනස් වෙලා ඇති. ඒ නිසා ආතරේ හිතේ තියාගෙන නිහඬව ඉන්න එපා. මං ඔයාට ආතරේ කියන්න. ඔයා මට වටිනවා කියලා කියන්න. පුංචි දෙයක් වුණත් අගය කරන්න. මොකද අපි හිතනවට වඩා කෙනෙක්ට වටිනවා තමන් ආතරේ කරන කෙනාකින් ඒ ආතරේ වචනයක් වෙලා හරි අහන්න ලැබෙන එක. හරි හරි හරි නේද KTH? ඔන්නොහොම තමයි අත දෙවනි පැය පටන් ගන්නෙ මම. 0711982874 අපේ වට්සප් නම්බර් එකට හිතට දැනෙන ඕනම දෙයක් ලස්සනට වචන කරලා වට්සප් මැසේජ් එකකින් තියන්න. සින්දු දෙක තුනක් අහලා අපි මැසේජස් වලට යන් ආදරය ගැන, ආදරේ රසතැන් ගැන තවත් කතා කරමු. මං විශ්මී.

0: පිරෙන්න සියත.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0712130 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ 9 වසරයි වසරයි 0714-151-151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මං නම් හිතන්නේ නැහැ සර්.
1: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

වෙලාව රාත්‍රී 8:29. වෙනස්කම් අතරේ අපිට අපිවම නැති වෙලා කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. හිතන් නැති වෙනස්කම්, බලාපොරොත්තු වුන් නැති වෙනස්කම්, හීනකින්වත් දැකපු නැති විඳපු නැති වෙනස්කම්. එහෙම වෙනස්කම් එක්ක අපිට ඇත්තටම අපිව නැති වෙන්න පුළුවන්ද? එහෙම හද්දී අපිට කමෙන්ට්ස් ටිකක් ඇවිල්ලා තිනවා මෙන්න මේ විදිහට. දිනෙත් මා තරුෂ කියනවා, නුඹ වෙනස් මට වඩා හුඟක්. නුඹ ටිකක් තද පාටයි, මම ඊට වඩා ලා පාටයි. නුඹ කොටයි චුට්ටක්, මම උසයි නුඹට වඩා පොඩ්ඩක්. මුලින් නුඹ ආදරය කරා මට, මං ආදරය කරේ නෑ නුඹට. ඊට පස්සේ නුඹ ආදරය කරා මට, මමත් ආදරය කරා නුඹට. දැන් මම ආදරය කරනවා නුඹට, ඒත් නුඹ ඉතින් වස්තු නුඹයි මායි වෙනස් නැත්ත. සමහර වෙනස්කම් අපිට අපිවම නැති කරනවා නේද? ඉසුරු මංචනායක කියනවා, වෙනස්කම් 1000ක් මැත්තේ නොවෙනස්ව මට ඉන්න පුළුවන්. ඔයා වෙනස් වෙන්නේ නැත්නම් මං හරි ආදරෙයි ඔයාට. මං ආසන්නේ එහෙම හිතන අයට. කොච්චර වෙනස්කම්, වෙනස් වීම, වෙනස්කම් නෙවෙයි වෙනස් වීම, 1000ක් මැත්තේ වුණත් නොවෙනස්ව ආදරෙන් ඉන්න පුළුවන් නම් මට ඔයා වෙනුවෙන්, ඔයාට මං වෙනුවෙන් ආදරෙ ලස්සන වෙයි නේද? ජීවිතේ ප්‍රශ්න අභියෝග එනවා තමයි. හැබැයි ආදරේදී දෙන්නෙක් තේරුම් අරගෙන, මගේ හිතත් තේරුම් අරගෙන, ඔයාට ඔයා විදිහට ඉන්න දීලා, ඔයාට නිදහස දීලා ආදරෙන් ඉන්න පුළුවන් නම් ආදරේ හිතනට වඩා වැටියෙන් ලස්සනට විඳින්න පුළුවන් වෙයි. අපේ ජීවිතේ හුස්ම තියෙන කම නේද? WhatsApp messages ටිකකුත් තියෙනවා. එක්කෙනෙක් දෙන්නට චුට්ටක් කේන්ති ගිහිල්ලත් වගේ මම messages කිව්වේ නැහැලු. බලන්න බලන්න ඉතින් නේද? ඉස්සෙල්ල පය පටන් ගත්තා විතරයිනේ. ඔයාගේ නමත් කියන්න බලන්න. මම බොරු කියනවලු. ඔයාටත් ලැපෙන්න ඕනේ හොඳ ආදරයක්. එහෙම ආදරයක් නැත්නම් එහෙම දේවල් ලං වෙන්නවත් එපා. මොකද ඔයාට තියෙන්නේ ලස්සන heart එකක් නේ. එන්න රා 9 වෙනකන් අපි කතා කරමු.

0: අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සිය ශ්‍රී ලංකා 0.7455
1: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දුටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා.
0: ඉස්කෝලේ 6 වසරින් ගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 8යි විනාඩි 47යි. KTH-ට තියෙන ප්‍රශ්නනේ. මං හිතන්නේ ඔයාට තේරුණ හැටි වෙන්න ඕනේ. 8යි 15 ඉඳන් සින්දු ටිකක් නෑ වෙනද විදිහටමයි ප්ලේ කළේ. පොඩ්ඩක් කමර්ෂල් බෙල්ට් එක චුට්ටක් දිගයි. සින්දු වල ඩියුරේෂන් එක චුට්ටක් දිගයි. එතකොට ඔයාට දැනෙන්නේ කතා කළා අඩුයි වගේ නේද? බලන්න ඉතින් මේ තේරුම් ගැනීමනේ. ඒත් එක්කම අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන අපේ පිළියන්දල ඉන්න අනුෂා. Thank you so much. ලස්සන ෆොටෝ එකක් එවලා තියෙනවා. හරිම ලස්සනයි. කවුද මේ? යන්න වෙලාවත් ඇවිත් තියෙන්නේ. හැබැයි මේ මැසේජ් එක නොකිය යන්න බෑ නේද? අපේ ජගත් කියනවාද මෙන්න මේ විදිහට. ලෝකේ වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකේ අපි හරි විදිහට මුහුණ දෙනවා නම් අපිට අපි කවදාවත් නැති වෙන්නේ නැහැ. ආදරේ කියන්නේ සුන්දර වස්තුවක්. සුන්දර අකුරු හතරක්. ආදරේ උපදින්නේ සිත්වල. වෙනස් වෙන්නේ ඒ හිත්. ආදරේ වෙනුවෙන් අපේ හිත් අපි එක තැනක තියාගමු. හිතේ තියෙන දේ ඔහේ කියලා දාන්න. හිතේ තද කරගෙන ගුලි කරගෙන ඉන්න එපා. ඇස් වලින් ආදරේ කියලා කියනවට වඩා කතා කරලා ආදරේ කියන්න. අපිට අපිව හොඳින් තේරුම් ගන්නවා නම් අපිට අපි නැති වෙන්නෙත් නැහැ. ඇත්තම කතාව එක තමයි ජගත්. සමහරක් අය ඉන්නවා ආදරේ කියන්න, වචන වලින් ආදරේ කියන්න, කෙනෙක්ගේ මූණ දිහා බලලා ආදරේ කියන්න දුර්වල මිනිස්සු. දුර්වල වෙන්න එපා. ආදරේට දුර්වල වෙන්න එපා. කවුරු කොහොම හිතුවත්, කවුරු කොහොම මැසේජස් එව්වත්, කවුරු මොන විදිහට හිතන්න පටන් ගත්තත් ඔයා දන්නවා ඇත්ත මොකද්ද කියන එක. කෙනෙක්ගේ හැඬුමක් කියන්නේ ඔයාගේ. ඔයා කැමති නෑ නේද? ඔයාට වෙන්න අකමැති දෙයක් ඔයාට වෙනවට ඒ විදිහට හිතුවොත් ඔයාගේ අතින් වචනයකින්වත් කෙනෙක්ගේ හිතක් රිදෙන එකක් නැහැ. කෙනෙක්ගේ හැඬුමක්, කෙනෙක්ගේ සිනහවක්, කෙනෙක්ගේ මතකයක්, කෙනෙක්ගේ ආදරයක් මේ පැය දෙක පුරාවට අපිත් එක්ක රැඳුනලු. ඉතින් මේ රාත්‍රිය මෙතනින් අවසන් වුණත් හිතේ රැඳුණු ඒ හැඟීම් එහෙම්මම තියෙන ඉඩ දෙමුලු. හෙටත් ඔබේ හඳත් එක්ක ආදර රේඛා පාට කරන්න හතට එන්නලු. එහෙම තමයි වැඩේ වෙන්නේ. ඒ විදිහට තමයි මං එන්නේ. හෙට රෑ 7 වෙද්දිත් ඔයාගේ හිතේ තියෙන දේවල් ආදරේ පාට කරන්න. ඇයි මේ බොරු කියනවා කියලා කියන්නේ? ඔයාගේ නම කිව්වෙත් නැහැ. මං කලින් ටෝක් එකේදීත් ඇහුව නම මොකද්ද කියලා. කියන්න බලන්න. විශ්වාස කරන්න, ඔයාට නොගැලපෙන දෙයක් ඔයාට ලැබෙන්නේම නැහැ. ඔයාගේ මූණට හිතට වේදනාවක් හඳුලක් දෙන දෙයක් ඔයාට ලැබෙන්නේ අවුරුදු 13ක් නෙවෙයි, අවුරුදු 300ක් කියත් දවසක ඒ ආතරෙන් ඔයාගේ හිත රිදෙනවා නම් මේ විශ්වය ඔයාට ඒ ආතරේ ලපා දෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න, ඔයත් ආදරණීය කෙනෙක්. ඔව්, ඔයාට තමයි කියන්නේ. විනාශ නොකරන ආදරයක් ඔයාට ලැබෙයි. සියත ආදරයක් අහන් ඉඳලා මැසේජ් සෙවපු ඔයාට තමයි මම මේ කියන්නේ. ඇත්ත ඇත්ත. එහෙනම් අදට ගිහින් එන්න. KTH කිව්ව ඔයාට නෙමෙයි, අනිත් මැසේජස් එවපු කෙනාට. ආදරේ හරිම සුන්දර හැඟීමක්. ආදරේට බොරු කරන්න එපා. ආදරේ නම් හැබැයි කියන්නත් ඕනේ. නිකන් හිනාවෙලා ඇස්වලින් කතා කරලා තේරුමක් වෙන්නේ නැහැ.

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: මාරු කියනවා ලෝකේ අවුරුද්දකට මෝරු කාලා මැරෙන මිනිස්සු සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරෙනවලු ඔළුවට පොල් වැටෙනවා. ඔළුවට පොල් වැටෙලා නැද්ද?
2: නෑ නෑ.
1: ඒ ඔළුවට පොල් ගෙඩියක්වත් වැටෙලා නැතුවද ඔය ගානට නුවණ?
2: හලෝ.
1: ඔව්. සැන්ඩි.
2: මගේ අකා අවුස්සන්නේ බා.
1: ඔයාගේ අකා දිදී ඔය සයිස් එකේ.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: asset line finance within best bike එකට best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ asset line finance අදමෙන්න අදම ආරන් යන්න අමතන 011 4700
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
4: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: සිත පිරෙන්න සියත.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: nun na sudu kotigena e disney
1: danen anna sathi dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kotchi
1: godak kadare
3: මෙන්න ප්‍රශ්නය. මැලේසියාවේ නිල අගනුවර වන්නේ 1. පුත්‍රජයා 2. කුවාලාලම්පුර්.
1: තේතෙස්සේ පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අතවතර දුන්නේ කොට්ටාවෙන් ජයනි රාමනායක.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
5: අනුග්‍රහය
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
9: කාජිරිය ගොබ්බයා.
10: එයි, කාටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ?
11: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට
13: සියත ටීවී තුලින්.
14: 98.2 98.4

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ
3: කියලා. පයිලට්, කෝපයිලට්, කෝකෝපයිලට්.
2: නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
12: පැලස් ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. ප්‍රයිම් රෙසිඩෙන්සිස්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147 768.
17: ඕනම කැමක් temperature කරගන්න නිතියම බත්තල්වත්ත බත real මපට experience එකකට ඇල්වත්ත බත.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica ලංකා tiles.
19: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: රන් පවුමකට ඉහළ අප්‍රිකාර්මත් අමතර 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගංගාතරට සුවිසිලෙට දැන් මම බය නැහැ.
23: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
27: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
29: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසි GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
30: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
31: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
30: අවන්ස් ටිකෙන් ටික පේ.
29: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 111% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
32: ගෙයක් හදන්න පටන් ගත්ත ඔයාට ලැබෙන්න යන සුපිරි දිනුමක් ගැනයි මේ නිවුස් එක. අද සිට අවම NC සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක පැහැදිලි ඡායාරූපයක් සූදානමින් තබා ගන්න. දිනපතා සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අවස්ථාව ළඟදීම. කොන්දේසි සහිතයි.
33: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා. 2. වලගම්බා රජතුමා.
34: වලගම්බා
35: රජතුමා. ඉස්කෝලේ 6 වසරේ ඉගෙන ගන්න රද්දොළුගම සනුකි ධාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
0: යත පොකට් මනි.
35: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ಹಿತ ಪಿರೆನ್ನ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ ಸಿಡಿಬಿ ಏಕ ರನ್ ಗಣದನು ಕರನ ಒಪೇ ಚಲ ವಿದುಲಿ ದುರಕತನ ಬಿಲ್ ಪತಟ ರನ್ ಸಹನೆಯ ದಿನು ಮೆದಿಮಡ ಅತುಲತ್ ವೆನ್ನ ಲಂಗಮ ಸಿಡಿಬಿ ಶಾಖಾವಟ ಎನ್ನ ಅದು ಮಮ ತನ್ನ 0111788388 ಸಿಡಿಬಿ ರನ್ ಅಯ ರತ್ತ ರನ್ ಅಯ ದಿನ ಇಸ್ತರಮ್ಮ ತನ
1: මාරු කියනවා ලෝකේ අවුරුද්දකට මෝරු කාලා මැරෙන මිනිස්සු සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරෙනවලු ඔළුවට පොල් වැටෙනවා. ඔළුවට පොල් වැටෙලා නැද්ද?
2: නෑ නෑ.
1: ඒ ඔළුවට පොල් ගෙඩියක්වත් වැටෙලා නැතුවද ඔය ගානට නුවණ?
2: හලෝ.
1: ඔව්. සැඩි.
2: මගේ අකා අවුස්සන්නේ බා.
1: ඔයාගේ අකා දිදි ඔය සයිස් එකද?
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: සෙනසුරාදා උදේ 8ට
5: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
6: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි.
5: ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
0: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

සුබ සන්ධ්‍යාවක්. අද මම ඇවිත් ඉන්නේ, මම කියන්නේ උමාසේනි, සියත රෑ 10යි ගී 10යි ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ආරාධනා කරනවා 11 වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න. මම කැමති සින්දු 10ක් ගැන කතා කරන්න, මගේ ජීවිතයට ඒවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ආරාධනාවත් එක්ක සින්දු 10 ගැන කතා කරමු. ආදරය කියලා කියන්නේ මට හිතෙන්නේ ඕනිම කෙනෙකුට, ඕනිම කෙනෙක් ගැන ඕනෑම මොහොතක, ඕනෑම අවස්ථාවකදී ඇතිවිය හැකි ඉතාම නිදහස් බැඳීමකට සහ හැඟීමකට. ඒක ඒක පාර්ශවීයද, විපාර්ශවීයද, ඊට වඩා පාර්ශවයන් ඒකට එකතුද, ඒක අදාළ නැහැ. ඒක හැඟීමක්. එතකොට ඒ හැඟීමට අපිට ශරීර දෙන්න බෑ. මෙන්න මෙහෙමයි, මේ හැඩ දෙන්න බෑ අපිට. ඒ හැඟීම එකිනෙකාට සාපේක්ෂයි. ඉතින් මෙන්න මේ සාපේක්ෂත්වය මං හිතන්නේ අපි ආදරය ඇතුළේ තේරුම් ගත යුතුයි. වගේම ආදරය සම්බන්ධයේදී අනේකාට දෙන නිදහස ගැන මං හිතනවා අපි සමාජයක් විදිහට මීට වඩා හිතන්න ඕනේ කියලා. මොකද අපි ආදරය කියලා කියන්නේ අනේකාව හිර කිරීම. හැබැයි මට හිතනවා ආදරයේ දියුණුම තැන තියෙන්නේ අනේකාට දෙන නිදහස ඇතුලේ කියලා. සරල දෙයක් මං අහන්නම්. මම ආදරය කරන කෙනෙක්ව මම කියනවා, ඔයා ඔහොම අඳින්න එපා, ඔයා ඔහොම යන්න එපා, ඔයා මේකෙනත් එක්ක කතා කරන්න එපා. එහෙනම් මං ආයි මගෙන් අහනවා, ඇයි මං එයාට ආදරය කරන්නේ? ඉතින් මෙයා කරන සියලු දේවල් නොකර ඔයාට ඕනි විදිහට හිටියහම ඒකේ නා එයා නෙමෙයිනේ. එතකොට මං එයාගේ මොනවටද ආදරය කරලා තියෙන්නේ? එහෙනම් මං ආදරය කරලා තියෙන්නේ එයාගේ පෙනුමට, හෝ රූපයට. හැබැයි ඒ රූපය යම්කිසි දවසක ගිලිහිලා යනවා. ඒ කියන්නේ අපි රූපයට ආදරය කරනවද, අපි ඒ කෙනාට ආදරය කරනවද කියලා මං හිතන්නේ අපි හරියාකාරව තේරුම් ගන්න ඕනේ. රූපය සාධකයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ කෙනාට ආදරය කරනවා නම් අපි ඒ අදාළ පුද්ගලයාට ඒ පුද්ගලයා විදිහට ඉන්න දීමම තමයි මං හිතන්නේ ආදරය කියලා කියන්නේ. මේ වෙනකොට සමාජයේ බහුතරයක් නොපිළිගන්න කාරණාවත් ඒක. ඉතින් ආදරය ගැන අපි පොඩ්ඩක් ආපහු හිතමු. අපි ඇත්තටම ආදරය කියලා මොකද්ද කරන්නේ? අපි කොයිතරම් දුරට අනිත් කෙනාවගේ නිදහස සීමා කරලා තියනවද, අනිත් කෙනාව වෙනස් කරන්න උත්සාහ කරලා තියනවද, අනිත් කෙනාව අපේ රාමු ඇසේ කොටු කරගන්න හදලා තියනවද? එතකොට ඒ කෙනා ඒක ඇතුලේ තමන්ට නොකිය මොනතරම් පීඩාවකින් ජීවත් වෙනවා ඇතිද? මොකද ඔය පීඩාව තමයි මෑත කාලීනව උසාවිවල බොහෝ දුරට දික්කසාද නඩු විදිහට ඊට පස්සේ පුපුරා යන්නේ. ඉතින් ඒ නිසා ආදරය කියලා කියන්නේ හරි නිදහස්ව විමුක්තිකාමීව විඳින්න ඕනි හැඟීමක් විදිහට තමයි මම දකින්නේ. මෙහෙමයි, දැන් සින්දු 10ක් තෝරගන්න කිව්වහම මන් ටිකක් මට ඒක තෝරගැනීමේ අපහසුතාවයක් තිබුණා. මොකද එහෙම සින්දු 10ක් තෝරගන්න එක. හැබැයි දැන් මේ තෝරගෙන තියෙන 10න් මම මෙහෙම අංක පිළිවෙලට කියන්නේ නැහැ. නමුත් අර යන්න ඕනි ඕඩර් එකක් තියෙන නිසා 10 ගීතය හැටියට මම තෝරගන්නේ අනුෂ්ක මදුභාෂිනි ගායනා කරන, මං හරි ආදරය කරන ගීපද රචකයේ කමිල තේනුවර රචනා කරපු, ඒ වගේම මං හරි ආදරයම කරන සංගීත නිර්මාණකරුවෙක් අරුණ ගුණවර්ධන, ඉතින් අරුණ අයියා සංගීතවත් කරපු රිදුණු තැන් ජීවිතේ බෝම කියන ගීතය. සින්දු අරගත්තොත් ඒ ආදරේ මට දැනෙන්නේ, කියන්නේ මම විශ්වාස කරන ප්‍රේමයක් තියෙනවා. ඒ ප්‍රේමය කියන එකෙන් මං අදහස් කරන්නේ හිමි කර ගැනීම කියන එකම නෙමෙයි. බොහෝ වෙලාවට අපි දේවල් හිමි කරගත්තට පස්සේ අපිට මූණ දෙන්න තියෙන සංකීර්ණතාවයන් වැඩි. හැබැයි අපිට දුරින් තියෙන දෙයක් එක්ක අපි ආදරයෙන් බැඳෙනකොට අර කියන සංකීර්ණතාවයන් සාපේක්ෂ වැඩි වෙනවා. මේ කියන කතාව සාපේක්ෂයි, මම කියන්නේ මට දැනෙන විදිහ. තින් රිදුණු තන් ජීවිතේ බොම මට එහෙම දැනෙන ගීතයක්. හේතුව මං හරි ආසයි, ඒකේ වචන ටිකක් තියෙනවා. පිසලන්න ඕනත් නැහැ, සනසන්න ඕනත් නැහැ, හුස්ම හිර වෙන වෙලාවට විතරක් පිරිමදිනු ළයම. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවනේ මහා දේවල් අපි ජීවිතේ අපි ළඟ ඉඳලා අපි අපිට අවශ්‍ය හැම මොහොතකම දේවල් අපිට කරලා දෙයි වගේ දෙයක්. හැබැයි නැහැ, අපි බලාපොරොත්තු වෙන ආදරේ සමහර වෙලාවට අපිට ගොඩ එන්න බැරිම වෙලාවට නිකන් අපිට කතා කරලා කියන එක හෙලෝ එකක් සමහර විට අපිව ආපහු පණ ගන්නවන්න හේතුවක් වෙනවා වෙන්න පුළුවන්. එහෙම මං හිතනවා මේ විදිහේ ආදර කතා හරි ප්‍රබලයි. අපිට ජීවිතේ ගොඩක් වෙලාවට මිස් වෙන කෑල්ල තමයි අපිට ඇහුම්කන් දෙන්න අය නැහැ. ඉතින් මට හිතෙන්නේ මේ කතා කරන්නේ එහෙම ආදරයක් ගැන, අර ළඟ තියාගෙන එහෙම ඉන්න ආදරයක් ගැන නෙමෙයි. ඉතින් මේ ගීතය නිසා මට හරි පපුවට බරට දැනෙන ගීතයක්.

0: ගීතයයි. අද සුඳුරුම නැගසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මං ඊළඟට තෝරගන්න ගීතය සෝමතිලක ජයමහා මහත්මයාගේ අපි ආයෙත් හමු නොවුනා නම්, ලියන්නේ අජන්ත රණසිංහ, සංගීතවත් කරන්නේ වික්ටර් රත්නායකයන්. ඇත්තම කියනවා නම් මම මේක මෙහෙම ගත්තොත්, කියන්නේ අපි ආදරය කර කර ඉඳලා වෙන් වෙලා ගියාට පස්සේ අපි ගොඩක් වෙලාවට හිතනවා ඒ ආදරේ ඉවරයි එතනින් කියලා. හැබැයි හදිස්සිය හරි මොහොතක නැවත වතාවක් ඒ කෙනාව දැක්කොත් අපිට ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා පොඩ්ඩක් නිකන් අපි හිතුවොත් සමහර විට ආපහු දැනෙන්න පුළුවන් අර විදිහේ අර ගැස්මක්, පොඩි තිගැස්මක්, ඒ ආදරේ සම්බන්ධ තිගැස්මක් ඇති වෙයි කියලා. හොඳම උදාහරණ වෙන්නේ මගේ පෙරවදනක් ගීතේ ලියන්න හේතු වෙච්ච මගේ ප්‍රේමවන්තයා. අවුරුදු මං හිතන්නේ 2012 දැක්කට පස්සේ මං එයාව ආයි දකින්න හරියටම අවුරුදු 10කින් 2022 නොහිතපුම තැනකදී මම රෑ කෑමට එළියට ගිහින් ඉන්න වෙලාවක මට දැනෙනවා හරි හුරු පුරුදු සුවඳක්. ඒක මට හරි නොස්ටැල්ජික් සුවඳක්. මම එතන මාත් එක්ක හිටපු කෙනාට මම කියනවා මට හිතෙනවා ඒ අදාළ කෙනාගේ නම කියලා, ඒ කොහෙ හරි ඉන්නවද කියලා මම කියනවා. හැබැයි මම දැකලවත් මුකුත් නෙමෙයි. ටිකක් වටපිට බලනකොට මට පේනවා පිටිපස්සෙන් ඒ විදිහෙම කෙනෙක් තව ගෑනු ළමෙක් එක්ක වාඩි වෙලා කෝපි එකක් වුණා. හැබැයි මම පිටිපස්සෙන් දැක ගමන් අඳුරගත්තා එයා තමයි කියලා. මම අර මගෙත් එක්ක හිටපු කෙනාට මම කිව්වා මේ ඉන්නේ එයා තමයි කියලා. ඉතින් මට එයා කියනවා ගිහිල්ලා කතා කරන්න එනම් කියලා. මම ගියා. ගිහිල්ලා මාව දැක්ක ගමන් එයාට එකපාරට මම දැක්ක ඇස්තිකේ කඳුළු පිරෙනවා. එයාට කතා කරගන්න බැරි වුණා ඇත්තටම. මටත් කතා කරගන්න අමාරු වුණා. හැබැයි එයා මට කිව්වේ මට මේ වෙලේ කතා කරන්න බෑ, මට කෝල් එකක් දෙන්න, මම නම්බර් එක දෙන්නම් කියලා. එයා නම්බර් එක කියනකොට අර අවුරුදු 10කට කලින් එයා පාවිච්චි කරපු නම්බර් එකම තමයි. මං කිව්වා මේක මං ගාව තියෙනවා තාම කියලා. මට මතකයි ඒ නම්බර් එක ටයිප් කරන්න යා ෆෝන් එක ගන්නකොට එයාගේ ඇඟිලි ටික වෙවුලන්න ගත්තා. කොහමරි ඉතින් මං එයාව බදාගෙන හග් එකක් දීලා තමයි අපි එතනින් ආවේ. හැබැයි ඇත්තටම මට එන ගමන් මට ඇඬුණා. මං ඒත් කල්පනා කරා ඇයි මට ඇඬෙන්නේ, කියන්නේ ඇඬෙන්න හේතුවක් තියනවද කියන එක මමම කල්පනා කරා. හැබැයි ඊට පස්සේ ආයි මටම රියලයිස් වෙච්ච එක තමයි ඕ ඉතින් ඒ කියන්නේ ඒ නොගැලපීම් නිසා වෙන් වුණා මිසක් ආදරේ නැති වෙලා වෙන් වුණා නෙමෙයි. හැබැයි මේ ගීතය අපි ආයෙත් හමු නොවුණා නම් මේ වචන ටික මට හරි සමීපයි. හැබැයි එතනින් එහාට තියෙන කතාව මගේ කතාවත් එක්ක සම්බන්ධ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ගීතය සෝමතිලක ජයමහා මහත්මයාගේ මට හරි තදට හිතට වදින ගීතයක්. සමුගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් ඇයි අප හමුවන්නේ. ආදරයේ කඳුලින් මිය යන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ.

0: හිත පිරෙන්න සියත. රැඳායයි ගීතායයි අද සුඳුර මුණ ගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මේ ගීතය ගායනා කරන්නේ කසුන් කල්හාර. කසුන්ගේ මම දැකපු වෙනස්ම ගීතයක්, මටත් කවියක් ලියන්න කියන ගීතය. අපි ආදරේ විඳිනවා හා සමානවම විරහවත් විඳින්න පුරුදු වෙනවා නම් මං හිතන්නේ අපිට ජීවිතය ඉස්සරහට ගෙනියන්න හරි ලේසි. නමුත් අපිට ගොඩක් වෙලාවට වෙලා තියෙන අපි ආදරේ විඳිනවා, හැබැයි අපි විරහව විඳින්න අපිට තේරෙන්නේ නැහැ. අපි විරහවත් එක්ක අපේ තියෙන මනුෂ්‍යත්වය කියන එක ගොඩක් වෙලාවට හැංගිලා යනවා. හැබැයි මේ ගීතේ තියෙන්නේ විරහවක්. හැබැයි ඒ විරහව ඔහු විඳින විදිහ සහ මං හිතනවා මේ තමයි ආදරය. අපි අවංකවම ආදරය කරපු කෙනෙකුට අපිට කවදාවත් තුන් හිතකින්වත් වෛර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ ආදරය නැති වෙන්න පුළුවන්. ඒත් අපි ඒ කෙනාට ආදරය කරපු මට්ටමනුව කියලා මම හිතනවා ඒක තීරණය වෙන්නේ. කියන්නේ සමහර විට දැන් ජීවිතය මම ආදරය කරපු කෙනෙක් මගෙන් අයින් වුණාට පස්සේ ආදරය ගැන මොනාහරි හෙවණල්ලක් මගේ හිතේ රැඳිලා තියෙන්නත් පුළුවන්. සමහර විට තව ආදරය කරපු කෙනෙක් මගේ ජීවිතෙන් අයින් වුණාට පස්සේ ඒ කෙනා ගැන ආදරය අල්ප මාත්‍රයක්වත් නැතුව මිනිස්සෙක් හැටියට තියෙන්න ඕනි ගෞරවය විතරක් හිතේ ඉතුරු වෙලා තියෙන්නත් පුළුවන්. ඔක සාපේක්ෂයි. නමුත් මේ ගීතය ඇතුලේ මම දකිනවා මිය නොගිය ආදරයක්. යනවනම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොයෙන්න, දුටුවතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න. කොහෙ ගියත් කමක් නෑ, හැබැයි ඉන්න තැන ගැන පුංචි ඉඟියක් හරි දෙන්න. ඒ තාම තියෙන පුංචි බලාපොරොත්තුවක්. මම කවමදාකවත් මං ආදරය කරපු කෙනෙකුට නරකක් නපුරක් ප්‍රාර්ථනා කරන කෙනෙක් නෙමෙයි. මම හරි කැමතියි මං ආදරය කරපු කවුරුණත් හිනා වෙලා සතුටින් කා එක්ක හරි කොහේ හරි තමන්ගේ ජීවිතේ හොඳින් ගෙනියනවට. එතකොට අනිත් කෙනාගේ යහපත ප්‍රාර්ථනා කරන්න තරම්, අනිත් කෙනාගේ දියුණුව, අනිත් කෙනාගේ සැපත සුවය ප්‍රාර්ථනා කරන්න තරම් මනුෂ්‍යත්වයෙන් ආදරයෙන් පොහොසත් ප්‍රේමවන්තයෙක් හරි ප්‍රේමවන්තියක් හරි කියලා කියන්නේ ආදරය කියන අකුරු හතරට ගෞරවයක් කියලා මම විශ්වාස කරන්නේ. මට මේකේ ප්‍රේමවන්තයෙක්ද ප්‍රේමවන්තියක්ද කියන එකට වඩා ආදරය හඳුනන කවුරුන් හෝ මිනිසෙක් විසින් කරන ඉල්ලීමක් ප්‍රාර්ථනාවක් කියන එක විදිහට මේ ගීතේ මට දැනෙන්නේ.

0: සුඳරුමන ගැසීම ජනප්‍රිය ගී පද රචකා ඕමා අසේනි.
1: මේ ගීතය මේ ටිකක් නෙමේ සෑහෙන වෙනස් ගීතයක්. හේතුව අපි හැමදාම අහන ගීතවලින් ගීත රටාවෙන් වෙනස් වෙච්ච ගීතයක්. සංජීව් ලෝන්ලියස් තන් යාම අඳුන්නන්න තියෙන හොඳම විදිහ තමයි කට්ට ගාලා දාගත්ත කෙල්ල යාළු ගීතය ගායනා කරපු. ඒ අපි ඒ කාලේ දැක්ක ඒ හරි දඟ තරුණයෙක් වෙන්නේ දැක්කේ. හැබැයි මට මේ ගීතේ විශේෂ වෙන්නෙම ඔහු විසින් මේ ගීතය ගායනා කිරීම නිසා. සහ මම ලියන කෙනෙක් විදිහට මම හරි ආසයි අලුත් වචනවලට. එහෙම ඇහිච්ච වචනයක් තමයි මේ පිහිතුඩෙන් ආදරේ ලිව්වේ කියන එක. ආදරේ කියන එක පිහිතුඩකින් ලිව්වහම Tamanට කොහොම දැනෙනවද? මමයි උඹ ඇස් දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුළු මැව්වේ. උඹයි මම ඒ කඳුළු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ. මේක හරි ප්‍රේමවන්තයෙක්ගේ වේදනාවෙන් කියවෙන ගීතයක්. එයාගේ දුක නිවන්න යාමට කියනකොට ඔයා හින්දයි මෙහෙම වෙන්නේ කියලා. සියල්ල එපා වෙනවනේ, එක තැනක් එනවනේ. ඇයි මොකටද මෙහෙම කියලා? ඒ කියන්නේ ආදරය ගැන කලකිරීමක් කියන එකට වඩා Tamanට Taman එපා වෙන හැඟීමක් වෙන තැනක් එනවනේ. මට මේ ගීතය දැනෙන්නේ එහෙම තැනකින්. සමහර බැඳීම් තියෙනවා දෙන්න හිටියට ඒ බැඳීම් හරි ඒක පාර්ශවීයයි. හොඳම උදාහරණයක් ගත්තොත් මගේ ළඟම යාළුවෙක්ට, එයාගේ ගෑනු ළමයා වෙන පිරිමි ළමයෙක් එක්ක කතා බහ කරනවා. මේ අපි ඔක්කොම එකට ඉන්න තැනකදී. ඉතින් මේකට ඉතින් පොඩ්ඩක් ඒ දෙන්න අතරේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මගේ යාළුවා අර පිරිමි ළමයාට ගහන්න යනවා. ඊට පස්සේ හැබැයි ආයිත් මගේ යාළුවයි ඒ ගෑනු ළමයායි ඉතින් ඒ ෆෑක ඉතින් අරගෙන යනවා. හැබැයි මේ වෙනකොට ඒ දෙන්න අතර සෑහෙන ප්‍රශ්න. මම මේ ළඟදී මං එයාගෙන් ඇහුවා, මට වඩා බාලයි මල්ලි කෙනෙක්, මල්ලි මට ඇත්ත කියන්න, ඔයාට තියෙන ප්‍රශ්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, ඔයාට තියෙන ප්‍රශ්නේ එදා ඒ නංගි මෙහෙම කරපු එක නේද? ඒක නේද ඔය දිගින් දිගට තාම යන්නේ කියලා. මේ පිරිමි ළමයා ඔව් කියනවා. ඔව් කියලා කියනවා, අක්කේ මෙහෙමයි, මට ප්‍රශ්නයක් නෑ, ඒක එහෙම වෙන්න පුළුවන්. එයාට වෙන කෙනෙක් ගැන ආදරය හිතෙන්න පුළුවන්, එයාට වෙන කෙනෙක් ගැන අපි කියන්නේ ක්‍රෂර්ස් කියලා ක්‍රෂ් එකක් හැදෙන්න පුළුවන්. හැබැයි එයා තාම අද වෙනකන් මගෙන් ඇහුවේ නෑ ඒ සිද්ධියෙන් මට කොච්චර රිදුනද කියලා. මට ප්‍රශ්න තියන්නේ ගැන. මට මේ ගීතය ඇහෙන සැරයක් ගානේ මට ඒ කතාව සැරින් සැරේ මතක් වෙනවා. අර මල්ලි මගෙන් අහනකොට එහෙම යාමගෙන් එක වචනයක්වත් ඇහුවේ නැයි කියලා මම ඒක තැනකදී පොඩ්ඩක් නිරුත්තර වෙනවා. මම ඒකට දෙන උත්තරේ මොකද්ද කියලා. පිහිතුඩෙන් ලිව්වත් ඒ ලියලා තියෙන ආදරේ අංක

0: Сията. රැඳායයි ගීතායයි අද සුඳුරුම නැගසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: ඊළඟ ගීතය මේක මංහරි ආස කරන හඬක්. වර්තමානයේ ආපු තරුණ පරම්පරාවේ ගායකින්ගේ මංහරි ආදරය කරන හඬක් සුනීර සුමංග. සංගීතවත් කරන්නේ කපිල අපරක්ක. පදරචනය කරන්නේ මංහරි ආදරය කරන අපේ සහෝදරයෙක් නාරද විජේසූරිය අය. නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය. මේක මං හිතන්නේ මට හරි සමීපයි, මගේ ජීවිතයට ඉතාම සමීපයි. මොකද එහෙම ආදරයක් මම දන්නවා. ඒ කියන්නේ තමන්ගේ කරගන්න බැරි වුණත් කිසිම බලාපොරොත්තුවක් නැතුව ආදරය වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක්. ඔව්, මම දන්නවා එහෙම කෙනෙක්. එතකොට මේ ගීතය හරි තදට මගේ පපුවට වදිනවා. ඒ නිසා ඒ කියන්නේ ඇත්තටම ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා අපි හිතලා බැලුවොත් අපි හැම තැනකම අපි එක එක නිර්වචන දෙන්න හදනවානේ ආදරයට. ආදරය කියන්නේ මේකයි, ආදරේ නම් මෙහෙම වෙන්න ඕනේ, අපි ආදරය කරන කෙනාව අපි මේ විදිහට තියාගන්න ඕනේ. හැබැයි ඔය කිසිම දෙයක් නැතුව, ඒ කියන්නේ ඒ කෙනාව ෆිසිකලිවත් එහෙම නැත්තම් වචනකින්වත් තමන්ට කියලා කිසිම දෙයක් නැතුව ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න, ඒ කෙනාට ආදරය කරන චරිත මේ ලෝකේ තියෙනවා සහ මට මුණ ගැහිලා තියෙනවා. එහෙම අයව මොන කතන්දර කිව්වත් අපි හැම කෙනෙකුටම තියෙනවනේ ඒ ලබා ගන්න බැරි තාක් ඒ ප්‍රේමය හරි සුන්දරයි. නමුත් අපි හීන දකින්න එක ලබා ගන්න, හැබැයි අපි දන්නවා ලැබෙන්නේ නැයි කියලා. ඒ නොලැබීම තුල අනිත් කෙනාට හානියක් කරන්න, කරදරයක් කරන්න හිතන්නේ නැතුව ඒක තමන් රෑතුන් යමේ විඳිනවා. මේක මගේ නොවුනත් මං ඒ ආදරේ විඳිනවා. මං ඒ කෙනාගේ හිනාව දිහා බලලා මං සැනසෙනවා. ඒ කෙනාගේ ගමන දිහා බලන් ඉඳලා මම සැනසෙනවා කියලා හිතන ආදරවන්තයෝ මට ඕනි තරම් මුණ ගැහිලා තියෙනවා. මම දන්න අය ඉන්නවා. ඒ ආදර කතා හරි සුන්දරයි, වේලාවකට හරි වේදනාත්මකයි. හැබැයි මම කියනවා ඒ ආදරේ හරි ප්‍රබලයි. ඉතින් මේ ගීතය හරි ගැඹුරට තදට දැනෙන ගීතයක්.
2: අංක 6

0: ගීතයයි. අත සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: ඔබ මේ අහගෙන ඉන්නේ සියත රෑ 10යි ගී 10යි. මම උමාසේනි. මගේ ඊළඟ ගීතය මේක ගායනා කරන්නේ නිරෝෂා විරාජිනි. මේක ඇත්තම කියනවා නම් සිනහවතරින් කියන චිත්‍රපටයේ එන ගීතයක් සනත් ගුණතිලකයන්ගේ. මේ ගීතය නැවත වතාවක් මම අර කියන්නේ මම ආදරේ දකින විදිහත් එක්ක තමයි මම මේ ගීත ටික තෝරගන්නකොහම මට ඒ ගීත ඔටෝමැටිකලි තේරෙන්නේ. ඉතින් මේකත් ඇත්තම කියනවා නම් තමන්ගේ නොවන කෙනෙක් ගැන තමන්ට දැනෙන හැඟීමක් ගැන මේ කතා කරන්නේ. සිර වී තිබුණා හදපතුලේ ඔබ වෙත පිදු සෙනෙහි අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සංගවා සිටි ආදරේ. මේක මම අර කලින් කිව්වා වගේ මේක ෆිල්ම් එකක ගීතයක්. අපිට තමන්ගේ හිතේ තියෙන හැඟීමක් එළියට එන මොහොත අපි කියන්නේ අපේ භාෂාවෙන් නිකන් සරල භාෂාවෙන් කියනවා අපි කියන්නේ පත්තු වෙන මොහොත හිතාගන්න බෑ කියලා. එහෙම වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ සමහර වෙලාවට ඒ අපි අත්දැකීම් විඳින විදිහ අනුව මං හිතන්නේ ඒක වෙනස් වෙනවා. මොකද සමහරු ඉන්නවා බය නැතුව තමන්ගේ හැඟීම් එලි කරන අය. සමහරු ඉන්නවා විවිධ වූ සීමා මායිම් නිසා ඒ හැඟීම් හිත ඇතුලේ තියාගෙන ඉන්නයි. හැබැයි අපි හැම කෙනෙක්ම අපේ හිතට තට්ටු කරලා ඇහුවොත් මං හිතන්නේ කාටවත් නොකියා අපේ හිත ඇතුලේ පත්තු වෙච්ච හැඟීම් ඇති ඕනි තරම්. මේ එහෙම කතාවක් ඕනි තරම් මට මුණ ගැහිලා තියෙනවා. ජීවිතේ ආදරය කරපු ප්‍රේමවන්තයෝ වෙන් වෙලා ගියාට පස්සේ උන් වෙනම වෙනම විවාහ ජීවිතවලට ගිහිල්ලා, නමුත් තවමත් හම්බ වුණාම කතා කරන්නේ යාළුවෝ යාළුවෝ හම්බුනාම කතා කරන්නේ අර තමන් ගෙවන පෞල් ජීවිතය ගැන නෙමෙයි. දැන් අරයා මොනව කරනවද? දැන් එයා බැඳලාද? බබාලා ඉන්නව ඇති නේද? ඔන්න අහන ඒ කියන්නේ එහෙම තමයි කතා කරන්නේ. ඇයි අපි එහෙම තාම කතා කරන්නේ? ඒ අර අහිමිවීමත් එක්ක අපිට ඇතිවෙන හිස්තැන සමහර විට අපේ ඊළඟට අපිට මුණ ගැහෙන කෙනාගෙන් පිරීලා නොතියෙන්න පුළුවන්. එහෙම හිස්තැන් අපි ඕනි කෙනෙක්ගේ ජීවිතේ තියෙනවා. මොකද මං හිතන්නේ මේ හිස්තැන් නැතුව අපිට ජීවත් වෙනවයි කියලා කියන්න හේතු කාරණානේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේම අපි මේ හිස්තැන් පුරවන්න දඟලන එකනේ. එතකොට මේ හිස්තැන් හරි සුන්දරව විඳින්න පුළුවන් විදිහට අපේ හිත කොහොමද හදාගන්නේ කියන එක තමයි මං හිතන්නේ අපි මේ ගීත වලින් හරි කියවන දේවල් වලින් හරි අපි කරන්න ඕනේ. ඉතින් ඒ අවදි කළ ආබුන සිතු මොහතක මාසංගවා සිටි ආදරේ මං හරි ආදරේ කරන ගීතයක්.

0: ගීතයයි. අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: ඊළඟ ගීතය ගායනා කරන්නේ සමනලී ෆොන්සේකා. සංගීතවත් කරන්නේ අරුණ ගුණවර්ධන, පදරචනය සුජීව හෙට්ටි තන්ත්‍රිකෙන්. මේ ගීතය මං අර කලින් කිව්වට වඩා පොඩ්ඩක් ආදරේ වෙන පැතිකඩක්. කෝලෙක් මොටද මට මිහිරිම ගී ගයන, උලලේනෙක් වයන් ඉඳ හිට දුකහන, රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා, හබලක් වයන් ඔරුවක් වෙරළට ගේන. මේ ගීතය අහගෙන යනකොට මට දැනෙන්නේ අර අපි ප්‍රේමය ගැන කතා කරනකොට අපි ගේන හරි මිහිරිතම දේවල් ටික තියෙන්නේ. කෝල් හඬ, ඊට පස්සේ මලක්, එහෙමත් නැත්නම් ගීතයක්. මේ දේවල් ප්‍රේමයත් එක්ක ගැට ගැහිච්ච දේවල්නේ. හැබැයි මේ කියවෙන්නේ මේ එකක්වත් එපා. මේකට හාත්පස වෙනස් දේවල් ටිකක් මේ බලාපොරොත්තු වෙන්නේ. මට ගී ගයන කෝලෙක් ඕනේ නැහැ. හැබැයි මගේ දුක අහන්න පුළුවන් උලලේනෙක්ව මට ඕනේ. රුවලක්, රුවල කියන්නේ අපිව ගෙනියන ඔරුවක, රුවල නැවක ගමන තීරණය කරන සාධකය තමයි රුවල කියන්නේ. හැබැයි රුවලටත් ඔරුවේ ගමන තීරණය කරන්න සුළඟ එනකන් ඉන්න වෙනවා. හදිස්සි හරි සුළඟ නැති වුණොත් රුවලට මොකද වෙන්නේ? රුවල එහෙම වුණොත් ඔරුවට මොකද වෙන්නේ? ඒ නිසා රුවලක් එපා, ඔරුවක් වෙරළට අරන් ඉන්න පුළුවන් හබලක් වෙන්න. මේක ඇතුලේ මට දැනෙන්නේ ප්‍රේමයත් එක්ක අපිට ජීවිතේ මුණ ගැහෙනවා බිඳුණු චරිත. ඒක විවිධ හේතු නිසා බිඳිලා තියෙන්න පුළුවන්. ප්‍රේමවන්තයෙක්ගේ හෝ ප්‍රේමවන්තියකගේ ආදරයක් නිසා බිඳිලා තියෙන්න පුළුවන්, දෙමව්පියන්ගේ ගැටලු නිසා බිඳිලා තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ පුංචි කාලේදී තමන්ට ඇතිවෙච්ච මොනාහරි දෙයකින් තමන් බිඳිලා වෙන්න පුළුවන්. අපිට මුණ ගැහෙනවා හැම බිඳුණු චරිත. ඒ බිඳුණු චරිතවලට හැම මොහොතකම සවියක් අවශ්‍යයි. තමන්ගේ ගමන ඉදිරියට යන්න, තමන්ගේ අඩිය තියන්න හයියක් ඕනි කරනවා. මං හිතන්නේ ආදරය කියලා කියන්නේ මෙන්න මේ අපියේ බලාපොරොත්තු වෙන ඒ හයිය, එහෙමත් නැත්නම් හොඳ බෙහෙතක් ආදරය කියලා කියන්නේ. මේවා හරි සාපේක්ෂයි. මම මේ කතා කරන්නේ මට ආදරය දැනෙන විදිය. මම ආදරේ විශ්වාස කරන්නේ කොන්දේසි විරහිතව දක්වන ආදරය තමයි ආදරය මට අනුව කියලා. හැබැයි තව කෙනෙකුට පේන්න පුළුවන් තමන්ව තමන්ගේ ජීවිතේ තියෙන මට්ටමින් උඩට ඔසවන එක තමයි ආදරය කියලා කියන්නේ කියලා. මේ ආදරය එහෙම ආදරයක් ගැන කතා කරන්නේ. ඉතින් මේ වගේ අපි හැම කෙනෙක්ම විවිධයි. එතකොට ආදරයත් අනිවාර්යෙන් මේ විවිධත්වයට හසු වෙනවා. ඉතින් ආදරයේ විවිධ පැතිකඩයන් ගැන මම කතා කරනවායි කියලා කිව්වේ ඒ හින්දා. ඉතින් මේ කතා කරේ අර වෙන හැමදාම දැන් මම මේ තෝරගත්ත ගීතවලට හාත්පස වෙනස් ආදරයක් ගැන. ඉතින් ඔයා විශ්වාස කරන්නේ සමහර විට එහෙම ආදරයක් නම් අනිවාර්යෙන් තමන් ආදරය කරන කෙනාට හයියක් වෙන ගමන් තමන්ගේ ආදරය තමන්ට කොයිතරම් හයියක් වෙනවද කියන එක ගැන හිතන්න. මොකද තමන් බිඳුණු තැනකින් තමන් නැගිටිනවා හා සමානවම තව බිඳුණු කෙනෙක්ව නැගිටවන්න පුළුවන් ආදරයක් වෙන්න, මං හිතන්නේ එහෙම වෙන්න පුළුවන් නම් මේ ලෝකෙට වඩා හරි ලස්සන වෙනවා.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගීපද රචිකා ඕමා අසේනි.
1: මේ ගීතය ඒත් නවපරපුරේම හරි ආදරණීය ගායකෙක් රවීන් කනිෂ්ක, සංගීතය දර්ශන වික්‍රමතුංග, පදරචනයේ රසිකඩී දුමින්දගේ නින්දනේන් රෑපාමුල සිතුවිලි අතරේ හීන පුරණ මාත්‍රාව නුඹයි ප්‍රේමේ. සාමාන්‍යයෙන් ආදරය කරන දෙන්නෙක්ගේ ජීවිතයේ තියෙන ලොකුම හීනයනේ තමන් කවදද එක සෙවනකට එන්නේ කියන එක. ඒක මගේ පෞද්ගලික අදහස වෙනස්. නමුත් බහුතරයකගේ තියෙන බලාපොරොත්තුව තමයි අපි කවදද එක සෙවනක නවතින්නේ කියන එක. මෙන්න මේ මොහොත එනකන් දෙන්නෙක් ජීවිතේ දරාගන්න රිදුම් ටික, ඒ කියන්නේ සමහර වෙලාවට ළඟ ඉන්න ඕනෙමයි කියලා දැනෙන වෙලාවට අපිට කෝල් එකක් අරගෙන සැනසෙන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට සමහර වෙලාවල් වලදී ගොඩක් වෙලාවට අපේ සාමාන්‍යයෙන් අපේ කල්චර් එක ඇතුලේ අපේ ෆෑ එකක් කියන්නත් පොඩ්ඩක් අපි හිතනවානේ. ගෙදරට කියන්න කලින් කිව්වොත් කැමති වෙයිද, මොල මොනවා කියයිද, කේන්දර ගැලපෙයිද, ඔය හිතනවානේ. ඔන්න ඔය හිතන කාල සීමාව ඇතුලේ නිකන් කල්පනා කරලා බලන්න තමන් දැන් මේ වෙනකොට විවාහක නම් තමන් යාළු වෙලා ඉන්න කාලේ මූණ දීපු ඒ සංකීර්ණතා අසීරුතා ටික. මට මේ ගීතේ එහෙම ගීතයක්. මේ ගීතය ඉතාම සරලයි. හැබැයි මේ ගීතේ අහනකොට කොහෙදෝ තැනක හිත අතරමං යනවා ගිහිල්ලා අපේ පරණ ආදර කතත් එක්ක. ඒ කියන්නේ අපිට කොයිතරම් රිදුම් පුරුදුද. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම විශ්වාස කරනවා අපිට මේ එන බැඳීම් කොහේ හරි සංසාරේ අපිට මුණ ගැහිලා තියන අය කියලා. එහෙනම් ඉතින් මේ රිදුමත් සංසාරේ කොහේ හරි තැනක මේ විදිහටම අපිට රිදිලා ඇති. ඒ නිසා ඒ දරාගත්තහ සමානවම අපි මේ රිදුමත් දරාගමු. අපි කවදා හරි එක සෙවනකට එනකන් අපි කවදා හරි අපේ ජීවිතේ බලාපොරොත්තු මල් පල ගන්ව ගන්නකන් අපි මේ දේවල් ටික දරාගමු කියලා ඉන්න ප්‍රේමවන්තයෝ තමයි බහුතරය ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේක අහගෙන ඉන්න ඔයාලටත් මතක් වෙනවා ඇති සමහර වෙලාවට ඔයාලා විවාහකයි නම් බඳින්න කලින් කියපු දේවල්, බඳින්න කලින් මූණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් කොයිතරම් ගිහිල්ලා දකින්න බලන් ඉඳලා හැරිලා එන්න වෙලා තියෙනවද? සමහර වෙලාවට අපේ පරම්පරාවට ඉහළ පරම්පරාව නම් ලියුමක් යවලා ඒකට පිළිතුරු වෙනකන් කොච්චර කල් බලන් ඉඳලා තියෙනවද? සමහර වෙලාවට ඒ දෙන ලියුමක් ගෙදරට අහුවෙලාද? එතනින් එහාට මොකද්ද වෙන්නේ? ඒ ගැන දන්නේ නැතුව කොච්චර කුතුහලයෙන් තිගැස්මකින් බලන් හිටියද? මං හිතන්නේ මේ හැම එකක්ම මේ ගීතය අහනකොට නිකන් ඡායාවල් වගේ ඇඳිලා මැකිලා යනවා ඇති.

0: ගී දායයි. අද සුඳුරුමුණ ගැසීම ජනප්‍රිය ගී පදරචිකා උමා අසේනි.
1: මේ ගීත ගායනා කරන්නේ වික්ටර් රත්නායකයන්. මම ආදරයම කරන ගීපද රචකයෙක් තමයි ප්‍රේම කීර්ති දල්විස් කියලා කියන්නේ. තුමන් තමයි මේ වචන ටික ලියන්නේ. ඔබ බොහොම හොඳින් අහලා තියෙන ගීතයක් සඳ කැන්වැසිලා. මේ ගීතය ආදරය ගැන සහ මනුෂ්‍යත්වය ගැන, මනුෂ්‍යට ආදරය සම්බන්ධයෙන් දිය යුතු නිදහස සහ අයිතිය ගැන ඉතාම සාහිත්‍යාත්මකව කියවෙන ගීතයක් විදිහටයි මම දකින්නේ. මේ ගීතයට පාදක වෙන කතා අපි ගමුකු මෙහෙම. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ තමන් ගෙදර එනකොට තව කෙනෙක් එක්ක තමන්ගේ යහනේ වැතිරිලා ඉන්නවා මේ ස්වාමි පුරුෂයා දකිනවා, යම්කිසි පුද්ගලයෙක් දකිනවා. ඒ දකින මොහොතේ ඔහු මොකද්ද කරන්නේ? ඒ හිටියේ ඔබ නම් ඔබ මොකක් කරයිද? මෙන්න මේ නිසයි මේ ගීතය වැදගත් වෙන්නේ. ඇත්තටම තමන් හිතට තට්ටු කරලා අහන්න ඒ මොහොතේ මේ සිද්ධිය, මේ වචනස්සේ කියන සිද්ධියට මූණ දෙන්න වෙන්නේ තමන්ට නම්. තමන් කොයි විදිහට හැසිරෙයිද? හැබැයි මට මේ ගීතය වැදගත් වෙන්නේ මේ කතානායකයා හැසිරෙන විදිහත් එක්ක. මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා. ඌ ඒක දකිනවා. හැබැයි ඒකේ ඇතුලේ කලබලයක් කරන්නේවත්, අර ගැහණියව සමාජයේ ඉස්සරහ අපහාසයට නින්දාවට පත් කරන්නේවත්, අර මිනිස්සයව මරන්න යන්නේවත් ඒව මුකුත් නැහැ. එයා බලාගෙන ඉන්නවා. මොකද්ද එතනින් එහාට වෙන්නේ? ඇය මාත් එක්ක ඉන්නවද? නැත්තං ඇය ඔහුව තෝරගනීද? ඇයට ඇයගේ නිදහස දෙනවා කැමති කෙනෙක් තෝරගන්න. ඒ හැර ඒක වචන පේලියක් අස්සේ හරි ලස්සනට කියලා තියෙනවා. ජීවිතයම සතු එකම සුවේ හීසර පහරක වෙලෙනුපෙනි, මේ ලොව මා සතු ඈ සතු ඒ නිතු අසල්වාසියෙකු සොයනු දැනි. එයාට ජීවිතයේ තියෙන එකම සුවය, එකම සතුට තමන්ගේ බිරිඳ විතරයි. හැබැයි එයා නොකිය කියන්නේ මට එහෙම වුණා කියලා ඒක යාටත් එහෙම වෙන්න ඕනිද? මම හැම මොහොතකම හිතන්නේ ඕනිම කෙනෙක් ලියන වචනවල කියවෙන අර්ථයට වඩා ප්‍රබලයි නොකියවෙන අර්ථය. ආදරය කරපු කෙනෙක්ගේ ගරුත්වයට හානි කිරීම නෙමෙයි වීරත්වය කියලා කියන්නේ. මට මේ කතානායකයා වීරයෙක් වෙන්නේ එතනින්. මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු, රහස් අහස් තලයට පවරා. මේ රහස දන්නේ අහස විතරයි. අය වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්. ඒ සමහර විට තමන්ගේ ළඟම ඉන්න යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසි කෙනෙකුට කියන්නේවත් එහෙම නැහැ. ඒක ඒ තුන් දෙනාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ තුන් දෙනා කතා බහ කරලා විසඳගෙන හරි මේක මෙතනින් ඉවරයි, අපි සාමකාමී වෙමු, මේක නෙමෙයිද මනුෂ්‍යත්වය, මේක නෙමෙයිද ආදරය. මං හිතනවා ඒ තමයි ආදරයේ ප්‍රබලම තැන කියලා. වෙන්වීමකදී තමන්ව හැරයාමකදී ඒ හැර යන කෙනාගේ ගරුත්වය රකින්න පුළුවන් වෙන තැනදී තමයි මං හිතන්නේ ඒ ප්‍රේමය වීරත්වයට පත් වෙන්නේ. මට මේ ප්‍රේමවන්තයා එහෙම වීරයෙක්.

මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන් සතු සිත්

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM රැදායයි ගීතායයි අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගීපද රචිකා ඕමා අසේනි
2: ඇත්තටම මේ මම හරි කැමති මේ වැඩේට මොකද අපි සින්දු අහනවා හැම මොහොතකම. හැබැයි අපි කොයිතරම් සින්දු ඇහුවත් අපි සින්දුවක් ඇතුළට කිමිදිලා බලන්න උත්සාහ කරන ප්‍රමාණය හරි අඩුයි. අපිට ඇහෙන නිසා අපි ඔහේ අහනවා. අපිට මොනාහරි ගීතයක වචන ටිකක් අපේ හිතට අපේ අත්දැකීමකට ළඟනම් අපේ ඇස්වලට කඳුළු පිරෙනවා. අපිට සතුටක් දැනෙනවා. හැබැයි ඒ අත්දැකීමෙන් එහාට ඒ රචකයා හෝ වේවා සංගීත නිර්මාණ ශිල්පියා හෝ වේවා ඒ කියන්න හදලා තියෙන දේ අපි තේරුම් ගන්න උත්සාහ කරනවාද කියන එක මං හිතන්නේ අපි එහෙම කවුරුත් මං හිතන්නේ උත්සාහ කරන්නේ නැහැ බහුතරය. ඒ නිසා මේ විදිහේ වැඩසටහනකින් ශ්‍රාවකයින්ට ඒ ලබා දෙන ඒ අත්දැකීම, ඒ ලබා දෙන ගීතය සමීප කරවන්න තමන්ගේ පෞද්ගලික ජීවිතයත් එක්ක සමීප කරනවා හා සමානවම සාහිත්‍යමය වශයෙන් ඒක සමීප කරවන්න දරන උත්සාහයක් හැටියට මං ඇත්තටම මේ වැඩසටහනට හරි ආදරෙයි. ඒ මේ කන්සෙප්ට් එකට මං හරි ආදරෙයි. මේ ගීතය ගායනා කරන්නේ WD අමරදේවයන් පණ්ඩිත අමරදේව ශූරින්, ලියන්නේ අජන්ත රණසිංහයන්, සංගීතය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ. තරු අරුන්දති නිතු පහන්නිවා දුර නිසොල්මනේ හිඳිනා මහ වනස්පති ලිය ලදැල්ලකින් පිණි පොදක් සෙමින් සලනා. මේ ගීතය මට හැඟීම් විදිහට ගත්තත් සාහිත්‍යමය විදිහට ගත්තත් ඉතාම ඉහළ තැනක තියෙන ගීතයක්. ඒ කියන්නේ මේ වචන ටික සාහිත්‍යමය විදිහට ගත්තොත් අපිට වචනෙන් වචනේ කිඳා බහින්න පුළුවන්. හැඟීම් වලින් ගත්තත් සමහර විට මේ ගීතේ ගොඩ දෙනෙක් අහලා ඇති, නමුත් මේක ඇත්තටම මේ කියවෙන්නේ මොකද්ද කියන එක නොදැන. මේ කතාවේ වෙන්නේ ඇත්තම කියනවා නම් තමන් ආදරය කරන ගැහැණු ළමයට සිද්ධ වෙනවා තව කෙනෙක් එක්ක විවාහ වෙන්න. අන්නේ විවාහ උත්සවයට කලින් දවසේ මේ ප්‍රේමවන්තයා කියන කතාව තමයි මේ කියවෙන්නේ. ඔබ සැම රුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්නම් ඉරි ඇඳුනා අලුත් මලින්පිරි වනෝද්‍යානයේ සැඳෑ බොල් හුළඟේ මට තනිහක් දැනුණා. මේ අලුත් මලින්පිරි වනෝද්‍යානයේ ඒකේ අදහස් කරන්නේ අර කෙනාගේ අලුත් වෙන ජීවිතේ. ඒ වනෝද්‍යානය තුළින් හමාගෙනෙන හුළඟ ඔහුට හරි බොල් හුළඟ. ඒක ඇතුළේ සීතලක් දැනෙන්නේවත්, රසණයක් දැනෙන්නවත්, හැඟීමක් දැනෙන්නවත් නැහැ. ඒක හරි බොල් හුළඟ. ඒ බොල් හුළඟ අස්සේ මට තනියක් දැනුණා. මේ ගීතය මමත් කතාව දැනගන්න කලින් ඔහේ ඇහුවා. ඒ කියන්නේ ඒ ගීතයේ තියෙන මෙලඩි එකේ සුන්දරත්වයට, ඒ අමරදේවයන්ගේ හඬේ තියෙන ගැඹුරට, රහට මං ඇහුවා. හැබැයි තේරුම දැනගෙන අහන්න ගියාට පස්සේ මට මේ ගීතය අහන සැරයක් ගානේ මගේ ඇඟේ හිරිගනු පිපෙනවා. ඒකේ අවසාන වචන ටික ගත්තොත්, පිපි මලින් මලේ රොන් සුණු විසිරි හද දිගේ සුසුම් නගන ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා. අපි මල් පිපුණාට පස්සේ ඒ රොන් විසිරෙනවත් එක්ක අපිට එන්නේ මල් සුවඳ. ඒකත් එක්ක අපිට දැනෙන්නේ හරි ප්‍රබෝධමත් වෙන සුවඳක්. හැබැයි මල් පිපෙනවා කියන්නේ එළි වෙනවා කියන එක. එළි වෙන හැම මොහොතකම, එළි වෙනවයි කියලා දැනෙන හැම මොහොතකම ඔහුට තියෙන්නේ ප්‍රබෝධමත් සිතුවිල්ලකට වඩා හිත ඇතුලේ නැගෙන සුසුම් ගොඩක් විතරයි. ආදරය කියලා කිව්වහම ආදරය ඇතුලේ ආදරය අපි අර කියන ලංකර ගැනීමෙන් දැනෙන ප්‍රහර්ෂය වගේම වෙන්වීමේදී දැනෙන මරණීය වේදනාවත් මං හිතන්නේ අපි හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ඉඳලා තියෙනවා. ඉතින් අන්නේ මරණීය වේදනාව තමන්ටත් හානියක් නොකර අනුන්ටත් හානියක් නොකර දරාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මං හිතන්නේ අපි ආදරය ඇතුලේ පුරුදු පුහුණු කළ යුතුයි.

0: Luna, da sudu kontigena e Disney.
1: Denin Anna. Sati tawassala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හිණට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 3 7 7
6: Theatre Teli Depeha Alut Kalavakata Telinaatya Pelak Balanna
7: Man hithuwa me oyalage gedara weda ganna weda karin kiyala. Oyata me wage aluth innoda?
8: Mokada me wage kiyanne?
6: Samathana athi samata hamuwa athi dehataka bendi sunduru aadareyaka kathawak.
9: Sahas Lankawata villa. Kumathanne ma hoya gatte.
10: Eyath lassanai. Sandudasita Brahaspatinda dakwa ratri 7:30ට. Seeth TV tulin.

0: පුරිතලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
3: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ අංජාතරේ.
3: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
5: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
6: මෙන්න ප්‍රශ්නය. අභයගිරි විහාරය ඉදිකරවන ලද්දේ කුමන රජතුමා විසින්ද? 1. දොටුගැමුණු රජතුමා. 2. වලගම්බා රජතුමා.
7: වලගම්බා රජතුමා.
5: ඉස්කෝලේ 6 වසරින් ඉගෙන ගන්න රද්දොළුගම සනුකි දාරණ්‍යා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
5: හෙට උදේ 5 කාලට සිය තහන්න.
8: 98.2 98.4 දෙවි

0: පිරෙන්න සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: සෙනසුරාද උදේ 8ට
2: මානසික ආතතිය එන්න හදනකොටම කොහොමද ඩොක්ටර් අපි ඒක දැනගන්නේ?
3: ඔයාට මානසික ආතතිය එන්න චූටි වෙලාවකට කලින් මේ මම ඔයාගෙන් දෙයක් අහන්න තරහ ගන්නෑ කියලා පොරොන්දු වෙන්න කියන වචන ටික ඔයාගේ වයිෆ් කියනවා ඇහි. ඈ? ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනි.
7: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත TV තුලින්.

صدهم سيرتا භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂ

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමේ. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ස්වභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පත්තික ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත දිවයින පුරා

0: පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි කමයි වසරයි 0711 982 984ට දැන්ම WhatsApp කරන්න.
1: පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: Good morning Mashi. උදේ පහයි විනාඩි 29යි දැන් වෙලාව.
3: Good morning Nishan.
2: ඔයා දන්නවද කුංචි වතුර බින්දුවක් කොච්චර වටිනවද කියලා?
3: ගොඩක් වටිනවා.
2: පුංචි වතුර බින්දුවක් එකතු වෙලා තමයි වතුර බකට් එකක් හැදෙන්නේ.
3: අනිවාර්යයෙන්ම.
2: පුංචි වතුර බින්දුවක් එකතු වෙලා තමයි ලොකු ජල පහරක් හැදෙන්නේ. ලොකු ගඟක් හැදෙන්නේ. ලොකු ගඟක් එකතු වෙලා තමයි මහ විශාල මුහුදක් හැදෙන්නේ. ඒ නිසා පුංචි දෙයක් කවදාවත් අවතක් සේරු කරන්න එපා. මොකද පුංචි දෙය තමයි කවදා හරි ලොකු දෙයක් විදිහට අපිට හදාගන්න පුළුවන් වෙන්නේ.
3: ඉතින් ඔබ අද දවසේ කරන පුංචි දෙයට පුළුවන් ලොකු දෙයක් කරන්න නේද නිශාන්?
2: ඒක හරි මාෂි. ඉතින් එන්න හදත් පොඩ්ඩෝ 4 දෙනෙක්ටයි අම්මා කෙනෙක්ටයි අපි පොකට් මනි දෙන්න ලෑස්ති වෙලයි ඉන්නේ.
3: නම්බෙකත් ඉක්මනට මතක් කරන්න 0714 151 151 අපේ වට්ස්ඇප් නම්බෙක. එවන්න මෙසේජ් එකක් අපි දෙන්න පොකට් මනි.
2: උදේ 7 වෙනකන් අතිකරම සිය තහන්න. මම නිශාන්.
3: මාෂි.